0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: සුබ දවසක් ලස්සන දවසක් අද අගෝස්තු මාසයේ 16 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව. වේලාව දවසන 5යි විනාඩි 35.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: විලාව දැසන 5 විනාඩි 53යි.

වාසනාවන්ත සුන්දර දවසක් අද අගෝස්තු මාසයේ 16 වෙනිදා මිනිස් සම්බදතා සාමය සහ එකමුතුකම සැමරීම වෙනුවෙන් ගෝලීය වශයෙන් එකට එක් වී අත්පොළ සම්දීමේ සංකේතාත්මක දිනයක් විදිහට ලෝක අත්පොළ සම්දිනේ විදිහට තමයි අද දවස ලෝකයා නම් කරන්නේ. ජාත්‍යන්තර වැදගත්කම ඒ විදිහට වෙද්දී එවැනි දිනයක් තියෙනවාද ඇයිද එහෙම කියලා කල්පනා කරොත් ඒ සම්බදතාවයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන දවසක් විදිහට තමයි අද දවස නම් කරලා තියෙන්නේ. ජාතික පුවත්පත් අතරින් ලංකාදීපයේ මුලින්ම තෝරගන්නේ ඉරිදා ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව විපක්ෂයෙන් අලුත් සටනක්. බන්දරාගාර නිලධාරීන් 3069කට ගිනි අවි පුහුණුවක් නැහැ. සිරකරු පාලනයේදී භයානක තත්වයක් විගණන වාර්තාවක් කියයි. ගල්ලංගුරු ගනුදෙනු කොමිසම කාංචන පවිත්‍රාගෙන් ප්‍රශ්න කරයි. වානානයනේ බදුමත පැන වූ අධිභාරය මාස 4කට දිගු වෙයි. සත්කම් කරගන්න 25000ක් පොලිමේ හදවත් රෝගීන් 10000ක් ඒ අතර ඇතැම් සත්කම් සහ පරීක්ෂණ සඳහා 2029 තෙක් බලා සිටීමට සිදුවන ලකුණු

මැදවියන් හතර ගුණයකින් ඉහළට බන්දනාගාර ප්‍රධානීන් පොලිස්පති අනිද්දා මානව හිමිකම් කොමිසමට රටට සේවය කරන්න පාර්ලිමේන්තු යන්න අවශ්‍ය නැහැ. ඇතැම් විට ජනාධිපති වෙනස් වුණත් ආණ්ඩුව දිගටම පවතිනවා අමාත්‍ය ලාල්කාන්ත කියයි. වැලිකඩ කාන්තා අංශයේ කුඩා දරුවෝ 29ක් සිරබත් කති. සෙලුමිනාද ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. දිට්වා හානිවලට රජයෙන් නිදහස් කළ කෝටි 8673කින් වියදම් කර ඇත්තේ කෝටි 2640යි. ආරක්ෂක අමාත්‍යාංශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක්. සුපිලිපන් සංස්කෘතියක් වෙනුවෙන් එකතු වෙමු. කිසිවෙකුගේ නිරීක්ෂණයට ලක් නොවන මොහොතකදී පවා තම හෘද සාක්ෂියට එකඟව නිවැරදි දේ කිරීමට ඇති හැකියාව සහ පෙළඹීම සුපිලිපන් බවයි. විසඳන්න මාස 6ක් දෙන්න අපි ප්‍රතිඵල පෙන්වන්නම්. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර කළ ප්‍රකාශය. බන්දනාගාර අර්බුදය තදබදය ගැන සොයන්න ජනපතිගෙන් විශේෂ කමිටුවක් වාර්තාව මාසයකින් කැබිනට් මණ්ඩලයට. අලුතින් බන්දනාගාර හදන්න ඕනෑ. මගේ කාලයේ 29000 සිට 28000 රැඳවියන් අඩු කළා හිටපු අධික නැමැති අලි සබ්රි කියයි. අධික උෂ්ණත්වය සමග සටන් කරමින් පවතින අධික උෂ්ණත්වය සමග වියලි කලාපයේ වැව් පොකුණු සිඳී ගොස් ඇති ආකාරය අධික පිපාසයෙන් පෙළෙන ගව රංචු ඉතිරි වී ඇති කුඩා වලවල් සොයා යමින් වතුර බොන්න පැමිණෙන ආකාරයේ ඡායාරූපයක් තමයි සිළුමිණ ඡායාරූපය හැටියට වාර්තා කරලා තියෙන්නේ. ගන්සයිඩ් කඳවුරේ කතුන් පහකුත් රඳවලා CIDN විමර්ශන. දෙට්වාර් දහනේ නිවාස 50,554කට කෝටි 1,350ක් 19,902කට වන්දි ගන්න සුදුසුකම් නැහැ. නවග්‍රිඩ් උපපොළ රැසක් ජාතික විදුල බල පද්ධතිය ශක්තිමත් කරයි. අතුරුදන් වූවන් 23,352ක ලයිස්තුවක් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයයි කියන්නේ.

දෙවැනි ඉරිදා සංග්‍රහය අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. ආණ්ඩුවේ 22ට විපක්ෂයේ නඩුමගට සුළු පක්ෂ වෙන වැඩක. පාස්කු විත්තියේ සාක්ෂි හෙට සිට.

අනිද්දාදින වීදි සංචාරය ආරම්භ කෙරෙන ඓතිහාසික ඇසළ මහ පෙරහැරේ ගමන් කරන අලියතුන් සඳහා අලුතින් සකස් කරන ලද ඇඳුම් ව්‍යවසායික දිස්නා වණිකසේකර මහත්මිය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල වෙත පරිත්‍යාග කළ ආකාරය ඡායාරූපයකින් දිවයින වාර්තා කරන්නේ. ඇසළ මංගල්‍ය අනිද්දා ආරම්භයි. ආරක්ෂාවට 8000ක් ජල ගාස්තු නැග්ග හේතුව කලමනාකරන අවුලක්. පළාත් සභාවේ පානම් ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලයි. සෙවන් දිගේ බෑගිය අත්අඩංගුවේ. දමනේ තවත් නැගී ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. උෂ්ණත්වය දරුණු ලෙස ඉහළ යයි. නීති කෙටුම්පත් වැඩ පළපුරුද්ද අඩු අය සමග. ඩුබයි පොලිසිය ලංකාවේ චණ්ඩි සොයයි. පොලිස් ගොඩනැගිලි කුලිය කෝටි 54ක් ග්‍රෑන්ඩ් පාස් පොලිසිය අවුරුදු 100ක් තිස්සේ කුලියට. වෙලාව දැසන 6යි විනාඩි 10යි. ඔබලා කනත් එක්ක.

0: වෙලාව උදෑසන 6:13යි.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: එලි මහා කලා මංගල්‍යලේ සසලකින මහනුවර ඇසළ මංගල්‍ය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහැර 18 වෙනිදා අඟහරුවාදා වීදි සංචාරය කරන බව දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරනවා. ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ අවස්ථා ගණනකදී ජල ගාස්තු ඉහළ දැමීම සඳහා විවිධ කරුණු ඉදිරිපත් කර තිබුණත් ගාස්තු ඉහළ දැමීමට සැබෑ හේතුව වී ඇත්තේම මණ්ඩලයේ පවතින කළමනාකරණ දුර්වලතා බව හෙළි වෙලා තියෙනවා. පාතාල නායක ගණේ මුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කළ ඉෂාරා සෙව්වන් දී සැකකාරිය රැගෙන ගිය සංචාරක ගමන් බෑගයේ බන්ධනාගාර භාරයට ගත් බව සඳහන් වෙනවා. දැන් මේ පිළිබඳව ඇතුල් පිටුවල තොරතුරු වාර්තා කරනවා. මේ අධිකරණ අමාත්‍යාංශයේ තමයි මේ විදිහට සඳහන් කරන්නේ. කාන්තාවන් බන්ධනාගාරයට රැගෙන යද්දී මාංචු නොදමන බව කී එම ප්‍රකාශකයා. ඒ බන්ධනාගාරයට රැගෙන යද්දී නීතියෙන් බැහැරව කිසිවක් සිදු නොවූ නිසා මේ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවත් සඳහන් කරනවා. දැන් ඇය අගනුකුල පැලැස්ස බන්ධනාගාරයේ සිසු සැකකාරියක් සමග පසු වෙන බවත් ඇයට කියා විශේෂ සැලකිලි නොදැක් වූ බවත් සඳහන් කරනවා. මේ අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකෙක් තමයි මේ තොරතුරු දෙවයිනට වාර්තා කරන්නේ. වෙලාවුදසන 6යි විනාඩි 22යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය. අසන්නිමිත
3: නංගි ආයෙක ආව දෙන්නේ
4: මයික් මන්ට එන්නකෝ. අයියා හොඳට කාලා බීලා තරහ ගන්න නැතුව මල්ලි කරඬු කරන්න එහෙම නැතු ඉන්න ඕනෝ.
3: එහෙනම් ඉක්මනට එන්න ඕනේ. ගියපු ගමන් එන්න.
4: ගියපු ගමන් එන්නකෝ.
3: සුරජ් යවොත් මට කියන්න.
1: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්නිමිත.
5: මං කියපු කාරණාව ගැන හොඳට හිතලා බලන්න. ඒවා කල් දාන්න නැතුව හිත අනිද්දම කරන්න පටන්.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

2019 වසරේ පාස්කු ඉරිදා දින එළු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නව්ෆ මෞලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති ප්‍රධාන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම පුරා වසර 5කට ආසන්න කාලයක් පවත්වා මේ අවසන් කර තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. විත්තියේ සාක්ෂි කැඳවීම අනිද්ද එහෙට සිට ආරම්භ කරනවා කියලා සඳහන් වෙනවා. පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම මෙම චෝදිතයන්ට එරෙහි ඇති ප්‍රධාන චෝදනාව වන අතර චෝදනා 23270ක් චෝදිතයන්ට එරෙහිව ගොනු කළා තියෙනවා.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 31යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුග්‍රහය.

0: තියෙන්නේ වාසනාවන්තම වෙලාව නම් ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි ප්‍රතිඵල කියන්න සූදානම් වෙන්නේ. මහජන සම්පත 6280 වන වාරයේ ලොතරැයි අතට ගන්න T අක්ෂරයේ ජයග්‍රහණය කළා. අංක බිඳුව 94233. 6280 වන වාරයේ මහජන සම්පත ලොතරැයියේ T අක්ෂරයේ බිඳුව 94233 ජයග්‍රහී වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ගොවිසෙත 4522 වන වාරයේදී W අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 12 අංක 48 අංක 78 සහ 80යි වාසනාව අරගෙන ආවේ. 4522 වාරයේ ගොවිසෙත ලොතරැයියේ W අක්ෂරයේ අංක 12 අංක 48 අංක 78 සහ අංක 80යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මෙගා පවර් ලොතරැයි 2628 වන වාරයේදී X අක්ෂරයේ සුපිරි අංකයේ බවට පත් වුණා අංක 16 අංක 20 අංක 34 සහ 54 74 ඔබට වාසනාව උදා කළේ. 2628 වන මෙගා පවර් ලොතරැයියේ ඊයේ රාත්‍රියේ දිනුම් මදින ලද ලොතරැයියේ ප්‍රතිඵලය X අක්ෂරය ජයග්‍රාහී අක්ෂරය සුපිරි අංකේ වුණා අංක 16 අංක 20 34 54 සහ 74යි ඔබට වාසනාව උදා කළේ. ධන නිධානයේ 2310 වන වාරයේදී M අක්ෂරයේ ජයග්‍රාහී අක්ෂරය බවට පත් වුණා අංක 13 අංක 45 අංක 55 සහ අංක 68යි ඔබ වාසනාවන්තයන් වාසනාවන්තයන් කළේ. 2310 වන වාරයේ ධන නිධානයේ M අක්ෂරයේ 13 45 55 68 ඔබට වාසනාව උදා කළා. හඳහන 1589 වන වාරයේදී කුඹ ලග්නයේ ජයග්‍රාහී ලග්නය බවට පත්වන්නේ අංක 13 34 50 55. හඳහන 1589 වන වාරයේ කුඹ ලග්නයේ ජයග්‍රාහී ලග්නය බවට පත්ුනේ අංක 13 අංක 34 අංක 50 අංක 55 තමයි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. අද සම්පත 855 වන වාරයේදී අංක 33 233 අංක 4233 T අක්ෂරයයි රටාව බවට පත්ුනේ. අද සම්පත 855 වන වාරයේදී අංක 33 233 අංක 4233 T අක්ෂරය රටාව බවට පත්වෙද්දී ජය ලොතරැයි අතර ගන්න 548 වන වාරයේද කියලා බලන්න. ඊ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි ප්‍රතිඵල අතර ජය ලොතරැයියේ W අක්ෂරය අංක 0267 548 වන වාරයේ ජය ලොතරැයියේ අංක 0267 වාසනාවන්ත අංක වෙදී W තමයි අක්ෂරය හැටියට ජයග්‍රාහී උනේ. සුභ දවසක් ලොතරැයි 396 වන වාරයේදී මකර ලග්නයයි ජයග්‍රහණයි ලග්නේ බවට පත්වන්නේ අංක 2 32 33 අංක සටහනේ සටන් වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා 0.8යි 9යි 2. සුභ දවසක් ලොතරැයියේ 396 වන වාරයේදී මකර ලග්නය ජයග්‍රහණයි ලග්නේ බවට පත්ුනේ අංක 2 32 33 වසනවත් අංක වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා 0.8යි 9යි 2. සුභ දවසක් ලොතරැයියේ ජය ලොතරැයියේ අද සම්පත අඳහන ධන නිධානයේ මෙගා පව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි ප්‍රතිඵල අහලා මේ වෙලාවේ වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති. වෙලාව උදෑසන 6යි විනාඩි 36යි.
1: සතියක ලක්හඬ අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද? අපි සොයන්නේ නුඹේ හඬයි. ලක්හඬ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්හඬ. FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Sri Lankave prathama vatavata Rhino roofin vithin handunwa dena Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofin Sheet. Rhino roofin vithin handunwa dena Rhino Premier Roofin Sheet. Vetivistra sandaha 13:96 amathanna.

0: දැනට ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා 9000ක් මේ මාසය තුල අවසන් කර අධිකරණයට ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහත්තයා සඳහන් කරනවා. ඒ පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් තමයි මේ විදිහට කියන්නේ.
1: ලංකාව පුරා තියෙන බන්ධනාගාර 33 සියලු රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නේ. ඒ වගේම ඒ තුල සේවය කරන බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. ඒ අවසානයේ තීන්දුව කරා ඒ බන්ධනාගාරවලට ගිහිල්ලා ඒ බන්ධනාගාර ආදක කරගෙන හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමිටුවක් හදන්න. බන්ධනාගාර තදබදයක් අධික තදබදයක් තියෙනවා කියන එක අපි පිළිගන්නවා. ඒ පිළිබඳව විශේෂයෙන් අධිකරණ ඇමතිතුමා මේ වෙනකොට සැලැස්ම සකස් කරලා තියෙනවා මේ ප්‍රමාණය අඩු කරගන්න. ඒ වගේම ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මේ මාසය තුල රස පරීක්ෂක වාර්තා 9000ක් අවසන් කරලා ඒවා අධිකරණය වෙත ලබා දෙන්නත් පොලිසිය හරහා සම්බන්ධීකරණය කරන්න තව ශිෂ්‍යලු විධිවිධාන හදලා තියෙනවා. ඔවුන්ගේ ගැටලු අපි විමසලා බැලුවා. ආහාර පිළිබඳව ඔවුන්ගේ නිරන්තර ඉල්ලීම තමයි රස පරීක්ෂක වාර්තා කඩිනම් කරලා ඔවුන් අධිකරණ වලට ඉදිරිපත් කරන්න කියන එක. ඒ සඳහා අපි වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා. දීර්ඝ කාලයක් නඩු ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඒ සඳහා අධිවර්ණ විනිසුරුවන් සමත්යක් හැටියට මෛත්‍රත් අධිකරණින් ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වා වයස් සීමාව දීර්ඝ කරන්න තමයි රජයේ තීන්දු කරලා තියෙන්නේ. යනු කටයුතු කරනවා.
2: Satyagraha Lakhadar.

ඉදිරි සතියේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ක් දක්වා මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක් තෙක් ඉහළ යනු ඇති බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. උෂ්ණත්වය දරුණු ලෙස ඉහළ යයි කියලා තමයි මේ වාර්තා කරන්නේ. සෑම ප්‍රදේශයකටම නොවුනත් මෙහි බලපෑම අම්පාර, මොණරාගල, මුලතිව්, වවුනියාව සහ ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට උෂ්ණත්වය ඉහළ යාමේ අවධානම නිකුත් කළ තියෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 39.45 අතරගයක් ගන්නවා ඇති බව තමයි දෙපාර්තමේන්තුව පුරෝගතනය කරන්නේ. දිවෙන ප්‍රදේශ කීපයකට සුළු වැසි ඇති විය හැකි බවත් සුළං තරමක් වැඩි විය හැකි බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

0: ශ්‍රීලංකා පොලිසිය විසින් කුලී පදනම් මත ලබාගත් ගොඩනැගිලි 325ක් සඳහා කුලී මුදල් ගෙවීමට ගිය වර්ෂයේදී රුපියල් 54 කෝටි 64 ලක්ෂ 80,390 ක මුදලක් යොදවා ඇති බව තමයි විගණන කාර්යාලය සඳහන් කරන්නේ. පොලිසිය විසින් පොලිස් කාර්යාල 77ක්, පොලිස් ස්ථාන 121ක්, පොලිස් මුරපොළ 14ක්, නිල නිවාස සහ බට නිවාස 104ක්, ගබඩා 4ක් සහ වෙනත් කාර්යයන් සඳහා ගොඩනැගිලි 5ක් වශයෙන් ගොඩනැගිලි 325ක් කුලී පදනම් මත ලබාගෙන තියෙනවා. ඒ වගේම වසරකට රුපියල් කෝටියක් ඉක්ම වූ කුලියක් ගෙවමින් පොලිස් කාර්යාල පවත්වාගෙන යාමට ගොඩනැගිලි 10ක් ලබාගෙන ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වෙනවා. ඒ සඳහා මේ ඉකුත් වර්ෂයේ ගොඩනැගිලි කුලී මුදල් ලෙස රුපියල් 26,91,74,724ක මුදලක් යොදාගෙන ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වෙනවා. දැන් පාස් පොලිස් ස්ථානයේ දැනට වසර 100කට ආසන්න කාලයක් සිට කුලී පදනම් මත ලබාගෙන ඇති ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බවත් විගණනය මගින් අනාවරණය කරලා තියෙනවා. පොලිසිය සඳහාම ගොඩනැගිල්ලක් ඉදිකර මෙම පොලිස් ස්ථානය ඒ තුල ස්ථාපිත කිරීමට තවමත් නොහැකි වී තියෙනවා කියලා තමයි මෙය වාර්තා කරන්නේ දිවයින ඉරිදා සංග්‍රහය.
1: වෙලාව උදැසන 6:45.

0: වත්මන් රජයේ යටතේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පුනරුද්යක් සිදු ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජතිස මහත්තයා සඳහන් කරනවා. මානවර ජාතික රෝහලේ රුපියල් මිලියන 8000ක සංවර්ධන ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
1: මහනුවර ජාතික රෝහල කියලා කියන්නේ අපේ රටේ දෙවන ජාතික රෝහල. මේ රෝහලේ දැන් අපි රජය හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන ලබා දීලා විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් දියත් වෙනවා. උදාහරණයක් හැටියට මේ රෝහලට අවශ්‍ය කරන පිළිකාරෝග ඒකකය, ඒ වගේම හදිසි අනතුරු ඒකකය ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 8000කට වැඩි ප්‍රමාණයක් වැය කරමින් දැන් ඉදිකිරීම කරගෙන යනවා. අපි අති නවීන තාක්ෂණය සහිත පහසුකම් ප්‍රමාණයක් මහනුවර ජාතික රෝහලට එකතු කළා. එකක් තමයි රුපියල් මිලියන 250ක් වටිනා හෘද කැතීට කරන ඒකකයක්. අපේ රටේ රෝහල් වලින් වැඩිම රෝගීන් පොරොත්තු ලේඛනයේ ඉන්නේ මහනුවර ජාතික රෝහලේ. ස්ටෙන්ට් එකක් කරගන්න, එන්ජියෝග්‍රෑම් එකක් කරගන්න වසර ගණනාවක පෝලිමක් තියෙනවා. අපි මේ වසර තුල පමණක් නවීන තාක්ෂණික පහසුකම් සහිත හෘද කැතීට කරන ඒකක 16ක් අපේ රෝහල් පද්ධතිය එකතු කරනවා. ඒකෙන් එකක් තමයි මේ මහනුවර ජාතික රෝහලට ලබා දුන්නේ. ඒ අනුව මේ තිබෙන පොරොත්තු ලේඛනයේ පෝලිම ඉතාමිකමන්ට අවසන් වෙලා කෙටි කාලයක් තුල ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර සහ පරීක්ෂණ කරගෙන ජනතා අවස්ථාව සැලසෙනවා.

Radio ITN. Satyagraha Lakhadar.

බන්දරාගාරවල පවතින අධික තදබදය පිළිබඳව සොයා බලා මාසයක් තුළ වාර්තා කිරීමට විශේෂ කමිටුවක් කැබිනට් මණ්ඩලයක් පත් කළා තියෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් අනුව මේ කමිටුව ස්ථාපිත කිරීමට තීරණය කළා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව මේ කමිටුව පත් කළා මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න කියන එක තමයි ජනාධිපතිතුමාගේ ඉල්ලීම වෙන්නේ. ශ්‍රී ලංකාවේ සම්ප්‍රේෂණ ජාලය නවීකරණය කිරීම සහ ජාතික විදුල් බල පද්ධතියට පුරජනනීය බලශක්තිය එක්කර ගැනීම පහසු කිරීම අරමුණු කරගත් බලශක්ති පද්ධතිය සවිබල ගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්තිය අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ වුණා. එය හෝමාගම 132-33 කිලෝවොට් ග්‍රීඩ් උපපොළ ඉදිකිරීම සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමති අනුර කරුණාතිලකේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන අවස්ථාව ඡායාරූප සහිතව සිළුමින වාර්තා කරනවා. වෙලාව උදැසන 6:49.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ சத்யாக லக்ஹட.

දිට්වාසුලිකුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායම්වල බැලපෑමට ලක් වූ ප්‍රදේශවල පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ විසින් දිශික් ලේකම් කාර්යාල වෙත නිදහස් කර ඇති මුදල් වලින් මේ වන විට වියදම් කර ඇත්තේ 30%ක් පමණක් බැවින් ඉතිරි ප්‍රතිපාදන 70% අදාළ ප්‍රතිලාභීන් වෙත හැකි ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන්නයි ආරක්ෂක අමාත්‍යාංශයෙන් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් දොළොස්වැනිදා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිඛිතව දන්වලා තියෙනවා. වර්ෂ 2026 ජනවාරි මාස සිට ජූලි 31 දක්වා ගංවතුර සහ නායෑම් හේතුවෙන් බලපෑමට ලක් වූ නිවාසහානි, ව්‍යාපාර හානි සඳහා වන්දි ගෙවීම් සහ නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා දුන්නු මුදල් 30%ක් පමණයි වියදම් කළ තියෙන්නේ කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අතුරුදන් වූ පුද්ගලයන් 23352 ගේ ලයිස්තුවක් සකස් කළා තිබෙන බවත්, ඒ අතරින් 31 දෙනෙකු සොයාගෙන ඇති බවත් එම කාර්යාලයේ සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද සඳහන් කරනවා. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වලට ලක් වූ වින්දිතයන්ගේ අන්තර්ජාතික දිනය සැමරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කරන්නේ. එසේ අතුරුදන් වූවන්ගේ ලයිස්තුවේ සිට සොයාගනු ලැබූ 31 දෙනාගෙන් 2 දෙනෙකු ස්වභාවිකවම මියගොස් ඇති බවත් ඔහු සඳහන් කරනවා.

0: අලුතින් බන්ධනාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සලකා බැලිය යුතුව ඇති බව හිටපු අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කරනවා. තම අධිකරණ ඇමති ධූරයේ දරූ 2020 ආණ්ඩු කාලයේදී බන්ධනාගාරවල රැඳවීම ප්‍රමාණය 29,000 සිට 20,000 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දෙනවා.
1: වෙලාව 9:06 විනාඩි 56යි.

0: සතියක ලක්හඩ
1: Around the world. කොළොම්බියාවේ භූකම්පනයෙන් හාරදහක් අතුරුදන් බටහිර කොළොම්බියාවට බලපෑ රිට්ට මාපාංකී 7.4ක ප්‍රබලත්වයෙන් සලකුණු කළ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව පෙරේදා වන විට ඒ කියන්නේ 14 වෙනිදා වන විට 281 දක්වා ඉහළ ගොහිලා තියෙනවා. පසුගිය සඳුදා මේ කලාපයේ උඩු යටිකුරු කළ නිවසනය රට දරුණුතම භූකම්පනය ලෙස සැලකෙනවා. අතුරුදන් උත් සංඛ්‍යාව 4000කට වැඩි බව තමයි රට සංඛ්‍යාලේඛන වලින් හෙළි වෙලා තියෙන්නේ. නගර රැසක නිවාස සහ ගොඩනැගිලි 10000කට වඩා විනාශ වෙලා තියෙනවා. සුම්බුන් වලට යටවීමෙන් තවත් 3971 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරලා තියෙනවා. භූකම්පනය සමග ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ ජනාධිපති ඇබලාරඩෝ ඩී එස්ප්‍රියලා මේ මියගිය සහ අතුරුදන් වූවන් වෙනුවෙන් දිනතුරක ශෝක කාලයක්ද නිවේදනය කරලා තියෙනවා. දවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ඉවත් වෙයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි දූරකාලය ආරම්භයේ සිටම දවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ කැරලින් ලෙවිට් මේ මාස අවසානයේදී එම තනතුරෙන් ඉවත් වීමට නියමිතයි. දවල මන්දිර ඉතිහාසයේ ලාබාලතම මාධ්‍ය ලේකම්වරිය වෙන 28 හැවිරිදි කැරලින් මේ තීරණය ගෙන තියෙන්නේ තම දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමේ අවශ්‍යතාවය හේතුවෙන්. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති වන ප්‍රචාර කටයුතු වලදී වැඩි කාර්යභාරයක් ඉටුකළ මාධ්‍යවේදිනියක් විදිහට ජනප්‍රිය චරිතයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ජපානයේට ගංවතුර නැගෙනහිර ජපානයේ චිබා කලාපයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් පළාත් රැසකට ගංවතුර තත්ත්වයක් ඇතිලා තියෙනවා. ගංවතුර සනායම් වලින් පෙරේදා වන විට පුද්ගලින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. තවත් පුද්ගලයෙකු අතුරුදන් වෙලා තියෙනවා කියලා තමයි ප්‍රකාශ කරන්නේ. කාලගුණ අනාවැකි සඳහන් කිරීම නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත ගලවා ගන්න හැකියාව ලැබුණා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඊශ්‍රායල් ප්‍රහාරයකින් ගාසා පොලිස් නිලධාරියා පොලිස් ප්‍රධානියා මරුට කියලා තොරතුරුකුත් වාර්තා කරනවා. සිළුමිණයි විදේශීය ප්‍රවෘත්ති අරගෙන ආවේ. වෙලාව උදැසන 6යි විනාඩි 58යි.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: ක්‍රීඩාව පිළිබඳව කතා කරද්දී මේ පාපන්දුවේ දැවැන්තය දැන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියත් පහුගිය දිනවලදී පැවතුණා. පාපන්දුවේ දැවැන්තයා රොනාල්ඩෝ සහ ජෝජනා රහසේ විවාහ වෙලා තියෙනවා. ඉතින් ජෝජනා පිළිබඳව බොහෝ දෙනා බලාපොරොත්තු තැබුවා ඔහු සමග විවාහ වෙයි කියලා. ලොව සුපිරිතම පාපන්දු තරුව වන ක්‍රිස්ටියානි රොනාල්ඩෝ සහ ඔහුගේ දීර්ඝකාලීන සහකාරිය වන ජෝජනා රොඩ්රියස් නිල වශයෙන් විවාහ ගිවසගෙන තියෙනවා. වසර ගණනක ආදර සම්බන්ධතාවයකින් පසුව පෘතුගාලයේ සිවිල් උත්සවයකදී ඔවුන් දෙදෙනා මේ විදිහට යුග දිවියට එළඹිලා තියෙනවා. ඉතින් ඡායාරූප සහිතව මේ පිළිබඳව දෙවයින ක්‍රීඩා පිටුව වාර්තා කරනවා.
2: කාටූන්ස්
1: අංජනගේ ටෝක් කාටූනේ නාමල් මහත්තයාගේ සීයා වක්කඩෙන් මඩ හොදගෙන ඇවිත්ලු නාම යෝජනා අත්සන් කළේ. හිතන්නේ නැතුව ඇති පුතාලා මුණුබුරාලා මඩ නාගනී කියලා. අංජනගේ ටෝක් කාටූනේ සමගින් සතියක පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර සතියන්තයක් වෙලාව උදෑසන 7:00.

0: අටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමදින්ගේ සල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Ivan, good morning. Vanakkam. Uday hatai vinadi pahai velava. Ivan running.
2: Ivan Madhushank, happy hadat weekend magazine patangan. Hadane adirida davas oba danno. ලස්සන තොරතුරු ගොඩක් එක්ක ලස්සන විනෝදජනක දේවල් එක්ක ජීවිතේට ගන්න පුළුවන් දේවල් ගොඩක් අරගෙනයි වීකෙන්ඩ් මැගසින් එක එහෙම නැත්නම් අපේ සාර සංග්‍රහය පටන් ගන්න හදන්නේ. මේ මුලින්ම පටන් ගන්නකොටම මේ ලස්සන පෝස්ට් එකක් අපිට හම්බ වෙනවා. මේ පෝස්ට් එකේ තියෙනවා හරි ලස්සන කතාවක්. ඔබ හිතන්නකෝ මේ ඔබ තනිකඩව ඉන්නකොට ඔබට හිතෙනවා ඔබට පෙනෙන්නේ සතුටින් ඉන්න යුවළවල් කියලා. එකෙනම් බඳින්නේ නැතුව එහෙම නැත්නම් කසාද බඳින්නේ නැතුව තනිකඩව ඉන්නකොට ඔබට හිතෙනවා මේ ඔබට පේන්නේම හැමතිස්සෙම සතුටින් ඉන්න යුවළ තමයි පේන්න ගන්නේ. ඔබ විවාහ වුණාට පස්සේ ඔබට පේන්න ගන්නවා සතුටින් ඉන්න තනිකඩයෝ ටිකව. හරිද? එකෙන් දැන් අපි ඉස්සලා කිව්වනේ ඔබ තනිකඩව ඉන්නකොට ඔබට පේන්නේ සතුටින් ඉන්න යුවළවල්. හරි, දැන් එතනම් කසාද බඳිනවා කියලා කසාද බැඳලා පස්සේ ඔබට පේන්නේ සතුටින් ඉන්න තනිකඩයෝ ටික. ඔබ වැඩ කරමින් ඉන්නකොට ඔබට පේන්නේ නිවාඩුවක් ගත කර මිනිස්සු විතරයි. වැඩ කරනවා අයියෝ මට නිවාඩුවක් නැහැනේ කියලා ඔබට හිතෙන්න ගන්න ඔබට පේන්න ගන්නේ නිවාඩුව ගත කරන සතුටින් ඉන්න මිනිස්සු ටික. හැබැයි ඔබ විවේක ගන්නකොට ඔබට පේන්නේ තමන්ගේ අරමුණු පස්සේ දවල් රෑ නැතුව දුවන මිනිස්සුන්. කියන්නේ ඔයා විවේක ගන්නකොට ඔයාට පේන්නේ අයියෝ මං ඇත්තටම විවේක කරන් වැඩක් නැහැනේ අනිත් මිනිස්සු දුවනවනේ හැල්මේ දුවනවනේ කියලා. ඔයා අලුතින් යමක් පටන් ගන්නකොට ඔයාට පේන්නේ ඔයාට වඩා ඉස්සරහින් ඉන්න මිනිස්සු. පොඩි බයිසිකලයක් අරගෙන නේ වැඩේට බහිනකොට ආඩ පේනවා ලස්සන ලස්සන ලොකු කාර් ලොකු ගෙවල් ඈ මට වඩා කොච්චර මිනිස්සු ඉස්සරහින් දින්නේ කියලා ඔයාට හිතෙන්න ගන්නවා. ඔයා ජීවිතේ දින්න දවසට ඔයාට පේන්නේ ඔයාගේ ජීවිතේ දිනලා ඔයා හැරිලා බලනකොට ඔයාට මග හැරිච්ච දේවල් ඔයා ඒ ගැන දුක් වෙනවා. ඔයාට හිතෙනවද ඔයා හැම තැනදීම මොකක් හරි දෙයක් ගැන පසුතැවෙන්න වෙනවා, මොකක් හරි දෙයක් ගැන ඔයා දුක් වෙනවා, ඔයා ලබාගත්තු දේවල් වලට වඩා ඔයා පසුතැවෙන දේවල් වැඩි කියලා ඔයාට හිතිලා නැද්ද? එහෙමනම් අන්තිමටම ඔබ ඔබේම ජීවිතේ වටිනාකම තේරුම් ගන්න දවස එනකන් නේ වාඩ ජීවිතේ සුන්දර විදිහට පේන්නේ නැහැ.
1: වහිනකම් බලන් ඉඳලා වැස් වැටෙනකොට කුඩයක් අරන් එළියට බහින. වහින වෙලාවට පායනවා නම් හොඳයි කියලා හිතෙන හැම වෙලෙම ඔපොසිට් එකේ ඉන්න මිනිස්සු අපි රැඳි. ඒ නිසා ජීවිතේ එහෙම තමයි. පේන දේ තියෙන දේට වඩා නොපෙනෙන අපිට ටිකක් ඉස්සරහින් තියෙන දේ වටිනාකම අපිට වැඩි නේ. හැමදාම දකින්න කුකුලගේ කරමල මොන පාටද මන්දා. හරි, ඒ නිසා අපිට හැම වෙලේම නොදකින පැත්ත බලන්න ලොකු ආශාවක් තියෙනවා. අපි විඳින අත්දැකීමට වඩා එහා පැත්තේ තියෙන එක මරයි කියලා අපිට හිතෙනවා. ඒ ජීවිතේ හැටි. ඉතින් ඇත්තටම අවබෝධයෙන් ගමනක් යනවා නම් ඔබ ඔය දකින දේවල් හැමදේම දිනන්න පුළුවන්. ඒ කතාවේ රනිල් එකදණක කියනවා ආපහු හැරිලා බලනකොට පසුතැවීම් ටිකක් විතරක් ඉතුරු වෙච්ච තැන් අපිට තියෙනවා කියලා.
2: මගහැරිච්ච තමයි
1: මගහැරිච්ච. දේවල් මගහැරෙනවා, ගොඩක් දේවල් අපිට මගහැරුණා. පවුල මගහැරුණා, යාළුවෝ ටික මගහැරුණා, දෙමව්පියෝ මගහැරුණා. එහෙම අපිට නොහිතෙන තැනට වැඩ කරන්න පුළුවන් නම් ඒක නියමයි ඉතින්. ජීවිතේ අපිට සැලසුම් හදන්න බෑ අනුන්ට. ඔබේ සැලසුම ඔබම හදාගන්න. ජීවිතේ කිසිම දෙයක් මග නොහැර ජීවිතේ සතුට හොයාගන්න පුළුවන් නම් අන්න සැබෑ ජයග්‍රහකයෝ.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
3: දෙකියා සුරකින් මගතොට
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
5: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7. සමාජික විෂණය.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: හයට වෙනසක්, 18ක පෙරලියක්.
9: ලංකදීප
10: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
11: අපි සොයන්නේ
10: Golden Voice. ලංකදීම සතියේ දිනවල 10:01.

U-turn. සමහර වෙලාවට අපි හිතනවා එයා මට ආදරෙයි. ඒ නිසාම අපි හොඳින් ඉන්නවා කියලා. අපි කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතාවය අපේ හැඟීම් වලට විතරක් නෙවෙයි, අපි ගැන හිතන විදිහටත් බලපෑමක් ඇති කරනවා. ආදරය, ගෞරවය, ආරක්ෂිත බව දැනෙන සම්බන්ධතාවයක් ඇතුළේ අපිට අපේ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරන්න, අපි කවුද කියලා විශ්වාසයෙන් ඉන්න ඒක පහසු වෙනවා. ඒත් හුඟාක් රිලේෂන්ෂිප් ඇතුළේ අපිට ඇහෙන්නේ නිතරම දොස් පැවරීම, පාලනය කරන්න හදන එක, නොසලකා හැරි, එව නැත්තම් ප්‍රතික්ෂේප කිරීම. මේ වගේ දේවල් තියෙන සම්බන්ධතාවයක් ඇතුළේ ඉන්නකොට ඔයාට ගොඩාක් වෙලාවට හිතෙනවා, මගේ වැරද්දක්ද? මම එයාට ප්‍රමාණවත් නැද්ද? එයා මාව දාලයයිද? ඇයි එයාට මාව හැම වෙලේම නුරුස්සන්නේ? මේ වගේ සිතුවිලි පාට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න, එව නැත්තම් හෙල්දි රිලේෂන්ෂිප් එකක් පවත්වාගෙන යන්න ආදරය විතරක්ම ප්‍රමාණවත් නැහැ. මොකද සමහර හරි ආදරණීය බැඳීම් ඇතුළේ ප්‍රශ්න කන්දරාවක් නිර්මාණය වෙලා උන්ගේ සතුට නැති වෙච්ච තැන් මේ සමාජයේ අපි ඕන තරම් දැකලා තියෙන නිසා. හරි, හෙල්දි රිලේෂන්ෂිප් එකක් තියාගන්න නම් මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. එකිනෙකාට ගරු කරන්න, හිතේ තියෙන දේ නිදහසේ කතා කරන්න, අනේකා කියන දේ ඇත්තටම අහගෙන ඉන්න, හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන්න යන්නේ නැතුව එයාව විශ්වාස කරන්න, තරහ වුණත් අපහාස කරන්නේ නැතුව ප්‍රශ්නේ කතා කරලා විසඳ ගන්න උපරිම උත්සාහ කරන්න. රිලේෂන්ෂිප් එක ඇතුළේ වුණත් තමන්ගේ පර්සනල් ස්පේස් එක තියාගන්න, එකිනෙකාගේ ඩ්‍රීම්ස් ගෝල්ස් වලට යන්න එයාට සපෝට් කරන්න. ඒ ඔක්කොම අස්සේ වැරදුනොත් මම වැරදි කියලා සමාව ඉල්ලන්නත් පුරුදු වෙන්න. ඒ වගේම ඔයාට ඔයා වෙලා ඉන්න පුළුවන් නම්, බයක් නැතුව කතා කරන්න පුළුවන් නම්, ඒ රිලේෂන්ෂිප් එක ඇතුළේ ඔයාට සැනසීමක් දෙනවා නම්, අන්න ඒක වටිනා සම්බන්ධතාවයක්. මතක තියාගන්න, හෙල්දි රිලේෂන්ෂිප් එකක් කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැති රිලේෂන්ෂිප් එකක් නෙවෙයි. ප්‍රශ්න ආවමත් අනිකට රිදවන්නේ නැතුව ඒක විසඳ ගන්න පුළුවන් රිලේෂන්ෂිප් එකක්. ආදරේ කියන්නේ අල්ලගෙන තියාගන්න එක නෙවෙයි, එකිනෙකාට නිදහසේ හොස්ම ගන්න ඉඩ දීලා එකට වැඩෙන එක. ඔබට ජැක් රහී සුබ නැසක්.

ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම සතියක ලක්හඬ.

0: හතයි විනාඩි 23යි වෙලාව.
1: අපිට සමහර තැන්වල ජීවිතේ අතහැරෙනවා කියලා හිතෙනවා. අපි ජීවිතය අල්ලගන්න ට්‍රයි කරනවා. ජීවිතේ විඳින්න ට්‍රයි කරනවා. එහෙම කියනකොට මේ සමහර අත්දැකීම් එහෙම නැත්නම් සමහර මතකයන් මේ වගේ ගොඩක් දේවල් අපේ ජීවිතේ මතක් වෙන්න ගන්නවා මදුශංක. එතකොට අපිට හිතෙනවා අර අපි මුලිනුත් කිව්ව කතාව අපිට තැන් වල ජීවිතය අතහැරලා නේද කියලා අපි ඒක නිකන් නේද පැත්තකලා හිතන්න ගන්නවා නේ. අපිට ඒ කාලේ එහෙම තිබ්බනම් කියලා අපිට හිතෙනවා අනන්තයි. කියන්නේ අපි කොයි වෙලේ තෘප්තිමත් නොවෙයි ඉන්නේ. කියන්නේ අපි ලැබෙන දේෙන් සතුටු වෙලා නෙවෙයි ඉන්නේ. ඔබත් මාත් ඇතුළු ගොඩක් අය එහෙමයි කියලා මට හිතෙනවා.
0: අපි ජීවත් වෙන්නේ රසාව කරනද රසාව කරන්නේ ජීවත් වෙන්නද කියලා හිතාගන්න බැරි ලෝකෙකනේ අපි අතරමං වෙලා ඉන්නේ. මෙහෙම කතන්දර ඔක්කොම කියලා දැන් හිතන්න අද ඉරිදු දවස. මඩ ගොඩාක් සලසම් කරන්නත් හැබැයි ලොක කතා කරලා කියන්නේ අනිවාර්යෙන් දවසේ අද වැඩනවා කියලා. හරි. එහෙමයි කියලා යාට ගේම ඉල්ලන්නත් බෑනේ. පුළුවන් දෙයක් කරනවා. හරි. මං ඉන්නේ. එහෙම කියන්න බෑ. ඉතින් සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතේ හුඟක් දේවල් අතහැරලා රැකියාව වෙනුවෙන් මෙහෙසෙන. මොකද අපේ වගේ කලාපේ රටක රැකියාවක් අතහරිනවා කියලා කියන්නේ මේ පෞලක පැවැත්ම සාමුලින්ම කඩාවැටෙනවා. ඒ නිසා සමහර වෙලාවට ඇත්තටම අපිට ජීවත් වෙන රස්සාවක් ඕනේද? එහෙම නැත්නම් අපි ජීවත් වෙන රස්සාවක් කරන්නද කියන තැනට අපිට අපේ හිතත් එක්ක ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා.
1: ජීවිතේ සමහර තනිකම්, සමහර බිඳවැටීම්, සමහර දරා ගැනීම්, සතුට වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම බොහොම ලස්සනට කියවෙන තැනක් තමයි මදුශංක සාහිත්‍ය කියන්නේ.
0: සාහිත්‍යෙත් මේ සාහිත්‍ය කරුවා කියලා කියන්නේ අපිටත් වඩා මේ හරි සුන්දර තැනක ඉන්න චරිතයක්.
1: මට හිතෙනවා මේ මිනිස්සු තුන්කල් දකින්නවා කියලා.
0: අනිත් එක පොඩි වචන ප්‍රමාණයකින් මේ අපි ලොකු වෙලාවක් කරන් කතා කරන්න උත්සාහ කරපු එයාට කියන්න පුළුවන්
1: සාහිත්‍යයකින් කියනවා. එතකොට මේ එහෙම මම කියන්න හේතුව තමයි සමහර අත්දැකීම් කියන්නේ සමහර ඉතිහාසගත කතා, සමහර ඉතිහාසගත අත්දැකීම් සාහිත්‍යකාරය හරි ලස්සනට බොහොම කෙටි කරලා වචන දෙක තුනකින් කවියකින් පදපෙළකින් කියලා දානවා. එහෙම නැත්නම් ගීතයකින් කියලා දානවා. එහෙම Tamanට දැනිච්ච අත්දැකීම් හරි ලස්සනට විස්තර කරන කෙනෙක් තමයි මේ රත්නශ්‍රී විජේසිංහ.
0: රත්නශ්‍රී විජේසිංහන්ට මේ අපි වුණ ගෙහෙන තැනක් තිබුණා. අපිට එතුමන් වුණ ගෙහුණ තැනක් තිබුණේ තමයි ලක්හඬ. අපි හැමෝම ආදරය කළ කාලෙහන්දිය නෙමෙයි
1: කයිමන් දොරකඩ.
0: හරි. කයිමන් දොරකඩේදී මීට අවුරුදු ගානකට කලින් කිව්වත් ඒ හරි සදාතනික නිර්මාණ, සදාතනික අත්දැකීම්. මේ අත්දැකීම අහලා බලන්නකෝ.
2: කයිමන් දොරකඩ 1971 තරුණ අරගලය නැත්තම් 71 කැරැල්ල ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ මහත් ආලෝලනයක් ඇති කර අවස්ථාවක්. කැරැල්ල පෙරදිලා මර්ධනය කළා. ඔවුන් පසුබහිනවා මේ තරුණ පිරිස් ඉතිරි වෙච්ච ටික දෙනා විල්පත්තු වනාන්තරයට. විල්පත්තු වනාන්තරයටම පහුබහිනකොට මහා වැස්ස එනවා. ඔවුන්ට හේවණක් නැහැ. ඔවුන් ගස් යට ගල් ගුහාවල අගු පිල්වල පැල් කොටවල නවතංගන්. එහෙම ඉන්නකොට ඔවුන්ට ඇහෙනවා උලමා උලලේනා අඬනවා. සීත සුලං හිලිකඩයි පැලේ අපට උරුමේ. උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ. ඔය විදියට මේ දුක ඒගොල්ලෝ ගිහින් කියනවා රම්මණ්ඩා සෙනවිරත්නට. රම්මණ්ඩ තමයි මේ ගීතේ ලියන්නේ. ඒ පරාජිත තරුණ මානසිකත්වයේ අවරෝධනයයි මේ ගීතේ පුරාම තියෙන්නේ. නිවනට ගියදා ඒ හැම දුක් දුරවන්නේ කියලා වුන් අතිශය විඥානවාදී ආස්ථානයකට අන්තිමේ එනවා. මේ ගීතය අහනකොට ඔබට තේරේ කපුගේ ගායනා කරේ. ඔහු අතිශය දුර්ලභ රාගයක් ගෞඩ සාරංග කියන උත්තර භාරතීය රාගයේ මූලාශ්‍ර කරගෙනයි මේක තනුව නිර්මාණය

0: ai mântororeca.
1: Satiaga la cade.
2: දේ 7 විනාඩි 31යි වෙලාව අපි ඉක්මනටම යන්න ඕනේ. ඊයේ දවසේ ඔබට ජයග්‍රහණය හිමි කළා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රහී අංක මොනවද කියලා හොයලා බලන්න. ටිකට්පත් කීපයකම ජයග්‍රහයේ ප්‍රතිඵලය අපිට මතක් කරන්න තියෙනවා රණි.
3: අපි කියන්නේ අගෝස්තු මාසේ 15 වෙනි සෙනසුරාදා ඊ රාත්‍රියේ දිනුම් ඇඳපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල මහජන සම්පත T ඉංග්‍රීසි අක්ෂරය වසනවන්ත අංක 09433 T ඉංග්‍රීසි අක්ෂරය වසනවන්ත අංක 09433 ගොවිසෙත W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 12487880 W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 12487880 මෙගාබව ලොතරැයියේ X ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංක 16 වාසනාවන්ත අංක 20345474 X ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 16 20345474 ධන නිධානයේ M ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 13455 55 සහ 68 M ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 13 45 55 සහ 68 හඳහනේ කුම්භ ලග්නය වාසනාවන්ත අංක 13 34 50 55 කුම්භ ලග්නය 13 34 50 55 අද සම්පතේ අංක රටාව මම කියන්නම් 33 233 4233 T 33 233 4233 T NLB ජයලොතරැයියේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 0267 W 0267 NLB සුබ දවසක් ලොතරැයියේ මකර ලග්නයේ වාසනාවන්ත අංක 232 සහ 33 මකර ලග්නය වාසනාවන්ත අංක 2

0: 32 33 විශේෂාංකය 0892 විශේෂාංකය 0892 අද සුපිරිතයාගේ ගණනාවක් තියෙනවා වැඩිම ජයමල්ල තියෙන මේක අපවල උතරයි වැඩිම ජයමල්ල දිනා ගන්න වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් මිලට ගන්න
1: දැන් ගොඩක් අය බලන් ඉන්නවා අද ප්‍රශ්නයක් අහයිද ප්‍රශ්නයක් ඇහෙයිද කොහොමද කියලා සතියන්දේ කියලා කියන්නේ ප්‍රශ්න වලට උත්තර හොයලා ඊළඟ දවස් 7ම බොහොම සතුටින් ඉන්න දවස පටන් ගන්න විදිහනේ සාමාන්‍යයෙන් අපේ මැගසින් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම උදේ පාන්දර අපි මොන හරි ප්‍රශ්නයක් දෙයි පවුල හැමෝටම එකතු වෙලා විසඳන්න පොඩි පසලක කම්බේ කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඒ නිසා මේ ප්‍රශ්නයක් අහන්න තෝරන රණි
0: හරි අපි බොහොම ලේසි ප්‍රශ්නයක්
1: අහමු ලේසියක් අහමු
0: මේ ලංකාවේ උසම චෛත්‍ය ලෙස සැලකෙන්නේ මොකක්ද කියලා අපි අහන්න
1: ලංකාවේ උසම චෛත්‍ය මොකක්ද කියලා තමයි අපි අහන්නේ මේක මේ ආසියාවේත් උසම ගඩොල් ස්මාරකයේ විදිහට තමයි හඳුන්වන්නේ හරි ලංකාවේ උසම චෛත්‍ය මොකක්ද කියලා අපි අහන්නේ උත්තරේ දෙන්න ඕනේ ඔබේ නමගම සටහන් කරන්න ඊට පස්සේ අදාළ පිළිතුරු සටහන් කළා 0.7 0.3 93.5 93.7 අපේ WhatsApp නම්බර් එකට 0.7 0.3 93.5 93.7 කියන නම්බර් එකට තමයි මෙසේජ් එක දෙන්න ඕනේ අපි අහන්නේ ලංකාවේ උසම චෛත්‍ය මොකක්ද කියලා උත්තර ඉක්මනට මේ වෙලා අද දවසේ ජයග්‍රහණය ඔබේ පවුලට ගන්න
0: මේ මදුසංගයෙන් සමහර වෙලාවට අපේ තියෙනවා මේ අපි ආලු ඉන්නෝ ඉඩම් නඩුවක් තියෙනවානේ අපේ ඉඩමට ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ ඉස්සර ඉඳලා කතාවක් තියෙනවා මොසංග මේ ඉඩම් නඩුව එහෙමත් නැත්නම් මේ හිමිකාරත්වයේ බූදල් නඩුව අපි හැමෝනි කියන්නේ ඒවා හුඟක් අවුරුදු 10 20 30 ඇදෙනවා ඈ ඉඩම් නඩුව නම් කියන්නේ යන්න එපා ඉඩම් වලට තේපල වලට ගහ මරා ගන්න එපා එහෙම එහෙම කියනවානේ අර ලස්සන සින්දුකුත්
1: තියෙනවා අයියන්නේ නුඹවෙදින් ගිය දවසේ ගිනිය වුණා කැණි මඩලට අපේ නිවසේ
0: ඈ එහෙම ඊට පස්සේ අර සුදු බණ්ඩිතාව නිදාන්නේ එහෙම
1: සින්දු කව
0: ඉනින්දෝරු කන්තෝරු එහෙම සින්දුත් ගොඩක් ලියවිලා තියෙනවා ඒක තමයි හේතුව තමයි මේ ගොඩක් කල් ඇදෙනවා කියලා කතාවක් තියෙනවා එතකොට සමහර වෙලාවට අපි ඉඩම් නඩුවක් ගැන මොන හරි කතා කරනකොට අපේ යාළුවෝ අපිට තියෙනත් දෙකම නෝ ඇවිල්ලා නේද නීති උපදෙස් දෙන්න ගන්නවා ඈ
1: එහෙම නැතුව හරියට නීතිය දැනගෙන ඉන්නවා නම් අපිට වැඩි කොට දා ගන්න පුළුවන් සමහර වෙලාවට අපි හිතන් ඉන්නවා කාගේ හරි දීපලක් අපි අවුරුදු 10ක් විතර වගේ කාලයක් පාවිච්චි කළොත් හරි ඒක අපිට අයිති වෙනවා කියලා.
0: ඔව් දැන් ඔය කුලී නිවස්සල ඔය ප්‍රශ්න
1: තියෙනවා. ඒගොල්ලෝ හිතනවා අපි අවුරුදු 10ක් තිස්සේ මේ ගෙදර පදිංචි වෙලා ඉන්නවා ඒ නිසා මේක අපිට අයිති. අපිට නඩු කියලා ගන්න පුළුවන්. ඒකම කාරණේ. ඒක මනුස්සකමට නම් කරන නිගාවක් අනුන්ගේ දේපලක් කියලා දන්නවනම් කොයිතරම් අපි මේකේ මෙච්චර කාලයක් හිටියා කියන එක ගැන අයිතිය කියනවට වඩා මං හිතනවා රනිල් මනුස්සකම ඇතුලේ මේච්චර කාලයක් මේ මිනිස්සු අපිට මේක ඉන්න දුන්නා කියන සිතුවිල්ලට මිනිහෙක්ට එන්න පුළුවන් නම් ඒක හරි ගෞරවණීයයි හැබැයි කොහොම හරි වෙලා මේ වාර්ගයේ අයිතිවාසිකම් පිළිබඳව නඩු පටන් ගන්නවනේ ඉතින් නීතිය දැනගෙන හිටියොත් ඇත්තරම තමන්ට මේක අයිතිද නැද්ද කියන එක නඩුවක් දාන්න කලින්ම තීරණය කරන්න පුළුවන්. අදත් අපිට මේගෙන කියන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රුවිනි සඳලතා අධිකාරී.
2: අයිබෝන් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඉඩම් සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් අතර තියෙන ප්‍රසිද්ධ අදහසක් ගැන. අනුන්ගේ ඉඩම කවුරුත් 10ක් හිටියොත් ඒ ඉඩම තමන්ට අයිති වෙනවා. ඇත්තද මේ කතාව? උත්තරේ තමයි හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ කාලාවරෝධ නීතිය යටතේ සම්කිසි දේපල සම්බන්ධයෙන් කාලයක් තිස්සේ පවතින භුක්තිය සමහර අවස්ථාවල අයිතිය තහවුරු කරගන්න වැදගත් වෙනවා. හැබැයි මේකේ වැදගත්ම දේ අවුරුදු 10 කින කාලය විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට අපි බලමු ඔබේ ඥාතියෙක්ට ඉඩමක් තියෙනවා. ඔහු කියන ඔබට මේ ඉඩම ගියක් හදාගෙන ඉන්න මට දැන්ට මේක ඕනේ නැහැ කියලා. ඔබේ අවසරය මත අවුරුදු 15ක් ඒක ජීවත් වෙනවා. එහෙනම් අවුරුදු 10ක් නෝල ඔබ ඒකේ හිටියා. ඒ නිසා දැන් මේක ඔබට අයිති වෙන්න ඕනේ. එහෙම නේද ඔබට හිතෙන්නේ? නැහැ. එහෙම කියන්න බෑ. මොකද ඔබ මුලින් මේ ඉඩමට ඇතුළු වුණේ අයිතිකරුගේ අවසරය මත නම් ඒ අයිතිකරුගේ අයිතියට විරුද්ධව ආරම්භ වෙච්ච භුක්තියක් වෙන්නේ නැහැ. මේ කාලාවරෝධය පිළිබඳ කතා කරනකොට භුක්තියේ ස්වභාවය කියන කාරණාව ඉතාම වැදගත් වෙනවා. ඒ භුක්තිය අඛණ්ඩ වෙන්න ඕනේ, ස්වාධීන වෙන්න ඕනේ, සැබෑ අයිතිකරුගේ අයිතිය පිළිගෙන නෙවෙයි ඔහුගේ අයිතියට විරුද්ධව ඇති වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේක නිසා අවුරුදු 10ක් හිටියා කියන කාරණාව විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ජම් කිසි දේපලක අයිතිය ලබා ගන්න. ඒ වගේම තමයි නොබිදු ඉඩමක් නම් ඒ ඉඩමක පාර්ශ්ව කරුවෙක් අවුරුදු 10ක් පදිංචි වෙලා හිටියා කියන පමණින් ඒ ඉඩම සම්පූර්ණයෙන් ඔහුට හිමි වෙන්නේ නැහැ. මොකද නොබිදු ඉඩමක් නම් අනෙක් සෑම පාර්ශ්ව කරුවෙකුටම ඒකේ සමාන අයිතියක් හිමි වෙන නිසා. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි යම්කිසි කෙනෙක් ඔබේ ඉඩමක් අනවසරයෙන් භාවිතා කරනවා කියලා ඔබ දන්නවනම් ඔහේ හිටියාවේ පස්සේ බලමු. මෙන්න මේ වගේ දේවල් ඔබ පාවිච්චි කරන්න එපා. ඔබ හිම නොසලකා හරින්න එපා. මොකද අවුරුදු ගණනාවක් කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඉඳීමෙන් ඔබට ඔබේ දේපල අහිමිවීමේ හැකියාව තියෙනවා. දේපල සම්බන්ධයෙන් තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න නීතියෙන් දීලා තියෙන කාල සීමාව පිළිබඳව ඒක නිසා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා ඉඩමක් වෙන කෙනෙකුට පාවිච්චි කරන්න දෙනවා නම් ඒක කුමන පදනමක් මත දුන්නද කියන කාරණාව ලිඛිතව තියෙන එක හරිම වැදගත් වෙනවා. ඒ වගේම තමයි යම්කිසි රජයේ දේපල ඔබ පාවිච්චි කරනවා නම් ඒක ඔබ අවුරුදු 10ක් පාවිච්චි කරුවත් 15ක් පාවිච්චි කරුවත් 20ක් 25ක් වුණත් ඔබට ඒකට අයිතිවාසිකම් කියන්න හැකියාවක් නැහැ. මොකද රජයේ දේපල සම්බන්ධයෙන් රජයේ ඉඩම් සම්බන්ධයෙන් පරම අයිතිකාරයා රජයම පමණයි. කොපමණ කාලයක් ඔබේ දේපලේ රැඳී සිටියත් ඔබට කාලාවරෝධයෙන් නම් අයිතිවාසිකම් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා හැම වෙලාවම අර කියන අවුරුදු 10ක් මම ඉඩම හිටියා ඒකින්ද මේක මට අයිති කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ. ඒ කරුණට අමතරව ඔය මම කියපු කාරණාත් සම්පූර්ණ වුණොත් තමයි ඔබට හැකියාව ලැබෙන්නේ යම්කිසි දේපලක අයිතිය තහවුරු කරගන්න.

0: ඩෙන්කල් හන්තිය.
1: අද අපි කියන්න යන්නේ දුම්රියක කතාවක්. චීනයේ හුබේ ප්‍රාන්තයේ පිහිටි ඊස්ට් ලේක් විද්‍යාගාරයේ විසින් ටොන් 1.1ක් බරති විද්‍යුත් චුම්බක පාවෙන දුම්රිය ආකෘතියක් සාර්ථකව පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. මීටර 1000ක පරීක්ෂණාත්මක පතයක් තුල සිදු කළ මේ පරීක්ෂණයේදී මේ ආකෘතිය තප්පර 5.3ක් වැනි කෙටි කාලයක් තුල පැයට කිලෝමීටර් බිඳුවේ ඉඳලා 800ක වේගයක්, ඒ කියන්නේ පැයට සැතපුම් 497ක වේගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. සිංහුවා පුවත් සේවයට අනුව මේ දුම්රිය මීටර් 600ක් පමණ වන ප්‍රදේශයේදී තමන්ගේ උපරිම වේගය වාර්තා කරලා තියෙනවා. මුළු ගමනම අවසන් කරන්න ගත වෙලා තියෙන්නේ තප්පර 8ක විතර කාලයක්. සාම්ප්‍රදායික රෝද පතේ ස්පර්ශ වීමකින් තොරව ගමන් කිරීමට හැකිවන පරිදි මේ චුම්බක විද්‍යුත් තාක්ෂණය යොදාගෙන තියෙනවා. වායුගතික ස්ථාවරත්වය, අඩු ප්‍රමාදයකින් යුත් රැහැන් රහිත සන්නිවේදනය සහ රේඛීය මෝටර් පාලනය වැනි විශේෂාංග රැසක් මේ දුම්රියට එක් කරන්න පර්යේෂකයෝ කටයුතු කළා තියෙනවා. මාස 6ක් ඇතුළත ඊස්ට් ලේක් විද්‍යාගාරය විසින් පිහිටුවන ලද තුන්වන ලෝක වාර්තාව මෙය වන අතර මීට කලින් 2025 ජූනි මාසයේදී කරපු අත්හදා බැලීමකදී පැයට කිලෝමීටර් 650ක වේගයක් සහ 2025 ජූලි මාසයේදී පැයට කිලෝමීටර් 700ක වේගයක් වාර්තා කරන්නට මේ දුම්රිය පර්යේෂණයට හැකියාව ලැබුණා. කොහොම වුණත් මගීන් රැගෙන යන දුම්රියක් නෙවෙයි, අතිවේගී මැග්ලෙව් තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා යොදාගත් පර්යේෂණාත්මක ආකෘතියක් විතරක් බවයි මේ දුම්රිය පර්යේෂකයෝ සඳහන් කරන්නේ. හිතලා බලන්නකෝ, දුම්රියට මෙච්චර වේගයක් ගන්න පුළුවන් නම් අපේ වැඩ කොච්චර පහසු කරගන්න පුළුවන් වෙයිද? හැබැයි මේ වගේ වේගයක් මිනිස්සෙකුට දරන්න පුළුවන් වෙයිද කියන එකත් ඉස්සරහට අපිට ලොකු අභියෝගයක් වෙනවා. අපි බලමු, තාක්ෂණය එන්න එන්න දියුණු වෙනවා. ටෙක්නිකල් හන්දියෙන් තවත් දවසක මේ වගේ විද්‍යාත්මක දේවල් ගැන කතා කරන්න අපි හම්බ වෙමු.

0: Thunder Radio ITN
1: Sri Lanka ve prathama vatavata Rhino roofing within handunwa dena Rhino premier jala prathirodhi matupita aarakshane sahita roofing sheet Rhino roofing within handunwa dena Rhino premier roofing sheet Vedi vistara sandaha 13.96 amatanna
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්

0: அப்படி ஹத்தாய் வினாடி பனஸ் தெக்காய் விழாவ அப்படி ஹிமிங் ஹிமிங் ஹிமிங் ஹிமிங் கொச்சரோ வேகிங் ஏன்னா அதுனே இது
1: ஆதரேயிட்ட ඒ වගේම තමයි සමහර අය අහගෙන ඉන්නවා අද ප්‍රශ්නේ යා හිතින් උත්තර දෙනවා ගෙදර ඇතක කතා කරනවා හැබැයි ජීවිතේ රෙවන්නේ නැහැ අර හිතේ තියන් ඉන්න ආදරේ වගේ නේ මේ කොන්දොස්තර ඉතුරුපිල් වගේ තාත්තගේ ආදරේ කියන නෝ වගේ තමයි ඔයා ප්‍රශ්නේ ගෙදර වෙලා උත්තර දෙනවා හැබැයි අපි දන්නේ නැහැ ඈ ඔයා අපිත් එක්ක ඉන්නවා ප්‍රශ්නේ උත්තර දෙනවා ප්‍රශ්නේ උත්තර දන්නවා හැබැයි එවන්නේ නැහැ මෙහෙම කරන්න අපි ඇහුවේ මේ ලංකාවේ විශාලතම චෛත්‍ය මොකක්ද කියන එක අපිට එවන්න ඕනේ 0.7 0.3 93.5 93.7 ට අපේ WhatsApp නම්බර් එකට ඉතින් ඉක්මනටම මැසේජ් එකක් කියවන්න ඔයාගේ නම ගම සටහන් කරන්න ඊට පස්සේ තමයි පිළිතුර ඕනේ ඔයාගේ නම ඔයාගේ ප්‍රදේශය ඔයාගේ ගම සටහන් කරලා ඊට පස්සේ පිළිතුර එවන්න මේ ඒ වගේමයි මේ දවස්වල අපි හරි බිසි හරි අපේ මුළු රේඩියෝ කාර්ය මණ්ඩලයේම රේඩියෝ ඉතිහාසය වෙනස් කරපු අලුත් වැඩක ඉන්නේ ඒක හරි ලස්සනයි අපි හිතුවට වඩා ලස්සන අපි Facebook එකට ගියොත් දැන් දැන් ඒකේ හාහුව දැනගන්න පුළුවන්
0: රයිට් මෙන්න මෙහෙම තමයි වෙන්නේ දැන් ඉස්සරහට අපි මොකක්ද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා කියන්න මේ වෙනකොට ලංකාවේ හැමෝම කතා වෙන මාතෘකාවක් තියෙනවා ඒ තමයි ලක්හඬ මේ රියැලිටි ෂෝ එකක් පටන් ගත්ත කියලා හරි මෙච්චර කාලයක් අපි එක පොඩි රහසක් විදිහට අරගෙන ඇවිල්ලා එකපාරම අපි පත්තු කරනවා වෙඩිල්ල ඒ රියැලිටි එක තමයි ලක්හඬ ගෝල්ඩන් වොයිස් කියලා කියන්නේ ලක්හඬ හොයාගෙන යන රන් හඬ තමයි මේ අපිට දැන් හමු වෙමින් තියෙන මේ දවස්වල ඔඩිෂන් පටන් අරගෙන තියෙනවා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් 35,000 ඉක්ම වූ අයදුම්පත් සංඛ්‍යාවක් අපිට ලැබුණා ඒ අය සඳහා තමයි මේ වෙනකොට තරඟය ආරම්භ වෙලා තියෙන්නේ ඉතින් ඇප්ලිකේෂන් දාලා තිබුණා නම් එහෙම නැත්නම් ඔය ඇප්ලයි කරලා තිබුණා නම් වැඩේට අනිවාර්යෙන් ඔයාලට දෙවන වටේ සඳහා තරඟ සඳහා ඔබ සුදුසුකම් ලබනවා නම් අනිවාර්යෙන් කතා කරයි ඒ නිසා ටිකක් ඔබ ලබා දීලා තියෙන දුරකථන අංකය එහෙම නේද ක්‍රියාත්මක කරලා තියාගන්න අදත් සමහර වෙලාවට අපේ ප්‍රොඩක්ෂන් ටීම් එක ඕගලන්ට කතා කරයි ඉතින් මීළඟ අධීරී තරඟ කවද්ද පටන් ගන්නෙ මේ ආදී විස්තර ටික ඔබට අනිවාර්යෙන් හම්බ වෙනවා අනිත් කාරණේ තමයි මොනදේ කොයි විදිහට කොහොම සිද්ධ වුණත් ලක්හඬ නේද කන ළඟින්ම තියාගෙන ඉන්න මොකද අපි වැඩේ සිද්ධ වෙන විදිහ ලක්හඬ ඔස්සේ අපි වහගෙන ඉන්න ඔබව දැනුවත් කරනවා ඒ නිසා දිගටම මේ ලක්හඬත් එක්කම ඉන්න කියලා තමයි ඔබට කියන්න තියෙන්නේ කොහොම වුණත් අපි හිතුවට වඩා වැඩි පත්තු වෙලා තියෙනවා නේ ඒකට හේතුව තමයි ලංකාවේ කිසිදු රියැලිටි එකට සමහර වෙලාවට මුහුණ දීලා නැති දක්ෂ තරුණ කණ්ඩායම් මේ වැඩේ පිටිපස්සේ ඉන්නවා හරි අපිටම සමහර වෙලාවට නේද ගේ මවිල් කෙලින් වෙන එහෙම හඬවල් අපිට හම්බෙන්නේ හරි මේ තරම් හැකියාවක් තියෙන අය ඇයි ගමට වෙලා හැංගිලා හිටියේ කියලා අපිට හිතෙන තරමට දක්ෂ දරුවෝ ටිකක් මේ සැරේ අපිත් එක්ක එකතු වෙනවා ඉතින් ලක්හඬ ගෝල්ඩන් වොයිස් එක වෙන්නේ කවුද කියලා දැනගන්න දිගටම ලක්හඬත් එක්ක රැඳිලා ඉන්න බොහොම ටික දවසකින් අපි කියන්නම් දැනට අපි කියනවා ළඟදීම කියලා ඒ ළඟදීම දිනේ කවද්ද කියලා හෙට අනිද්ද වෙනකොට අපිට කියන්න පුළුවන් ඉතින් හවස එකේ ඉඳලා හතර වෙනකන් වෙලාව සතිය දවස්වල ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න වෙන් කරගන්න සාමාන්‍ය ලංකාවේ ඕනම චැනල් එකක් රියැලිටි එකක් කරනකොට සතියන්ති දවසක් අරගෙන වැඩේ කරන්නේ දි රේඩියෝ ඉතිහාසයේ පළවෙනිවත අපි තීරණය කළ ලංකාවේ ලොකුම රියැලිටි ෂෝ එක කරන්න ඒ වැඩේ අපි සතියේ දවස් පහම ඔයාට විඳින්න පුළුවන් අත්දැකීමක් විදිහට අරගෙන එනවා මේ වැඩේ පිටිපස්සෙ ඉන්නවා ලංකාවේ රේඩියෝ ඇතුළේ ඉන්න දවන්තයෝ ගණන හරි ඒ නිසා මේ අත්දැකීම විඳ ගන්න අනිවාර්යෙන් ලක්හඬත් එක්ක FM 93.5 FM 93.7 ළඟ නතර වෙලා ඉන්න ඕක තමයි අපිට කියන්න ඕන උනේ. එහෙනම් අපේ ප්‍රශ්නටත් ඉක්මනටම උත්තරයක් දෙන්න. දැන් ওই කලාව ගැන කතා කරනකොට කලාවට බර මිනිස්සුන්ගේ හරි ලස්සන අදහස් තියෙනවානේ.
1: අනිවාර්යයෙන්.
0: ඒ නිසා තමයි කලාබර සෙග්මන්ට් එක අපි පාට අරගෙන ඉන්නේ.
2: කලාබර. ජීවිතය කියන්නේ රස්සාවක් කරනවා කියන එක නෙවෙයි. ජීවත් වෙන්න රස්සාව කොහොමද? නමුත් රස්සා කරන ජීවත් වෙන්න අපි දැන් දියුණු මිනිස්සු. ජීවිතේ හාරගෙන හොයාගෙන යන්න දඟලන්න එපා. දවසක හෙම්බත් වේ. එතකොට ජීවිතේ තිත්ත වේ. ජීවිතේට තමන් හොයාගෙන එන්න ඉඩ තියන්න. ඒක නොයික් වෙස් ගැනීම. හරියට මහා මොඳව.
0: ජල මනෝරත්නයන් කියලා කියන්නේ අපිට හිටපු ඉතාම දක්ෂ රංග වේදිකේක සහ ආදරණීය ගුරුවරයෙක්. ඇත්ත ජීවිතේ අපි හොයාගන්නේ ජීවත් වෙන්න රස්සාවක් කරන්න නෙවෙයි. රස්සාව කරන්නේ ජීවත් වෙන්න.

0: good morning udayata vinadi ekai
1: velav obaveta kinda aave
2: vaarthapita vaartha kabuna kooti ate nlb dananidahane nuthurayen rate sambardhaneta tamanta shaktiyak wemin obat dinawa ratat dinawata dananidahane biladi dena obat kootipatiye kuwan
1: vinadiyak vechcha den kiyala balagena hitiyama kaputu ape oluwe koodu hadala bittarak daanawa me situwana hemadeema deshapalnikai itin me samaajaya gana vena deval gana ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

0: കേട്ടോ, വിനാടി ദേക്കായി സെർച്ച് ലൈറ്റ് സമാജ കത്തിക്കാവ് മീ സമാജ സംബന്ധിങ് അപ്പി ജീവത്തിന് വട്ടപ്പിറ്റാവ സംബന്ധിങ് ഒബട്ട് മട്ട ദനനദി വിദാഹതാകരണ വേദിക്കാവ് ലങ്കാവേ പലവിനി വതാവട്ട് അപ്പിട്ട് ഊണ ഊണ മിനിസ്സുങ് പ്രശ്നം മിനിസ്സു വിസിൻ സമാജേറ്റ് എക്കത്തു കരണ് മിനിസ്സുമ എക്കത്തു വേല മേരട്ട യഹപത്തന ക്ലീൻ പിരിസിതു പൊഹുസത് റൊട്ടക് അവരുടെ പരിവർത്തനം കരകാൻ സമാജ കത്തിക്കാവ ഗുണനഗിന വേദിക്കാവാക് നിർമ്മാണം കരണം ഏനി സാധമായി അപ്പി ലക്കാണ്ട് സെർച്ച് ലൈറ്റ് വെടസട്ടഹാണ് സമാജ പ്രശ്ന ഗട്ടലു സഹ സമാജ കാരണ കാലീന മാതൃകാവസ്ഥയെ കഥാകരണ സംവാദമണ്ഡപയാ ഗുണനഗല തീനി അതത്തപ്പി ലാസ്തി അപ്പീറ്റ് ദനോണു മേ സമാജ പ്രഗമനേ വെനുവിൻ തരുണ കണ്ടായം കുഹമുദ് ബലഗന്മന്യ ഓൺഗേ ദായകത്ത് കൊയ് വിധിയെട്ടത് വകക്കീമിന്റെ തൂറട്ടെ അനാഗത്തേട്ട് ഏക്കത്തു കരകാനും ടോണിക്കിന് കാരണാവ് പിലിബന്ധു കഥാകരൻ അണിൽ അപ്പി കുഹമുദ് മേ കഥാവ് പ്രവിശ്യല ബാഗന്നെ
1: വിശേഷന്മേ അപ്പി കഥാകരന് പാറുണ്യകന് ഹിമതത്തം ക്ലട്ടി അനാഗതിയകന് അപ്പി വിശേഷ ദേവാൽ ഹെമോമ ഹെമദാമ കഥാകരണം അപ്പി തന്നെ താരുണ്യ വെനുവിൻ വിവിധ രജ്യാൻ വിവിധ ബെഡപ്പിൽ വിലകിനല്ല തീരുന്നു താരുണ്യ വെനുവിൻ അമാത്യാംശക്കുവാ തരണം കണ്ടിത്തു അമാത്യാംശക്കുവാ തീയണം ഐ ഹെമർ അടക്കം ഏ വിധിയുടെ ക്രിയാത്മകനു നമുക്ക് താരുണ്യ കിയനേക്ക് താരുണ്യ എത്തുലേ മിനിസ്സു ഹിമനത്തം അപ്പൈ തരുണ തരുണിയോ വിനാശവേന ഹിമനത്തം തരുണ തരുണിയും കുഹമ്മദ് അനാഗതേ ജയഗാൻ മേക ഔ ആരക്ഷാകരഗാനേ കിയ അഭിയോഗയ റട്ടയത്തുലേ ദെങ് എത്തിവിലാ തീനോ മേക ഹെമ രജയകടം ഹെമ ആണ്ടുകടം ലുക്കു വകക്കീമാക് വിലാ തീനോ ഏവഗീമ ഒബേ ഗെദറ് അമ്മ താത്തര സഹോദര സഹോദരിയാണ് തരുണ കെല്ലേ കൊല്ലേക്ക് ഇന്നവ കിയന്നേ ലുക്കു ബറക് ബവട്ട പത്ത് വിലാ തീനോ ഏക തമൈ റട്ടയത്തുലേ തീന വാത്മൻ തത്വേ ഏക മേ കെനിക്കുട്ടി ഏങ്ങില്ല ദിക്കല്ല പെന്നന്ന് പുളവ എങ്കക് നേവേ ഉദാഹരണയാക് വിധിയര ദെൻ മീമി അപ്പി കഥാ കരണ മധുശങ്ക പ്രധാന കാരണേ റിയാണതുരു അതിധാവനയ അതിവേഗീൻ ധാവനയവന മോട്ടോർസൈക്കിൾ ഹേമ നത്തം വാഹന തരുണ തരുണി ദവസ്ത്ര കീദഹക് മീ അണുതുരട്ട ലക് വെനോദ മീ എനോദ മീ അധിക വേഗേ നിസാ
0: മേ ഔറുദ്ദേദി വസറ മീ വയസ ഔറുദു 18 ടടു ദരവൂൺ ദരവോ പദവ പൂ യതുരുപേദി വലിൻ അണുതുരു 323ക് സിദ്ധ വേലാ തീനു ഹരി ഔറുദു 18 ട വടാ അടു ദരവോ പദപു യതുരുപേദി വലിൻ അണുതുരു 322ക് സിദ്ധ വേലാ തീനു ബലപത്ര നെതി ദരവണ്ട വാഹന ദുന്നോ മൗപിയണ്ട നടു കേല ന്യൂജ്യ പോലീസ് പതി സേനാധീര മഹത്യ മേ പഹുഗേ ദിവസക്ക് സന്ധാൻ കല ഏ കാരണാവ തെക്ക് മേ മേ മേ സംസിദ്ധ്യ തെക്ക് താറുണ്യ തീന പ്രശ്ന ടിക്ക് ഗെട്ടലു ടിക്ക് ഔണ്ട ഐ ഔൺഗി ജീവിത പിലിബന്ധ വകക്കീമാക് നെത്തി കേന കാരണാവ് സമാജയെ പൊലുൽ കത്തിക്കാവാക് എത്തിവിയ യുതു വകവാനുവാക് അപ്പി ദെക്ക ബൈസിക്കലെ പൊത്ത് ഒട്ടുവിടതാല തമങ്കി ജീവിതത്തെ തൊട്ടുവിടതാല ഹെസറിന് താറുണ്യ കപ്പിട്ട് പഹുകിയ കാലം ദക്കിന്ന ഹമ്മണം ബൈസിക്കലെ പൊത്ത് വെനുവെ ഹിമനത്തം താവ ബൈസിക്കലെ അക്ലബാഗനീ വെനുവിൻ തമങ്കി ഹീനയ ഹെബാക്കറകനീ വെനുവെ ജീവിതത്തെ പറതുത്തീന തരുണ പരമ്പരാവക്കണമെങ്കിൽ ഇന്നേ ഹരി കേതുവാചി കേക്കണേ ഹരി കൗരു ഹരിക്കനിക്ട് കിയാൻ പുലുവാ ഏതമായി താരുണ്യ താരുണ്യ ഹീന ഏകതമായി തരുണയാൻഗെ ബലാപുറത്വ തരുണിയോ കിളകിയാൻ കിസിതേക്കട ഭയനെത്തി ഉദവിയ ഹരി ഞങ്ങ അപ്പി ഇസ്റ തേക്കപ്പോ തരുണിയോ കിളകിയാന്ന് കിസിതേക്കട ഭയനെത്തുവ നേത് സതുറോട്ട ഇരഹി വേറെ യുദ്ധരുകിയ മിനിസ്സുനെ അന്ന വീരയോ എഹിമ ഭയനെത്തി പരമ്പര വഗ്മിസാക് ഏമനത്തു ജീവിതേ തമ്പ ദ്വൈതുകട മായിന്നുകർ തൊട്ടുകട മായിന്നുകർ തമങ്ക ജീവിതേ പറതുതീല കിസിമ പല പ്രയോജനയാക് നെത്തി യകട കൂടാക് വിനുവെങ്കിൽ യകട ഹീന തകല ഏ ഹീന വിനുവെങ്കിൽ തമങ്ക ജീവിതേ വിനാശകർക്കുന്ന ദിമോപ്പിയാങ്കി ബലാപുറത്തുടിക വിനാശകല്ലതാണ് തരുണ പരമ്പര വഗ്ന റടകടോണിന്നെ എനിസാ മേ താറുണിട്ട് നിവർദ്ധി ദിശാനതിയാക് നിർമ്മാണീകരണം അപ്പി മുന്നോത് ക്രാണ്ടോ ഹരി വിശേഷം മേ മേ സേനധീര മഹത്തെ നിയോജ്യ പോലീസ് പത്തുമ കിയപ്പു ഹാർണിത്തേക്ക് ബലണ്ണുകോ വയസ്സൗർദു ദാട്ടാടു ദറുവോ ബൈസികൾ പേദല തീനോ യത്രുപേദി അണുതുറു 322ക് സിദ്ധ വിലാ തീനോ മേ പിടി പസ്സേ കീന ബലപത്രയാക് നെതി ദറുവിട്ട് വാഹന ദുന്നോത് മൗപ്യാണ്ടത് നടുദാനോ ഹരി എത്ത് മേക കൊതനിങ് ഹരി തനകിം പടം കാണോണേ വിശേഷം അഭിഗിയാന്റെ തെങ്ങറി എതിർ ബലപത്ര ഗന്ന വയസ്സവത് പഹുക്കറിൽ നെത്തി വയസ്സേ ദറുവെ ഹരി യത്രുപേദിയാക് പതിനോണ അണി പോലീസിയെ മഹത്തുറു അനിവാര്യം മേ നീതിയെ ക്രിയാത്മക്കരണം അപ്പി അറ പൊടിയേക്ക് മേ പൗണേ ഹരി ഓൺഗേ ഹീനനേ വകേ ഇവ തെങ്ങല്ല അപ്പി സമാറലാർ മാനുഷിയെ സലകാ വെലയിമേക്ക് പൊടി അവാദയാക് ദീല ഏവണ നമുത് ദിമൗപിയോ ഹരി മേ വകക്കീമ ഗാനോണേ ഹിമ നെത്തങ് നെതിവെന്നെ റടട വടുന്ന ജീവിതം ഹരി ഒബട്ട് ഒബ നോട്ടിനോവെന്ന് പുലുവാ ഹെബെ ഒബ റടട വാട്ടിന് ഒബ ഹിട്ട ദിവസേ മേ ലോകേ വെനസ്കരണ ചരിതയാക് വേണ്ട ദെങ് അത് ഒയ അകട ഹീന പശേ ദുവാൻ സമാഹട്ട് മേ റട്ടെ ഇലങ്ക ബുദ്ധിമതാവെന്ന് പുലുവാ നിവർദ്ധി നായകത്വയാക് നിവർദ്ധി മകപെന്നിയുമാക് തിബുണോത് മിരട്ടെ ജനാധിപതി പറയാവുന്ന പോലും മിരട്ടെ ഇന്ന് ദക്ഷം വൈദ്യ പറയാവുന്ന പോലും ദക്ഷം എഞ്ചിനീയറും ആവുന്ന പോലും ദക്ഷമ നീതിജ്ഞാവുന്ന പോലും ദക്ഷമ ഗുരു പറയാവുന്ന പോലും സമഹാര വിലാവട്ട് മേ ജീവിതേട്ട് നിവർദ്ധി ദക്മാക് നിവർദ്ധി ദിശാനതിയാക് പെണ്ണ കിനെ നെതിനിസ ഹരി തമങ് ദിമൗപിയാണ്ട് ഗുരുവറുണ്ട് സമാജിന് വെടിഹിറ്റിയാണ്ട് വട തമങ്ക യാലൂതമായി മാറ വീര്യോ കറകത്തര പാസ്സേ ഹരി ගෙදරට ඇවිල්ලා පොඩ්ඩක් ගේම ඉල්ලනවනේ. අපි එහෙම තව තේරෙන සිංහලින් කිව්වොත් යාළුවට ලොකු බයික් එකක් අරන් දෙනවා එයාගේ අම්මා තාත්තා. ඒ බයික් එක අරන් දුන්නට පස්සේ මේ බයික් එකෙන් වැඩදාන යාළුවා වීරය කරගෙන යාගේ පිටිපස්සෙන් යනවා යනවා යනවා යනවා යනවා. එයා බයිසිකලේ පදින්න දෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා රණ්ඩු කරන්න පටන් ගන්නවා. මට බයික් එකක් අරන් ඕනේ. නැත්තම් මම මෙහෙම කරගන්නවා. නැත්තම් මං ගෙදර දාලා යනවා. මට තමයි පුදුම දුකක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ හරි දරුණු වචන කියන්නේ.
1: ඉතතුනේ ඔබට හිතෙන්නේ නැද්ද ලංකාවේ තරුණ ෆැෂන් එක දැන් අවුරුදු ගානකට පස්සේ වෙනස් වෙලා කියලා? ඉස්සර ස්කෝලෙන් අවුට් වුණාම මේ අර තරුණ වී ගැටවරේ පාවා කරන්නේ මේ සරුංගල කාල හරුංගලයක් යවනවානේ. කොල්ලෝ ටික එකතුලා ක්‍රිකට් මැච් එකක් ගහන ටූර්නමන්ට් එකක් තියෙනවා, අවුරුදු උත්සවයක් තියෙනවා. ඈ තරුණ පිරිස එකතු වෙන්නේ මද්රව වෙනුවෙන් නෙමෙයි, තරුණ පිරිස එකතු වෙන්නේ කයියක් ගහන්න. ඒක ඉස්සර අර රස්තියාදු ගහනවා කියලා කිව්වට ඇත්තට මේක රස්තියාදුවක් නෙමෙයි, බොහොම සුන්දර රස්තියාදුවක්. ඒක
0: ක්‍රියේටිව් කයියක්. ඔව්. ඒ කයිවාරු ඇතුලේ තිබුණේ ගමේ දන්සල දෙන්නේ කොහොමද කියලා. ඔව්. ගමේ තොරණක් ගහන්නේ කොහොමද කියලා? අපි නත්තලට මොකද්ද කරන්නේ? ගමේ පල්ලියේ පොල් තොරණ හදන්නේ කොහොමද? ඕවා තමයි හන්දි හන්දි ගානේ අපිට කලින් පරම්පරාව නිසා අවසාන වශයෙන් අපේ පරම්පරාවේ තරුණියෝ කතා කළේ. හරි. අද හවසට කොහොමද මොනවද කරන්නේ? අරහින් යන්ද අර වගේමද මේ වගේමද මෙහෙම සෙට්ටිමුද කියලා අහපු නැති පරම්පරාවක් කලින් ඉඳන්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අපිට වඩා
1: වයසක පරම්පරාවේ
0: අතීත කාමයෙන් කතා කරනවා කියලා. හැබැයි ඒ අතීත කාමය මං කියන වර්තමානයටත් ආරෝපණය කිරීම වටිනවා.
1: දැන් හරි ඔබට මේ ගැන විරුද්ධ මත දෙන්න පුළුවන්. ඔබ වර්තමාන තරුණිය කෙනෙක් නම් නෑ. අපි මේ ඔතන නෙවෙයි ඉන්නේ. ඔයා ඔය කියන තැන නෙවෙයි ඉන්නේ. ඔයගොල්ලෝ යල්පැන ගිය මතයක ඉන්නේ කියලා ඔබට තර්ක කරන්න පුළුවන් අනිවාර්යෙන්. අපි කතා කරමු. හේතුව තමයි මේ ලංකාවේ නාසා ආයතනයේ පවා ගිය තරුණ තරුණියෝ ඉන්නවනේ. හරි. ඔය ලංකාවේ අඩු වයසෙන් ව්‍යවසායකයෝ වෙච්චා ඉන්න මේ ඒගොල්ලන්ට නෙවෙයි. මේ ඇඟිල්ල දික් කරන්නේ. හිතන්නකෝ මේ දැන් ගැහෙන ළමයි, තරුණ ගැහෙන ළමයි අපේ කතාවට කියන්නේ ධෝනි ලාස වීල් කරන අයියලට. ඔන්න උතන තමයි අපේ සංස්කෘතිය තියෙන්නේ මචං.
0: වීල් කරන අයියලට ධෝනිලා ආසයි නේද? එහෙම ආසයි කියලා හිතලා අන්තිමට ඒ වීල් කරන තරුණයාගේ බඩමැද්දෙන් අත දාලා අල්ලගෙන තමන්ගේ ජීවිතේට පරද්ද දෙන ගැලු ටිකක් අපි දැකලා තියෙනවා. සෝෂල් මීඩියා වල බලනකොට අපි දැකලා තියෙනවනේ මේ වීල් කරන බයික් එකේ පොඩි ගර්ල් කෙනෙකුත් එල්ලලා යනවා. මේක පොඩි ෆැෂන් එකක් බවට පත් කරගෙන තියෙන සමහර ලාවට මේ රණිල් මේ ලෝකයේ අනිත් රටවල් වල ක්‍රීඩා.
1: හරි.
0: ඒවට වෙනම ට්‍රැක්ස් තියෙනවා. ඒකට ඒවාගේ පදින්න පුළුවන්, වීල් කරන්න පුළුවන්, ඔය තියෙන ඔක්කොම සෙල්ලම් ටික දාන්න පුළුවන්. ඒවට තියෙනවා මේ ඔය රේස් පදින්න හදපු වෙනම ට්‍රැක්ස්. ඒවා ප්‍රධාන පාරේ මේ මිනිස්සු ඔක්කොම පාවිච්චි කරන පාරේ කරන සෙල්ලම් නෙවෙයි.
1: තව වීල් ක්ලබ් තියෙනවා.
0: ඔව්, එහෙම ක්ලබ් තියෙනවා. හරි, ඒගොල්ලන්ගේ වෙනම මේ කම්පිටිෂන් තියෙනති. එහෙම අවස්ථාවන් තියෙනකොට මේක ප්‍රධාන පාරට අරගෙන ඇවිල්ලා මිනිස්සු එදිනදා යන එන පාරට අරන් ඇවිල්ලා සහ ලෝකේ මේ සඳහා හදලා තියෙන ට්‍රැක්ස් වල තියෙනවා විශේෂ කාරණා. දැන් අපි ඔය හයිවේ කියනකොට අපි දැකලා තියෙනවනේ වෙනම දෙපැත්තෙන් වැටක් ගහලා සත්තුන්ට එතුල් වෙන්න බැරි වෙන්න. ඒ කියන්නේ අපි රෝද දෙකක් උඩ යනකොට ඒ අධික වේගයේ දරා ගන්නකොට ඒ කියන්නේ ඉතා වේගෙන් ගමන් කරනකොට පොඩි බලු වැඩියක් වැදුනොත් සුනේසුම් කොහෙන් විසිවේද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒ සියලු ආරක්ෂාවන් ඇති කරලා වටේට අර ටයර් වලින් ආරක්ෂණ වැටවල් නිර්මාණය කරලා ආරක්ෂිත හිස්වැසුම් ආරක්ෂිත ඇඳුම් මේ හැමදේම එක තමයි ලෝකයේ මේක ක්‍රීඩාවක් විදියට කරගෙන යන්නේ. අර සෝෂල් මීඩියා මේ ටිකක් දියුණු වෙනකොට දැන් අපි ඊයේ සයිබර්ජන්නේ කතා කරන්නේ මේ හැමෝටම අධිවේගී අන්තර්ජාල පහසුකම් මොන කියලා. ඒ අන්තර්ජාල පහසුකම් ඇතුලේ අපි දකිනවා මේ ලෝකේ විවිධ රටවල මෙහෙම වීල් කරන හරි බයික් වලින් වැඩ දාන වීඩියෝස් ටිකක්. ඒ ඕක නිසි පුහුණුවක් නැතුව අපි ඕක try කරලා බලන. අපිට try කරලා බලන්න ට්‍රැක් එකක් නැහැ නේ රණින්.
1: ඔව්.
0: ඒ නිසා අපි ඕක තමන්ගේ එදිනෙදා ගමන් බිමන් යන ප්‍රධාන පාරට අරගෙන ඉන්නවා. එහෙම ඇවිල්ලා අනතුරක් සිද්ධ වුණාම ඔබේ ජීවිතවලට ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. අධික ශබ්ද සහිත සයිලන්සර් හදාගෙන අධික ශබ්ද සහිත නලා
1: නැත්නම් හෝන් හදාගෙන මම දැකලා තියෙනවා මේ ෆුඩ් ට්‍රැක් එක උඩට කරලා ගහලා තියෙනවා. ඒකත් ඒකේ විදිහක් වෙන්නේ.
0: ඒකේ විදිහක්. ඒක උඩ නැගපම ඉස්සරෙන් ඉස්සෙන්.
1: එහෙම කරමු. අපි කතා කරා ඇති දැන් මේවා පිටිපස්සේ ඒව විතරක් නෙවෙයි මේ මෙතන තාරුණ්‍ය ඇතුලේ අපේ සමහර විට අපි සීමාව ඉක්මවා ගිහිලා තියෙන තැන් තිනවා. වීඩියෝ ගේම් එකක් ගන්නකො වීඩියෝ ගේම් වලින් සල්ලි හම්බ කරන ලෝකේ තරග කරන එහෙම නැත්නම් ලෝකෙට වීඩියෝ ගේම් නිර්මාණය කරන තාරුණ්‍ය ඉන්න අපේ රටේ වීඩියෝ ගේම් නිසා සියදිවි නසා ගන්න තත්ත්වෙට අපි ගිහිල්ලා තියෙනවා. ඒ පැති තියෙනවා. මේ මේවා හැම එකක්ම පිටිපස්සේ මද්ද්‍රව්‍යයක් තියෙනවා මොදෂා.
0: ඒකට Facebook එකේ පාටියක් දාන්න කට්ටියව සෙට් කරගෙන රැයලි වෙනකන් ගැහණු පිරිමි ભેදේකින් තොරව Facebook පාටි දාපු අය ඕනතරම් අපි දැක්ක පොලිසිය විවිධ වැටලීම් හරහා අල්ල ගන්නවා. ඒවා ඇතුළට ගියාට පස්සේ මේක මේ වෙන යාළුවෝ හැදිච්ච ක්ලබ් එකක් නෙමෙයි. ඒක ඇතුළේ තියෙන්නේ විවිධ ජාවාරම්. සමහර වෙලාවට අපි දන්නේ නැතුව මද්ද්‍රව්‍ය වලට බැහැවීම, සමහර වෙලාවට තමන්ගේ ශාරීරික අල්විවීම අපි දන්නේ නැහැ. හරි මේ අධිකමත් භාවය ඇතුලේ අවසානයේදී හැන් දරුවෙක්ට මොන වගේ ඉරණමක් අත් වෙනවද කියන්න දන්නේ නැහැ. අවසානයේදී බැලුවොත් එහෙම ඒ ඉන්න කවුරුත් සමහරලාට තමන්ගේ රියල් නේම් එකෙන්වත් නෙමෙයි ෆේක් ඇකවුන්ට්ස් ටිකක් ඉන්නේ එතන. හරි. අන්තිමට සමහර වෙලාවට සමාජ මාධ්‍ය ඇතුලේ විවිධ ඡායාරූප විවිධ වීඩියෝ පට සංසරණය වෙන පාරේ බහලා යන්න බැරි තත්ත්වය උදා වෙන අවසානයේදී සමාජයට මූණ දෙන්න බරුව තමන්ම තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා ඇතුලේ තිබිච්ච ප්‍රේමණීය බව වර්තමාන තරුණ පරම්පරාවට මගහැරිලා තියෙනවා කියලා සමාජය ඇතුලේ කතාවක් තියෙන එක අපිට සමහර වෙලාවට පේනවනේ. දවස ගානේ මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන ඉන්නව රණේ ලීක් වෙච්ච වීඩියෝ එකක් බලන්න. හරි.
1: කාටද වැරදුනේ
0: කියන එකට වඩා කවුද වැරද්දුවේ? කවුද වරද්ද ගත්තේ? ඇයි දෙමව්පියෝ මේ පිටිපස්සේ හොයලා බැලුවේ නැත්තේ? එහෙම නැත්නම් දෙමව්පියන්ට දරුවෝ අතර ලොකු බැඳීමක් නැද්ද? ඇයි මං මෙහෙම දෙයක් කළොත් මගේ දෙමව්පියන්ට කොයිතරම් අපහසුතාවක් සිද්ධ වෙනවද? මගේ පවුලේ අයට කොයිතරම් අපහසුතාවක් සිද්ධ වෙනවද? මම මේ කරන වැඩේ නිසා මගේ සහෝදරයාට සහෝදරියට පාරේ බහලා යන්න බැරි වෙනවනේ. අඩුමතරමේ මට අවසානයේදී මේක කොයි විදිහට බලපායිද? මේ කියන කාරණා ගැන පුළුල් අවබෝධයක් වර්තමාන තරුණ පරම්පරාවට නැත්තේ ඇයි? අපි මේ පොඩි පොඩි පොයින්ට්ස් ටිකක් ඔබට අරගෙන දෙන්නේ මේ කතාව ගොඩනැගිය යුතු නිසා.
1: මේ කතාව පටන් ගන්න. මොකද මේ කතාවේ වගකීම වර්තමාන තරුණිටත් තියෙනවා, අපේ වැඩිහිටි පරපුරටත් තියෙනවා. ඔවුන් හරිමග ගෙනාවද? අම්මා තාත්තා දරුවා හරියට බලාගත්තා, දරුවට හරියට ඉගෙනුවද? මොකද මං කියවනේ නාසායතනෙටත් රැකියාවට එන තරුණ තරුණයෝ ඉන්නවා, උපාධිධාරී තරුණ තරුණයෝ ඉන්නවා, ව්‍යවසායකයෝ ඉන්න, හොඳ බුද්ධිමතුන් ඉන්න. මේ රටේ අනාගතේ මේ සෙල්ලම නෙමෙයි අපි කතා කරන්නේ. සමහර විට සුළු පිරිසක් ගැන වෙන්න පුළුවන්. අපිට හම්බ වෙනවා ප්‍රවෘත්තියක්. හරිද? මේක හම්බ වෙන්නේ මේ ඊයේ දවසේ පත්තරේ. හරි. ඒකේ තියෙනවා මේ ශ්‍රී ලාංකික සිසු පිරිසක් ජපානයේ යලිපිහි හරඹයක, ඒ කියන්නේ දෙවෙනි පාට තුන්වෙනි පාට තමයි මේ සටන ඇති වෙන්නේ. ජපානයේ ඔසාකා නගරයේ වීදියේක දහවල් ශ්‍රී ලාංකික සිසුන්ගේ කියන දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකින් ශ්‍රී ලාංකික සිසුවෙකු පිහියනුම් ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති රට මාධ්‍ය වාර්තා කරන දැන් මේ මදුශංක ඔබ දකිනවා හෙල්මට් වලින් ගහගන්න සංස්කෘතියක්. සංගීත ප්‍රසංගය බලන් ගියාම මේ ලවක් දෙවක් නැතුව ඒ ගහගන්න විදිහ හරි අමානුෂිකයි. ඉස්සර ඇත්තනම අපි කියනවා මේ වලියක් ගියත් නේ ගහගත්තා පොඩි එක පොඩි සුන්දර දැනගෙන ඉවරනේ. මේක හිම නෙවෙයි, ජීවිතේ තොර කරගන්න තැනට, පිහියෙන් අයින තැනට. ඉස්සරත් මේව නැතුව නෙවෙයි, නමුත් මේව හරි සුලභ වෙලා තාරුණ්‍ය හරි මේ අති දහවනකාරී වෙලා. ඒක තමයි මේ වේගය සහ මේ ඔහුගේ සිතුවිලි සහ ඔවුන් මේ කරන කියන දේවල් වලින් අපිට පේන දෙන්නේ මේ මේවට මද්ද්‍රව්‍ය අනිවාර්යෙන් හුඟක් තැන්වලදී සම්බන්ධයි.
0: මේ හැම දෙයක් මේකේ රනිල් තව කාරණාවක් තියෙනවා. මම දැක්ක මේ සම්බන්ධයෙන් ડોක්ටර් කෙනෙක් ලියලා තිබිච්ච සටහනක්. හරි. එයා මේ මනෝ චිකිත්සාව සිදු කරන වෛද්‍යවරයෙක්. එතුමා ලියලා තියෙනවා දැන් මේකට හේතුව තමයි තව කෙනෙක් පිළිබඳ සංවේදී භාවයක් ඇති නොවෙන්න. හරි. මේ පරිගණක ක්‍රීඩා වලට යොමු වී තිබීම. ඒ තුල තියෙන්නේ අනිත් කෙනා මරලා මම දිනන්න ඕන කියන හැඟීම. හරි. මේ හැඟීම දිගින් දිගටම උදේ රෑ හැම තප්පරේම ඒක ඇතුලේ ජීවත් වුණාට පස්සේ එයාට හිතෙනවා මිනිහෙක්ව මරලා දාන එක තමයි මගේ වීරකම කියලා. හරි. අමානුෂිකව කෙනෙක්ට පහර දීලා එයා ньоක්ුණාට පස්සේ නේද? ඒක තමයි මගේ ජයග්‍රහණය කියලා හිතෙනවා. ඊට පස්සේ සමාජයේදී ඕනෑම තැනකදී ඔවුන් හිතනවා ප්‍රශ්න විසඳ ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි දෙකක් කැනලා එමෙනහව මෙල්ල කරන එක. කතා කරලා විසඳන්න පුළුවන් හුඟක් ප්‍රශ්න. ඔය හෙල්මට් එක අතට අරගෙන මානුෂික විදියට පහර දීම් ඇතුලේ අපි දකිනවා. මේ ඊයේ පෙරේදත් මම දැක වීඩියෝ එකක් ෂෙයා වෙනවා. මම හිතන්නේ එකම කණ්ඩායමේ යාළුවෝ වෙන්නේදී 5-6 දිනක් එකතු වෙලා එක දරුවෙක්ට ගහගෙන යනවා. සමාජ මාධ්‍යත් හරි ප්‍රබලයි. ශ්‍රී ලංකා පොලිසියෙන් මෙන්ෂන් කළා හැම වෙලේම දානවා මෙන්න මේ වගේ පිරිසක් ඉන්න මේක ගැන අවධානය යොමු කරන්න.
1: නාන්න කීක මං ගැඹුරු තැනට තල්ලු කළා තමයි විනෝද වෙන්නේ.
0: මේ යාළුවෝ ආශ්‍රය නරක යාළුවෙක් කොහොමද හඳුනාගන්නේ? මේ ගැන අවබෝධයක් දරුවන්ට ලබා නොදීම ඇතුලේ සමහර වෙලාවට අපි ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරගෙන තියෙනවා.
1: දැන් මෙහෙමයි මේ කතාව අපිට පටන් ගන්න රජයේ පාර්ශවය, එහෙම නැත්නම් තරුණ කඩතෝ මාත්‍යංශයේ ජාතික තරුණ සේවා සභාව, මනෝචිකිත්සකවරු, නීතිඥයන් ඕනතරම් සම්පත්දායකයෝ ඉන්නවා. හැබැයි මේක පුරවැසියන්ගේ වෙලාව, පුරවැසි හඬට අවස්ථාව දෙන වෙලාව. ලංකාවේ මේ ප්ලැට්ෆෝම් එක කොහෙවත් නැති විදිහට පුරවැසියන්ට අවස්ථාව ලබා දෙන තැනක්. ඒ නිසා අපි ඔබට මතක් කරන්නම් අපේ දුරකථන අංක 0112-275-285 0112-275-266 අපේ WhatsApp අංකය ඔබට අකුරු කරන්න පුළුවන්, ඔබට ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන් 07-03-935-937. අපි කතා කරමු අති දහවනකාරී තාරුණ්‍ය ගැන, නැත්නම් තාරුණ්‍යට වින කරන පුරුදු ගැන. අපි ලැකන සර්ච් ලයිට්.

0: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සමාජ ගවේෂණය.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: අයදුම් කරුවන් 35,000ක් අතුරින්. උරේනු

London Voice ලඟදීම සතිය දිනවල දහවල් එකට ලක්කාඩි දෙන්නේ මාරාතිකයි ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ஆகும் திசா சர்ச் லைட்.
1: උදයටයි විනාඩි 25 යුක්තිගරුක සාධාරණ සමාජයක් වෙනුවෙන් ඔය සර්ච් ලයිට් සමාජ කතිකාව අපි අරගෙන එන්නේ. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අපිට ඇමතුම් ලැබෙනවා. සමහර අය WhatsApp ඔස්සේ අපිට ලියනවා. ඒ හැමෝගෙම අදහස් වලට ගරු කරමින් අපි ලෑසි සර්ච් ලයිට් සමාජ කතිකාව ඉදිරියට අරගෙන යනවා. අපි කතාව පටන් ගන්න කලින් දුරකථන අංක මතක් කරලිමු. තවත් අපිට ඇමතුමක් ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නයි සඳහා.
2: ඔව් 011-2-775-285 011-2-775-285 තරුණේ හරි දිශානතියක් වෙන්නකොට මතු සංග තරුණයන්ට කියන්න තියෙනවා කතාවක්. ඒ කතාවටත් අපි ඉඩ දෙනවා. මේක මේ අපි මේ පාළු ගෙදර වළම් බින්දිනවා වගේ එක පැත්තකට මේ වැරදිම කියන නෙවෙයි. තරුණේ සිතුම් පැතුම් හරියට හැමෝම අඳුරගෙන තියෙනවද? එහෙම නැත්නම් ගෙදර දොර දෙමව්පියෝ වැඩි හිටියෝ මේ වර්තමාන තරුණේ සිතුම් පැතුම් ටික අඳුරගෙන තියෙනවද? ඈ ඉස්සර අපි ඉල්ලන දේවල් නෙවෙයි දැන් දරුවෝ ඉල්ලන්නේ. දැන් දරුවන්ගේ සිතුම් පැතුම් ඔවුන් ආශ්‍රය කරන සමාජය ඔවුන් දකින සිහින ඒවත් වෙනස් වෙලා තියෙනවා. අපි ඊගෙනත් කතා කරමු.
1: අපිට මේ බෙලියත්ෙන් WhatsApp පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. මේ අපිට පණිවිඩය දීලා තියෙන්නේ චන්ද්‍රසෝම මහත්තයා. එයා කියලා තියෙනවා, මහත්තයෝ දරුවන්ට නිවැරදිව තනි තීන්දුවක් ගන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් දෙමව්පියෝ විසින් ගොඩනගලා නැහැ. දරුවන්ට පුළුවන් කියන හැඟීම, වගකීමක් ගත හැකියි කියන හැඟීම පොඩි කාලේ ඉඳන් පුරුදු කරන්න ඕනේ. අපේ අම්මයි අප්පච්චි මාව ඉස්කෝලෙට ගිහිල්ලා බාර දුන්න විතරයි. ඊට පස්සේ සාමාන්‍ය පෙළ උසස් පෙළ අවසන් කරනකන් අපි තනියම අපේ දේවල් කරගන්න පුරුදු වුණා. අවුරුදු දෙක තුනක් අපිට ඇඳුම් ටික හොදලා දුන්නා. ඊට පස්සේ ඔයාගේ ඇඳුම ඔයා හොදගන්න කියන දැනට අපිව පුරුදු කළා. ඔයාගේ ඇඳුම ඔයා අයන් කරගන්න කියලා පුරුදු කළා. ඔයා ජීවිතේ තනියම දේවල් කරන්න ඕන කියන හැඟීම, ඔයාට වගකීමක් තියෙනවා කියන හැඟීම අපිට පුරුදු කළා. මම පහවසර ඉන්නකොට තමයි මට මගේ නංගිලා දෙන්නව බාර දෙන්න ඉස්කෝලේ එක්කන් යන්න. මං ඒගොල්ලන්ව පරිස්සමට ඉස්කෝලේට එක්කන් ගියා. ඒගොල්ලන්ව බලාගත්තා. ජීවිතයේ පුංචිම කාලේ පවුලක් කොහොමද නඩත්තු කරන්නේ, කොහොමද වගකීමක් ගන්න කියන කාරණේ අපිට අපේ දෙමව්පියෝ හුරු කරලා තිබුණා. අද දෙමව්පියෝ දරුවගේ බෑග් එක බර වැඩි කියලා කොන්දෙල්ලාගෙන දරුවට නිදහසේ යන්න දෙනවා. දරුවා ගන්න හැම තීන්දුවකටම විරුද්ධ වෙනවා. එයා ටිකක් සෙල්ලම් කරනකොට එයාට තරවටු කරනවා. එයා ගහක නැගලා ඒ අද්දකීම ගන්න හදනකොට එයාට ඒක කරන්න එපා කියලා බලපෑම් කරනවා. අද දරුවෝ තීන්දුව తీරන ගන්න පුළුවන් යහපත් මානසිකත්වක නෙවෙයි ඉන්නේ. දරුවෝ වෙනුවෙන් දෙමව්පියෝ තීන්දුව తీරන ගත්තා. ගුරුවරු තීන්දුව తీරන ගත්තා. දරුවා කැමති දේ කරන්න නොදී දෙමව්පියන්ගේ හීන ටික, තමන්ගේ ඇරියස් ටික කවර් කරගන්න දරුවෝ පාවිච්චි කළා. ඒ නිසා අද තාරුණ්‍යට වග කියන්න ඕනේ. අද තාරුණ්‍ය හොඳ තැනක ඉන්නවා නම් ඒ දෙමව්පියෝ නිසා. අද තාරුණ්‍ය හැම වෙලාවෙම සමාජයේ ගර්හවට ලක් වෙනවා නම් ඒකේ වගකීම ගන්න ඕනේ දෙමව්පියෝ. එහෙම තමයි මෙතුමා කියලා.

0: ලස්සන කතාවක්ගේ නම කියන්න එපා කියල සරහන් කළ දින මේක දනවා. මේකට මේ කතාවට නෑම මගේ අදහස කියන්න ඔබට මංදික දීර්ග නිසා ඔබ කියන්නේ අදහස කියන්න මේකට කතා කර නැතියි ගොඩක් කියන්න හැබයි ඒගොල්ල හිතන්නේ තමන්ගේ දරුව හරි සුද්ධවන්තයෝ කියල මේ කියන කතාවමගේම අමුවෙන්ම කියන්නේ තමන්ගේ දරුව සුද්ධවන්තයෝ කියලා තමන්ගේ ළමයා වැරද්දක් කරන්නේ නැහැ කියලා තමයි හැමෝම හිතන් ඉන්නේ. හැබැයි දෙමව්පියෝ තමන්ගේ ළමයාගේ ජීවිතේ අහිමි වෙනකන් තමන්ගේ ළමයාට අනතුරක් වෙනකම්ම එයා මොකද කරන්න කියලා දන්නේ නැහැ. හිතන්නේ ගියතුලට දාගෙන හිටිය පළියට තමන්ගේ ළමයා ආරක්ෂිතයි කියලා. හැබැයි ඒගොල්ල දන්නේ ළමයාගේ ෆෝන් එකකින් කම්පියුටරෙන් එයා සමාජයට කොච්චර එක්ස්පෝස් වෙලාද එහෙම නැත්නම් විවෘත වෙලාද කියලා. අවසානයේ ඔහු මොන වරදේ බැඳෙනවද කියන්න දෙමව්පියෝ දන්නේ නැහැ. දෙමව්පියෝ හිතන් ඉන්නවා මගේ දරුවා ඉන්නේ ගෙදර, අනිත් දරුවෝ ගැන මට වැඩක් නැහැ, ඒ නිසා මගේ දරුවා ආරක්ෂිතයි කියන මෙන්න මේ මතයේ දෙමව්පියෝ ඉන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන්ගේ ප්‍රශ්නේ තමන්ට එනකන් දෙමව්පියෝ දන්නේ නැහැ. ඒ නිසා හැමෝම මේවා ගැන කතා කරන්න ඕනේ, මේවා ගැන කතා කරන්න ඉස්සරහට එන්න ඕනේ කියලා නම කියන්නත් එපා කියලා දාලා දෙනවා. හේතුව තමයි මේවා හුඟක් මිනිස්සුන්ට වැඩක් නැහැ. ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් දාර්ශනිකව කිය කිය ඉන්නවා මිසක් මේ ගැන කිසිම දෙමව්පියන්ට තැකීමක් නැහැ කියලා මතයක් ඉදිරිපත් කරලා තියෙනවා.
1: සුරංගි ඇරව්වල ඉඳලා අපිට මැසේජ් එකක් දෙනවා. බොහොම අමාරුවෙන් චූටි දරුවෙක් මට ඉන්නවා. ඒ දරුවව නිදි කරව ගන්න හදන හැම වෙලාවකම අපේ පැත්තේ ඉන්න මල්ලෙල ටිකක් අර බයික් එකේ සයිලන්සර් එක කට් කරලා වෙන්න ඇති මහා සද්දෙට බයිසිකල් පදිනවා. එතකොට පාරේ හයියෙන් හෝන් සද්ද කරගෙන යනවා. කොයි තරම් කිව්වත් ඒ අය අපිත් එක්ක රණ්ඩුවට පැටලෙන්න එනවා. මිනිස්සු වුණහම අනිත් කෙනාට කරදරයක් නොවී ජීවත් වෙන්න ඕනේ. අපි ඉගෙනගත්ත දේශපාලන විද්‍යාව විශේෂදී ඉගැන්වුවා මහත්තයෝ අපිට නිදහස තියෙනවා, අනිත් කෙනාගේ නිදහසට බාධා නොවන පරිදි ක්‍රියාත්මක වෙන්න කියලා. අපිටත් මතකයි රනිල් නේද, තමාත ඇති සැරයටිය වනවනා ගමන් කිරීමට ඔබට හැකියාව ඇත. නමුත් එය දිගු කළ හැක්කේ අනෙකාගේ නාසෙතෙක් පමණි. අනිත් කෙනාගේ අතේ ඇඟේ පතේ වදින්න අපිට අපේ නිදහස කියන එක විසි කරන්න බෑ. ඉතින් අපි කොහොමද මේ සමාජයේ යහපත් තැනක් කරන්නේ? මේ අයට උපදේශයක් දෙන්න ගියොත් එහෙම රණ්ඩුවට එනවා, ඊට පස්සේ අපිට පාරේ බහැලා යන්න බෑ, ප්‍රශ්න කන්දරාවක් නිර්මාණය කරනවා. එයාගේ දෙමව්පියන්ට කිව්වට ඒ අය කියන දෙයක්වත් මේ දරුව අහන්නේ නැහැ. පොලිසියට බැරිම තැන කම්ප්ලේන් කරා. ඒත් ඒ අය දවසයි දෙකයි තුනයි ආයෙමත් මේ වැඩේ පටන් ගන්නවා. තව කෙනෙක්ට හිරිහැරයක් නොවී ජීවත් වෙන විදිහ පුංචි කාලෙම දරුවන්ට කියලා නොදුන්නොත් මේ තරුණ පරම්පරාව හිතනවා අපි අනිත් අයට බාධා වෙන්න ජීවත් වෙන එක මහවීරකමක් කියලා.
0: ඔව්, දැන් මේකේ විවිධ කෝණ තියෙනවා මොදුසංග. විවිධ කෙනෙක්ට මේක විවිධ විදිහට පේන්න පුළුවන්. තමන්ගේ දරුවා ගැන බලන විදිහ, සමාජයේ තරුණ ගැන කියවන විදිහ. එහෙම වැඩිහිටි කෙනෙක් තමයි මේ ජයවර්ධනපුරින් අපිට කතා කරන වඩුගේ මහත්තයා. වඩුගේ මහත්තයා වැඩිහිටියෙක් විදිහට මේක දකින විදිහ ටිකක් වෙනස්. වඩුගේ මහත්තයා අයිබෝන් සුබෝදයසනක්. වඩුගේ මහත්තයා අයිබෝන්. ඔව්, වඩුගේ මහත්තයා අපි ඇහෙනව නේද? හරි, අපි කතා කරමු. අපි කතා කරමු ඔබේ අදහස කියමු.
2: ඔව්, එහෙමයි. සාමාන්‍යයෙන් ඒකච්චික සිතුම් පැතුම් අදහස් අනුව වැඩි ඉති වශයෙන් අපි මේ සමාජයෙන් කියාගේ අදහස් අදහස් වලට ගරු කිරීම අඩුයි. ගරු කිරීම අඩුයි, අහුම්කම් දෙනවා. ඒ නිසා ඒ අය සමහර විට වෙනත් පැත්තකට උඩු වෙනවා. ඒ කියන්නේ සමාජයේ මේ කට්ටියට යම්
0: වඩුගේ මහත්තයා හරි ලස්සන කතාවක් මේක. වඩුගේ මහත්තයා මේ සමාජයේ අත්දැකීම් තියෙන මිනිස්සෙක්නේ, වැඩිහිටියෙක්නේ. ඒ කාලේ තාරුණ්‍ය ගැනත් දැකලා තිනවා, ඔබේ දරුවන්ගේ දරුවෝ ගැනත් දැකලා තිනවා, දරුවෝ ගැනත් දැකලා තිනවනේ. දැන් මම මේක මේ සංසන්දනය කරන්න ඉතිහාස කතා අහන්න යන්නේ. ඔබතුමා හරි ලස්සන කතාවක් කියනවා. ඕනම කෙනෙක්ට ඇහුම්කන් දෙන්නේ නැතිකොට ඒ මනුස්සට හිතෙනවා මං සමාජයෙන් කොන් වෙලා, මට කවුරුත් ඇහුම්කන් දෙන්නේ නැහැ, මං කියන දේවල් කරන්නේ නැහැ, අඩු ගානේ මං මගේ සිතුම් පැතුම් මොනවද කියලා තඳුර ගන්නෑ, කවුරුත් මං ගැන දන්නේ නැහැ කියලා. ඔබතුමා කියන්නේ එතකොට ඔවුන් වෙන ඔහුට ඇහුම්කන් දෙන තැනකට ඔහුගේ ඔඩියන්ස් එකට ඔහු පෙළඹෙනවා කියන කාරණාව. හරි, වඩුගේ මහත්තයා කියන්නේ
2: ඒක තමයි. අද බොහෝ දුරට ඔය ගැටුම් ප්‍රශ්න වලට මුල ඔක තමයි.
1: හොඳයි, බොහොම සුදී. වැඩිහිටියන්ට, තරුණ පරම්පරාවට, අපේ දෙමව්පියන්ට, මේ හැම කෙනාටම මේ වෙලාවේ වගකීමක් තියෙනවා. තමන්ගේ දරුවා පිළිබඳව අපි විශ්වාස කරනවානේ. අපේ අම්මට අදරත් මාව විශ්වාසය රැනේ. අපේ තාත්තට මාව අදරත් විශ්වාසයි. හැබැයි ඒගොල්ලෝ නොදන්න ජීවිතයක් අපිට තියෙනවා. ඒ කියන්නේ ඇත්ත. මේක රනිල්ටද මටද අපි හැමෝටම පොදි. ඔබ ඔබෙන් අහලා බලන්නකෝ. මේ ඔබේ දරුවාට පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඒක ඔබ සමහරලාට හිතනවා නෑ මගේ දරුවා මම කියන විදිහට ජීවත් වෙන්නේ, අපි අපේ දෙමව්පියෝ කියන විදිහට ජීවත් වෙන්නේ නෑ.
0: මෙච්චර කාලයකට ඉස්සෙල්ලා මදුෂංක අපි කතාවට කියන්නේ

0: කෙල්ලෙක් නම් ගිට කරලා හදාගන්න ඕනේ නම තියලා හදාගන්න ඕනේ කොල්ලෙක් නම් මොනා කරත් නාවල ගිටගත්තාම හරි කියලා හැබැයි ඒ මතේ දැන් මේ සමාජ වර්තමානයේට වළංගු වෙන්නේ නැහැ අර මේ බඩුගේ මහත්තයා කියපු කතාවේ ගැඹුර තමයි මදුෂංක අපි ගන්න ඕන කැලල තමයි ඔබ ඔබ දන්නවද ඉස්සෙල්ලම මේ තරුණ තරුණියෝ මුලින්ම අපි කියන්නේ නාහයට අහන්න නැති වෙන්න ගන්නකොට ඉස්සෙල්ලම ආගිව් කරන්නේ ගෙදර අම්මත් එක්ක තාත්තට බයට පොඩ්ඩක් කටවහගෙන ඉන්නවා නේ සමහරලාට අම්මා තාත්තා එක්ක තමයි මුලින්ම රණ්ඩු කරන්න ගන්නේ ඔවුන්ගේ තරහව පෙන්නන්නේ එහෙ නැත්නම් ඔහුගේ ප්‍රවේගකාරී මානසිකත්වය පෙන්නන්නේ සමහර තරුණ තරුණියෝ ඉන්නෝ මේක හරි ලස්සනට මැනේජ් කරගෙන නේද ගෙදරත් බැලන්ස් කරගෙන ඔහුගේ සිතුම් පැතුම් පාලනය කරගන්න ගන්නවා නේ දැන් අර අර මේ එක ෂොට් එකයි එකත් මේ ටිකක් පොඩ්ඩක් ඇදලා බලහන් කියන අර අර ඒ එතනට යන්න නැති වෙන්න පොඩි කාලේ ඉඳලා යාගේ මානසිකත්වය හදාගෙන තිනවා ඔබ දන්නවද ලෝකේ මේ මත්පැන් සමාගම් මේ වෙනකොට බිලියන ගණන් වලින් පාඩු ලබනවා ජෙන්සියෙක මත්පැන් බොනේක නවත්තලා තියෙන්නේ හරි එතකොට මේ මේක ලස්සන ප්‍රවණතාවයක් නේ මදුෂංක
1: දැන් මේ කතන්දරේ අපි අර මේ සමහර තැන්වල හරියට අවබෝධ නොකර ගැනීමකුත් තියෙනවා. අපි හිතනවා එක්තරා කුලකයක් අපිට පේන්නේ ඉන්න සමාජයේ දිහා බලලා සමස්ත සමාජය හැමයි කියලා. නෑ, මේ වෙනකොට මීළඟ පරම්පරාව. දැන් මේ අපි හොයාගෙන යන පරම්පරාව තියෙන්නේ. නේද? ඒ පරම්පරාව ඇත්තටම බොහොම මේ ප්‍රගතිශීලී තැනක ඉන්නවා. ඒ අය කම්පියුටර් ගේම්ස් අතහරින. හරි. එතකොට AI විශ්වාස නොකරන හරි දැන් ඔය ලොකුම ප්‍රවණතාවය තමයි අපි පහුගිය කාලේ කතා කරමින් හිටියේ AI වගේ තාක්ෂණයක් දිනුනු වීම ඇතුළේ මිනිසුන්ගේ රැකී රක්ෂාවල් වලට බලපෑමක් කියලා කියලා. නමුත් වර්තමානයේ වෙනකොට අපි දකින දේ තමයි ඉරණිල් මට මේ Gen Z එකේ පුතෙක් හම්බෙන යා මට කියනවා මෙහෙමයි අංකල් තියෙන ප්‍රශ්නේ. දැන් අපේ પરම්පරාව නම් ඇත්තටම AI වීඩියෝස් මොනවද බලන්නේ නැහැ. අපි ඒකට අග්ගාලා ස්කිප් කරලා දානවා. අපිට ඒකේ රියැලිටි එකක් පේන්නේ නැහැ. ඒකේ මානුෂවාදී බවක් පේන්නේ නැහැ. ඒකේ සංවේදනයක් අපිට දැනෙන්නේ නැහැ. ඒ නිසා අපේ પરම්පරාවේ අය දැන් AI ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. අපි දැන් හිතනවා ඊට වඩා මිනිස්සු හරි නිර්මාණාත්මකයි කියලා. හරි. මේ කියන්නේ අපේ પરම්පරාව නෙමෙයි අපිට වඩා සෑහෙන පහළ પરම්පරාව 2000 පස්සේ પરම්පරාව. ඒ අය අහපව් මනුෂ්‍යත්වයට මුල් තැන දෙන්න ඕන කියන සමාජ කතිකාව නිර්මාණය කරමින් ඉන්න පිරිසක්. ඔය අතරේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා සමාජයේ රැලි වලට අහුවෙච්ච.
0: මට හිතනවා මේක සමහර වෙලට පවුලෙන් ලැබෙන අත්දැකීම්, සමාජයෙන් ලැබෙන පාසලෙන් ලැබෙන අත්දැකීම්, තමන් ආශ්‍රය කරන වටපිටාවෙන් ලැබෙන අත්දැකීම්. ඇත්තටම අපි ඔය කතාව කියන්නේ අර හැදෙන ගහ දෙපෙත්තෙන් දැනි වගේ කියලා. ඒ ලැබෙන අත්දැකීම් තමයි ඇත්තටම ඕන තරුණයෙක් සහ පරිපූර්ණ මිනිසෙක් සහ අපරාධකාරයෙක් ඔය ඕන කෙනෙක් නිර්මාණය කරන්නේ. නමුත් අපිට දේවල් තෝර බේර ගන්න තියෙනමනේ විඥානයක් කියලා එකක්.
1: දැන් ඔයාලට මතකද මේ සත්‍යයක් දෙකක් විතර ඇති. අර මන්ද්‍රව්‍ය ව්‍යාපාරම් කරන කාන්තාවක් අල්ලගන්න යනවා. ඊට පස්සේ පුතාව සම්බන්ධ වෙනවා. එතෙන්ට ඔහොමම සිදුවීම් ජාලයක් සමාජය තුළ තිබුණනේ. මේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඉන්න ජාලවල ඒ අයව හොයාගෙන ගියොත් ඒ අයගේ මුල ඉතිහාසය හොයාගෙන ගියොත් රණිල් ඒවට අනුබල ලැබිලා තියෙන දෙමව්පියන්ගෙන්. හරි. දැන් යාළුවෙක් එක්ක රණ්ඩු කරලා එනකොට දෙමව්පියෝ දඬුවමක් දීලා ඔයා ඔය වැඩේ කරන්න එපා කියලා කන්ට්‍රෝල් කරපු පරම්පරාවක් හිටියා. හරි. ඒ පරම්පරාවෙම සමහර අය එහෙම කන්ට්‍රෝල් නොකර ඒක වීරකමක්සේ සලකපු දෙමව පිටියා. දැන් බලන්නකෝ දෙන්න ඉන්නේ කොතනද කියලා. සමහරලාට අර පරම්පරාවෙම ඒ කියන්නේ දෙමව්පියෝ පුතේව රණ්ඩු කරන්න යන්න එපා, ඔය ආනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා, ඔය හොඳට ඉගෙන ගන්න කියපු කෙනා මේ වෙනකොට උසාවියේ නඩුකාර හම්තුරු. හරි. අර එහෙම කිසි ප්‍රශ්නයක් නැතුව මේ ගහගත්තත් මරාගත්තත් ගුටි කෑවත් තව කෙනෙක්ට කරදරයක් කළත් ඒක දැක්කේ නෑ, දන්නේ නෑ වගේ හිටපු දෙමව්පියෝ යනවා. දැන් එතනම මේ පුතාට ඇපයක් දී ගන්න පුළුවන්ද කියලා බලන්න. හරි. එතෙන්ට මේ සමාජයේ හැදිලා පොඩ්ඩක් හිතලා බලන්න. මේ කතන්දර ඔක්කොම ඇස්සේ අපිට කියන්න ඕන වුණ නිසා මේ සමාජයේ බොහෝ බහුතරයක් දෙන අපිට දාලා තියෙන WhatsApp message වල තියෙන්නේ මේ සියල්ල තරුණ પરම්පරාව විනාශ වීම පිටිපස්ස ඉන්නේ දෙමව්පියෝ සහ ඔවුන්ගේ නොසැලකිලි මත.
0: මදුෂංක, මේ අම්මල තාත්තලට වඩා සමහරලාට මේවට අම්මලට කතා කරන්න දේවල් තියෙනවා. හැබැයි අම්මල කතා කරන්නේ ඔබ කතා කරන්න මේ ඔබේ වෙලාව 011 2 75 285 011 2 75 766 හැමදාම වගේම මේ අපේ සමුගක් කතාවලට ආරම්භයක් කරන දෙන පුරුණෑගල අතුල ඉන්නවා. අතුල දුරකතන ඉන්නවා. අතුල, අයිබුවන් සුබෝදයසනක්.
2: අයිබුවන් ඔබතුමාලා දෙන්නට. අයිබුවන් පළමුවෙන්ම මේ මට මේනවන මතක් වෙනවා ජපානයේ බැසෝ කවි සම්ප්‍රදායක් තිබෙනවා. ඒ කවි පන්තිය තුල ගුරුවරයාට එක ශිෂ්‍යයෙක් එතන යන පන්ති ඉගිලිලා යන බත්කූරේ කල්ලලා ඔහු දෙකට තුනට පතුරු ගහලා ගුරු බැසෝ කවි ගුරුවරයාට පෙන්නනවා මෙන්න බත් ඇටයක් මෙන්න පියාපත් කියලා බත් කූරා විනාශ කරනවා. හැබැයි කවි පන්ති ගුරුවරයා ඒ ශිෂ්‍යයන්ට පෙන්නනවා ගන්න බත් ඇටයක් දෙන්න පියාපත් මෙන්න බත් කූරා. එතකොට ගුරුවරයා ඒ මොහොතේ සුළු තප්පර කීපයට පෙන්නනවා ජීවය දෙන්නේ සතෙකුට හරි කොහොමද කියන එක ආදර්ශයක් දෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මදුසංකර රනිල් ලෝකේ කලාව සම්බන්ධව තිබුණා මතවාදයක් අදටත් තිබෙනවා ලෝකේ කලාව මිනිසුන් වෙනුවෙන්ද කලාව කලා වෙනුවෙන්ද කියලා තිබෙනවා. හැබැයි ප්‍රකෘතිය සහ විකෘතිය මනස හොඳටම තැම්පත් කරන්න යහපත් පැත්තට හොඳම දේ යහපත් තැම්පත් කරන්න පුළුවන් කලාව සාහිත්‍ය විසේ. එතකොට කාල් මාක්ස් කියනවා සෞන්දර්යාත්මක නිර්මාණයක් මිනිස් මනසේ යහපත් දේ තැම්පත් කරන්න පුළුවන් නම් විකෘති වෙනුවට ප්‍රකෘතිය ඒක තමයි කලාව. මම මේ කෙටියෙන් ගන්න ලොකු කාලයක් ඕන එක විග්‍රහ කරන්න. එතකොට දැන් මේ අපේ රටේ රසවින්දනය සම්බන්ධ තරුණ පිරිසට ප්‍රශ්නයක් තිබෙනවා. ඒක කොහොමද අපි මේ ජාතික වශයෙන් ගොඩනගන්නේ කියන ප්‍රශ්නේ දැන් සංවාදයක් රටට අවශ්‍යයි. ඒ විලිරුදාව තිබෙනවා. ඒ කියන්නේ මේ තරුණ පරම්පරාව රසවින්දනය කොතනින්ද අල්ලගෙන තිබෙන්නේ? ඒක මා දෙවන්ත වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක දැන් වැඩපිළිවෙල සකස් කරමින් තිබෙනවා. එන්නේ නොමැතිකම තමයි ඛේදවාචකයන් බවට පත් වෙන්නේ. මම ගන්නම් වීඅයි ලෙනින් කියනවා මම මේ දාර්ශනික අදහස් ගන්නේ අපිට යහපත් දේවල් ගන්න ඕන
1: අනිවාර්යයෙන්.
2: වීඅයි ලෙනින් කියනවා ධනවාදය තුළ සියලුම මානව සංහතිය ආපස්සට සමාජවාදය තුළ සියලු මානව සංහතිය ඉදිරියට කියලා. අපි නිකන් සමාජවාදී රටවල් ගමන ලෝකයේ දේශපාලන දෙකයි තියෙන්නේ සමාජවාදී සහ ධනවාදී. ධනවාදී රටවල් අද මානව සංහතිය කොතනද තල්ලුනේ සමාජවාදී රටවල් මිනිස්සු කොතනද ඉන්නේ කියන එක අපි විග්‍රහ කරගන්න ඕනේ හොයන්න ඕනේ මේවා. හැබැයි මම කියනවා Google එකට ගිහලා තරුණ පිරිස මේ ගැඹුරු ලෝකයේ දේශපාලන දෙක විග්‍රහ කරලා බලන්න කොහොමද එතන තියෙන්නේ සමාජවාදී කියන්නේ මේකත් ලොකු වපසරියක් තුල සාකච්ඡා කරන්න ඕනේ. එතකොට රනිල් මදුසංක දැන් අපේ රටේ අවුරුදු ධනේශ්වර සැබෑ ධනේශ්වර දේශපාලනයක් නෙමෙයි තිබුණේ. තිබුණේ අර කළු සුද්දගෙන් අල්ලගත්ත අපේ කළු සුද්දෝ ටික ධනේශ්වර පාලනය තුල නරක ටික අල්ලගෙන මේ අවුරුදු 76ක් හදපු නරක කුණු වෙච්ච සමාජ ක්‍රමනේ තියෙන්නේ. අපි දැන් මේක වර අඳුරේ කරවලය අතපත ගාලා වලිගෙන් අල්ලගන්න බෑ. අපි මූලය හඳුනා ගන්න ඕනේ මේකද ඡේදවාචකේ. දැන් තරුණ පරම්පරාව ප්‍රේමනද අපේ අපේ භික්ෂුන් වහන්සේ දරුවෝ තම දහම් පාසල ආපු භික්ෂුන් වහන්සේ දැවිය දූෂණය කරපු රටක් එකක් නෙමෙයි සිද්ධි ගොඩාක් තියෙනවා. එතකොට තමන්ගේ දරුවා ජාතික පාසලට ඇතුළත් කරගන්න එනකොට විදුහල්පතිගේ කාර්යාලයට විදුහල්පතිවරයා දරුවා ඉස්සරහා අම්මට ඇරියුම් කරනවා යහන් ගත වෙන්න හෝටල් කාමරෙට එන්න කියලා ඡේදවාචකයක්. එතකොට ගුරුවරයා චීවරධාරින් පන්සලේ කුඩු අයිස් විකුණපු සමාජ කුණු වෙච්ච සමාජ ක්‍රමයක් නම් මොකද චීවරධාරි භික්ෂුන් වහන්සේ ඉන්නේ ආධ්‍යාත්මය අපිට කියලා දෙන්න. ගුරුවරයා ඒ භික්ෂු කුඩු අයිස් විකුණපු රටක් නම් අපි කොතනින්ද මේක තරුණ පිරිසටම අපි කියන්නේ ඒ සංවාද ඉතාම හොඳයි තරුණ පිරිසටම නිරුවත් කරලා ගල් ගහන්න පුළුවන්ද? එතකොට මේ මහේස්ත්‍රාත්වරයේ කිටියා තමන්ගේ නඩුවට එන කාන්තාව අර ස්වාමියා සිරගත කරලා අවුරුදු කීපයක් ඒ දරුවත් එක්ක අම්මා හෝටලයට අරන් ගිහිල්ලා අවශ්‍යතාවන් සපුරා ගත්ත මහේස්ත්‍රාත්වරු තිරපු රට නීතිය කොතනද තිබුණේ? එතකොට අපේ රටේ මේ ඡේදවාචන වලට වැඩිහිටි පරම්පරාව වගේම නරක පූර්වාදර්ශ සපකු වැඩිහිටියොත් බහුතරයක් ඉන්න රටක්. ඒ කියන්නේ කුණු වෙච්ච සමාජ ක්‍රමයක්. දැන් මෙන්න මේක දැන් හදන්න නම් අපේ රටට පරමාදර්ශී නායකත්වයක් අවශ්‍යයි. ලෝකේ රටවල් සමාජ පරිවර්තන උනේ මදුසංකර රනිල් පරමාදර්ශී නායකත්වයක් විසින් තමයි සමාජය සුවපත් කරේ රටවල් අධ්‍යයනය කරන්න. එතකොට සෝවියට් දේශයේ ලෙනින් පරමාදර්ශී සපයනකොට පහළ අඩිය මිනිස්සු යහපත් වුණා. චීනේ කියුබාව ඒ රටවල් නායකත්වය ගත්තොත් වියට්නාමයන් ඒ පරණ නායකත්වයෙන් ගත්ත රට ගත්තොත් සමාජ සුවපත් කරන පරමාදර්ශී නායකත්වයේ වර්තමාන වෙනකොට අපේට පරමාදර්ශී නායකත්වයක් ඉන්නවා. මේක මේ අර සුදුණු ගහනවා නෙවෙයි, මේක තමයි විලිරුදා රටට තිබ්බේ. ඒ වැඩ පිළිවෙල නායකත්වයක් රටට තිබුණේ නැහැ. කුණු වෙච්ච නායකව හිටපු රටක්. ඉතින් කොහොමද තරුණ පරම්පරාවක් යහපත් පැත්තට දිශාවට හැරෙන්නේ? දැන් මේ නීති සංශෝධනය කරමින් නීතිය පමණකින් මේ සමාජයේ තරුණ පිරිස මේ සමාජය සුවපත් කරන්න බෑ. එක් පැත්තකින් නීතිය අවශ්‍යයි. අපි ආකල්පයක් හදනවා දෙමව්පියෝ තමන්ගේ දරුවා පමණක් දෙමව්පියෝ දරුවන් හදාගන්න කියලා. අපි පොඩි මතවාදයක් තියෙනවානේ. එහෙම දෙමව්පියන්ට පරුවක් දරුවා මේ යහපත් මාර්ගයට ගන්න නම් එළියට බැහැලා තනියෙන් යන්න නම් කුණු වෙච්ච සමාජ ක්‍රමයක් නම් දරුවා කොහොමද සුවපත් දරුවෙක් බවට පත් වෙන්නේ? ඒ නිසා මම මේ අවසන් කරන්න තරුණ පරම්පරාවෙන් ඉල්ලා තින්නවා තමන්ගේ ජීවිතේට තමන් ආදරය කරන්න. තමන්ගේ ජීවිතේට තමන් ආදරය කරන්නේ නැතුව තව සමාජයේ අනෙක් මානව දයාව බෙදාගන්න බැහැ. තමන් තමන්ගේ ජීවිතේට වගකීම ඉටු කරගන්න. වගේම තමන්ගේ ජීවිතේ හසුරවන්න තව කෙනෙකුට දෙන්න එපා. ඒ කියන්නේ මගේ ජීවිතේ තව කෙනෙකුට හසුරවන්න ඉඩ දෙන්න බැහැනේ. මගේ ජීවිතේ මට වටිනවා. සමාජයක් රටක් වෙනුවෙන් වටිනවා. එතකොට පුළුවන් අන්න අයිස් ලබා දෙන්න තව පුද්ගලෙක් මැදිහත් වෙනවා නම් මම හසුරවන්න බැරි නම් මට බෑ අයිස් තව කෙනෙකුට බලහත්කාරයෙන් පාවිච්චි කරන්න ඉඩ කරගන්න හදන්න. අන්නේ ඒ චින්තනය සහ ආකල්පයක් හදන ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද ඒ ජාතික වැඩපිළිවෙල හැදුවේ නැහැ අපේ හිටපු නරක නරුම පාලකයෝ. මොකද කුණු වෙන සමාජයේ තියෙන තරමට ඔවුන්ට පහසුයි. ඉතාම උදාහරණ තිබෙනවා එකට පහ පුළුල් කාල වේලාවක් කොනේ මේ නරුම පාලක දුෂ්ට පාලකව සමත් වුණේ නැහැ සමාජ සුවපත් සමාජයක් හදන්න. ඒ නිසා දැන් වර්තමාන වෙනකොට ඒ සුවපත් කරන තැනට නීති හදමින් ඒ සකස් කරමින් ඛේදවාචකේ තමයි ඒ නීති හදන්න වෙනකොට නීති විශාරදියෝ හරස් වෙනවා ඛේදවාචකයා. එතකොට මේ ඉහළ තෝරු මෝරුන්ට නීතිය ක්‍රියාත්මක වෙනකොට පහළ අඩියේ තරුණ පරම්පරාවක් දන්නවා දැන් සෙල්ලම් හරියන්නේ නැහැ, දැන් නීතිය ක්‍රියාත්මකයි, නීතියට බය සමාජයක් හදන්න ඕනේ කියලා ජනාධිපතිරා ජනාධිපති මරණ පෙර රටට ප්‍රකාශ කරා. අන්න එහෙම නීතියටත් බය සමාජයක් හදන්න ඕනේ. ඒ කලාව සාහිත්‍ය විසින් මේක සුවපත් කරන සමාජය හදන්න නම් ඒ විඥානයේ මනෝභයමයි හදන්න තැනට රට හදන්න ඕනේ. ඒක පාරමාදර්ශී නායකත්වය අවශ්‍යයි. බොහොම ස්තුතියි සනිල්.
1: හොඳයි බොහොම සුදි කුරුණෑගලින් අතුල ඒ විදිහට අපිට අදහස් දක්වන්නේ. ඔබටත් යම් අදහසක් ඇති ලංකාවේ තරුණ පරම්පරාව රටේ සංවර්ධනය සඳහා යොදාගත හැක්කේ කෙසේද, ඔවුන්ට ඔවුන් පිළිබඳ ආදරයක් වගකීමක් නිර්මාණය කරගන්න නම් මේ වරද කොතනද සිද්ධ වුනේ, මේ පොළොල් සමාජ කතිකාව අපි ගොඩනගමු. ඔබට ඔබේ අදහස් කියන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 775 285 0112 775 786 0112 775 786 අපේ දුරකථන අංක. ඔබ ආදරණීය අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා සම්බන්ධයෙන් ඔබට තියෙන අත්දැකීම, ඔබේ දරුවාගේ මිතුරන් සම්බන්ධයෙන් වටපිටාවේ දරුවන් සම්බන්ධයෙන් ඔබට තියෙන අත්දැකීම අපි බෙදාගමු. මේ කරන්නේ ජාතික වගකීමක්. ඔබට දැනුණු දේ, ඔබ දන්න දේ සමාජයට සඳහන් කිරීම ඇතුලේ, සමාජයේ දැනුවත් කිරීම ඇතුලේ තවත් දරුවෙක්ගේ ජීවිත ආරක්ෂා කරගන්න අපිට පුළුවන්. යානතුරු සම්බන්ධයෙන්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ ආදී කාරණා ගණනාවක් තියෙනවා අපිට කතා කරන්න. ඔබට දැනෙන දේ අපිට කතා කළ කියන්නේ. එහෙම නැත්නම් 0.7 0.3 93.5 93.7 අපේ දුරකථන අංකයට WhatsApp කරන්න පුළුවන්. උදේ 8:00 විනාඩි

0: උදේ 8 වෙනිදා 52යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: அட்டை வினாடி மனசு துணை விழாவில் அக்கண்ட சர்ச்லைட்னி சமாஜ் கதிகாவத்தூள் அப்படி கதாகரன் மீரட்டி அநாகத்தை சம்பந்திங் அது தவசை தாருண்ணி ஹிட்ட தவசை ரொட்ட பாரகன் இது கூட்ட கொந்து கெளிந்தியாகின தீண்டு தீர்ந்து கண்ண புலுவங்க ரொட்டட அதரேக்கிருந்து தரு பரம்பராவா கத தவசை நிர்மாணி கிரிம துளாய் மிரட்டை பெவத்ம ஹெட தவசை ரெண்டா பவத்தின் நீக்கின காரணாவ பிலிபந்தவா தவதான் யுமக்கிரமின்தமாய் அப்படி அது மே சம்பந்தம் கதாகரன் மே வசரதி வயசாவது தாட்டு அடுதருவு பெதவு யத்துரு பெதிவலின் அனுதுரு துன்சிய விசி துணக் சித்தவேனவா பலபத்ரு நெத்தி தருவான்ட்டு வாகன துண்ணு திமவுப்பி அன்று நடு நியோஜ்ய போலீஸ் பதித்துமா டபிள்யூ பிஜே சேனாதீர மகத்தியா மே கதாவை கியூவே இதுமாக மே கதாவை தூளே ஹரி லசன கதாவை கியூவா லசனட்டு வடா மிக ஹரி சங்வேதி கதாவாக் இதுமா கேனவா எக்தரா தருவேக்கு சஸ்பில் சமத்து பசு இத்தாலி ஜீவத்தன ஓகே பியாவசின் லக்ஷ கானாக் வடனி அத்துரு பெதியாக தேகி கரணும் அது ஏ தருவா இன்னி தடிசத்காரைக்கே ஓகே சுசுன்னாவ பிந்தியாம ஹேத்துவின் சதா காலிக்கவும் எக்தென்னு ரோகி எக் விதிர்தமை மே தருவா காலே கதகரான் மே கதாவு நிக்கம் கல்பனா கரல பலன் தமங்கே வயசுட்டு தராகன் பெரிதேவல் தமண்ட தராகன் பெரிதேவல் தருவங்க அதர பத்கிரியும் ஒன்று தீந்துகன்னு தரங் மானசிக மட்டமக் நொமெதி கால பராசைக்கு தரங் விஷால தியாக் தருவெக்கு லபுனம் ஏக அவபாவித்து வேண்ணு தீயன் இடக்கட வேடி முகது தருவெக்கே பரிணத பாவையாக் நெத்துவ ஓடு ஜீவித்தே வகக்கீமாக் வடினாக்கமாக் நெதி காலினி ஒரு தருண காலே அதுருபதியாக் கதர ஹம்பு நட பசு கமனையான நிவே ஹதன்னி ඒක කලාවක් එහෙම නැත්නම් ෆැෂන් එකක් කළා එයාගේ ෂෝෆ් එක දාන්න තමයි එයා මේ යතුරුපැදිය හෝ එහෙම නැත්නම් දෙමව්පියන් වහුන්ට අරන් දුන්නු වාහනේ අඩුම තරමේ ඇපල් ෆෝන් එකක් අතර ගත්තට පස්සේ පොඩ්ඩක් අඩියක් උඩින් යන්නේ යාළුවෝ ඉස්සරහා මේක ඇතුලේ තව දරුවෙක්ට යම්කිසි බලපෑමකුත් කරනවා පාසල් නිල ඇඳුමට නිශ්චිත ඇඳුමක් නිශ්චිත කොටාශයක් විතරක් එකතු කරන්න හේතුවත් ඔය සමානාත්මතාවය නිර්මාණය කිරීම මොකද එක දරුවෙක් වටිනා ඔරලෝසුවක් බැඳගෙන ආපුවම ඒක ඉල්ලලා දෙමව්පියන්ට කරදර කරනවා අනිත් දරුවා ගෙදර කියලා. දුපත් දෙමව්පියන්ට ඒක දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි හැම දරුවෙක්ටම එක පාට සපත්තු, එක විදිහට කොණ්ඩේ බඳින්න ඕනේ, එක විදිහට ගව මඳින්න ඕනේ, එක විදිහට කලිසම ෂර්ට් එක අඳින්න ඕනේ. එහෙම නීතියක් අපේ පාසල් පද්ධතියට ගෙනල්ලා තියෙනම හේතුව තමයි. එහෙම නැත්නම් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් දරුවන්ට නිදහස කැමති එකක් අඳගෙන යන්න දෙන්න ඕනේ. ඔව්, දෙන්න පුළුවන්. එතකොට තව දරුවෙක්ට ඒ හරහා යම්කිසි බලපෑමක් සිදු වේවි. වගේ තැනක ඉඳලා තමයි මෙහෙම තීන්දුව తీරන අරගෙන නිර්මාණය කරගෙන තින්නේ අපි හැමතුමකට අවස්ථාවල
1: වාදිනවා මදුෂංග මේ මාතරින් රේණුකා රේණුකා කියන්නේ මේ රේණුකාගේ කතාව සමාජයේ බොහෝ තැන්වල තියෙන කතාවක් රේණුකා අයබෝන් කියන්නේ කොබේ අදහස
2: ආරම්භයේ මේ බර්ගය දැන් මොනවත්ම කරන්නේ නැහැ පිටරට වෙලා ඉන්නේ කිසි වැඩක් කරන්න කැමතිත් නෑ ජොබ් එකකට දෑවට විතරක් ඉගෙන ගත්තෙත් නෑ හොඳට එයා මේස දැන් ගෙදර අපේ සල්ලි නැති වුණා මේ ගිම්නාවන්නට ගෙදරම අම්මා තාත්තගේ දේවල් හොරාට අරගෙන ගිහිල්ලා විකුණලා එහෙම තමයි මේ සියකරි අරගෙන එහෙම ඊට පස්සේ ආච්චිගාගේ දේවල් ගන්නවා විකුණනවා ඒ වගේ ඉතින් හරිම අපහසුතාවකින් ඒ අම්මා ජීවත් වෙන අම්මයි තාත්තයි ඒකට ගහලා ගැනලා වැඩකුත් නැහැ කිව්වට හන්නේ නැහැ ඔව් ඉතින් අපිට මේ දරුවට ගන්න ක්‍රියාමාර්ගයක් මොකද තියෙන්නේ කියලා සර්
0: මේ දරුවට මොකක්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය කියලා අහන්නේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රනිල් මේ වගේ දරුවෙක්ව නිවැරදිව මේ
1: உபதேசனைய அவசியம் இது பசி மகப்பெண்மையும் அவசியம் எதாவது உத்தி மார்க்க உபதேசனை அவசியம் எல்லாம் மானசிகத்வேகன் மதிரவியகோ நரகபுருத்த அபிவிலாது சம்பந்தம் வடக்கிறன ஆயத்தன தீனோ ஏ ஆயத்தன சம்பந்தம் இசுரா தவி துறத்துருவாதினோ ரஜே ஆயத்தன வல ஏ அதால பலதாரினு கிண்ணன் அப்படி சா உண்டு அவசிய சம்பந்திகரணத்துல பாத்தீங்கன்னா அப்படி மே துரகத்தன எமத்து மக்தீனமா ධර්මරත්න පදවියෙන් ධර්මරත්න කතාවට කලින් මේ ජිනේන්ද්‍ර මහත්මිය හලාවතින් කතා කරා ඒකේ දුරකතනංගේ අපි නිෂ්පාදන කණ්ඩායමෙන් මේ මිස් වෙලා දිනවා ආයි කෝල් එකක් ගන්න අපි අවස්ථාව දෙන්න
0: කොහොම කොහමාරි මේ රනිල් අපි විශේෂයෙන්ම මතක් කරන ඕනේ අර කතා කරපු මහත්මිය කියපු කාරණේට දැන් පාසල් පද්ධතියට අලුතින් උපදේශන තනතුරක් පත් කළ තියෙනවා පාසල් වල දරුවන්ට තියෙන ප්‍රශ්න ගැටළු කතා කරගන්න වෙනම මේ තනතුරක් නිර්මාණය කළ තෙදුකට තරුණ සේවා සභාවේ තරුණ නිලධාරීන් සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට පස්සේ මනෝවෛද්‍යවරු මේ අය බොහොම කැමැත්තෙන් ඉන්නවා ඊට අමතරව පෞද්ගලිකව ඔබට උපදේශන දායකත්වයන් ලබා දෙන ආයතන තියෙනවා සහ විශේෂයෙන් මද්‍රව්‍ය වගේ දේවල් වලට බැහි වෙලා නම් මද්‍රව්‍ය නිවාරණය සඳහා උපදේශන දායකත්වය ලබා දෙන වෛද්‍යවරු ඉන්නවා ඔබතුමීට අපි යෝජනා කරනවා එහෙම මද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් නම් මේ දරුවට තියෙන්නේ කතා කරන්න අපි එහෙම ස්ථානයකට මේ දරුවන් යොමු කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කළ දෙන්නම්. මොකද මේ කවුරු හරි කෙනෙක් හිතනෝ නම් රනිල් මේ ළමයා මද්‍රව්‍යයට අබ්බැහි වෙලා, මෙයා වෙනත් මොනවට හරි අබ්බැහි වෙලා, මෙයාගේ ජීවිතේ ගොඩ දාන්න බෑ කියලා නෑ. ඒ අය තමයි සමාජයට අරගෙන ඉතාම වටින දරු පරම්පරාවක් බවට පත් කරන්න. එහෙම නැත්නම් අනාගතයේ දක්ෂ ව්‍යවසායකයෙක්, නිර්මාණකරුවෙක් ඔහු ඇතුලේ හැංගිලා තියෙන සමහර වෙලාවට රනිල් මේ මෙහෙම තත්ත්වයන් නිර්මාණය වෙන්න බලපාපු හේතු කාරණා තියෙනවා. පොඩි කාලෙම එල්ල වෙච්ච බලපෑම.
1: අපි ඉක්මනටම අවස්ථාව දෙමු මේ අපි ප්‍රවෘත්ති විරාමයට යන්න ඕන නිසා. ධර්මරත්න මහත්මයාට පද බින්. ධර්මරත්න මහත්මයා අයිබෝන්. ඔව්
3: අයිබෝන් මහත්තයා.
1: අපි කතා කරමු ඉක්මනට.
3: ඒක ඇත්තටම හොඳ මාතෘකාවක්. පදවිය කියන්නේ අන්ධ්‍ර ප්‍රදේශයේ ඉතාම අති දුෂ්කර පළාතක්. ඇත්තටම මේ පළාත්වල දරුවෝ ගත්තාම මේ විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය වලට යොමු වී විශාල ප්‍රවණතාවක් තියෙනවා මහත්තයා. ඇත්තටම හරිම කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි කුඩා දරුවෝ විශේෂයෙන්ම අවුරුදු 16 17 වගේ දරුවෝ යතුරුපැදිවල ගිහිල්ලා අනතුරු සිදුවෙලා ජීවිතක්ෂය පස්සන ප්‍රමාණයත් අතිශය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මෙයාට වග කියන්න ඕනේ කවුද කියන කාරණා තමයි ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ. ඔතුමාලාට මුලින් මතක් කරා හොඳ කතාවක්. අපි පැරණි සමාජය තුළ ගත්තාම ගුණ නැල බෙලෙන් යුතු දරුවෙක් තමයි නිර්මාණය කිරීම අරමුණ වෙලා තියෙන්නේ. හැබැයි දැන් ඒක ඔබට ගිහිල්ලා කොහෙද නැති අධ්‍යාපන ක්‍රමයක් දාගෙන ඒ වගේම විශේෂ මේ තරංග සහ විවිධ දේවල්වලට දරු යොමු කිරීමේ හැබැයි අර ගුණ නැල බෙලෙන් යුතු දරුවෙක් නිර්මාණය කිරීම තමයි අද මිනිසුන්ට අමතක වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන අත්‍යවශ්‍යම ඔබතුමාට සතුට වෙනවා. මේ පිළිබඳව මේ දරු පැටව පිළිබඳව තරුණයන් පිළිබඳව දවසේ කතා කිරීම සම්බන්ධයෙන්.
0: හොඳයි, බොහොම ස්තුතියි තුමගේ අදහස් දක්වීම වෙනුවෙන්. අපි ස්තුතියි කියනවා. ඔබටත් පුළුවන් ඔබේ අදහස කියන්න. මේ හැම උත්සාහයක්ම දරන්නේ අපේ තරුණ පරම්පරාව නිර්මාණශීලී පෞරුෂයෙන් යුතු රටට වැඩදායි දරු පරම්පරාවක් අනාගතයට තිළන කිරීමේ අරමුණින්. ඔබේ ගෙදර ඉන්න දරුවට මේ පණිවිඩය ඇහෙන්න සලස්වන්න ඔවුන්ටත් ඔවුන්ගේ අදහස කියන්න ඉඩ අවකාශය අදලා දෙන්න. 0112 775 285 0112 775 766 අපේ දුරකථනක විවෘතයි. අපිට අවසර දෙන්න විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ යාලි කතා කරමු.

ശക്തിയാക്കുമെന്ന് ഉപ ദിനവാർ തന്നിതാണ്.

0: సర్చ్ లైట్ సమాజ గతికి అవతులు ఇన్ని తరుణ పరంపరావే అనాగతే పిలిపందవాదు సాకచక్రాన్ని దిమౌపి అంటే వెడేటి అంటే విశుషేన్ బాసాల్ గురువరుంట మేబిలావే వగకీ మక్తినో జాతికి వషీన్ ఇక్మనిన్మ అమతుమ కరగెన ఒబ దకిన ఒబ విందిన అద్దెకీమ సమాజ గతకరాన్ని హిమోన్నత పిడతవ దారు పరంపరావక్ ఈలంగ అనాగతే భూమి ఆపత్తా కరేన్ నిర్మాణే కలదెన్ను పులువంగ్వే బిందు ఐకైకై దెకాయి హత్సి హెత్త పహై దెసి అసూపహ బిందు ఐకైకై దెకాయి హత్సి హెత్త పహై దెసి అసూపహ బిందు ఐకైకై దెకాయి హత్సి హెత్త పహై హత్సి హెటాయ బిందు ఐకైకై దెకాయి హత్సి హెత్త పహై హత్సి హెటాయ అపే దూరకతనంగ రనిల్ అపిట ఎమతుమక్ తి
1: ఓ అపే పలము ఎమతుమ అపి మే పై టికక్ వెడిపుర ఒబట అవస్థావ దెన్నం సమంతి మహాత్మే ఇనో మహానువరిన్ సమంతి మహాత్మే ఐబోవన్
0: හරි කියන්නේ කොබුදු මේක අදහස.
2: මම කියන්නේ දැන් ඉන්න ළමයින්ට પરම්පරාවට සැබෑ අනුකරණ මොඩල් එකක් නැහැ. ළමයි යන්නේ අම්මා තාත්තා යන විදිහට, අයියා අක්කා යන විදිහට පාරට දැස්සහම සමහර තාත්තා ඉන්න සිවිල් එකේ ලියර්ජින් එකක් දිදි දිදි ඉන්නවා. ඒක කොහොමද ළමයි පන්සල යනවා. ළමයි කියනවා මේක තමයි මමත් කරන්න ඕන දෙය කියලා. ඒක කොහොමද ඒක එකක්. අනිත් එකක් කර අර කිව්වාගේ මහත්තයෙක් හෝන් එක ගහගෙන ආවා හයියෙන්න. ඊළඟට ඊළඟ එකන කියනවා මමත් මෙහෙම යනවා කියලා. දැන් උදාහරණයක් මම මේ ළඟ පාත ළමයේ ගැන කතා කරනවා. ඒ ළමයා කියන මම බයික් එකක් ගන්නවා, මම ෆෝන් එකක් ගන්නවා. මේ හය වසර ළමයා. එතකොට ඊළඟ මට තේින්නත් යනවා අත් දෙක තරල බයිසිකලේ. එතකොට මේ දකිණයා කරන්නේ මේ අයියලා කළාගේ දේවල් එයක් කරන්නේ. එතකොට මාධ්‍ය ගත්තාම අපේ මාධ්‍ය මේ ළමයි දකින දේවල් තමයි කරන්නේ. මාධ්‍ය යන දේ කන්න බොන්නේ. එතකොට මාධ්‍ය දකින දේ අඳින්නේ පළදින්නේ. මාධ්‍ය පෙන්නන්නේ නැහැ ළමයාට මේ අර අනුකරණය කරන හොඳ දේවල් නේ පෙන්වන්නේ. පච්ච කොටන් කොණ්ඩ දිග කරන් කොණ්ඩ ගොතන් පාට කරන් ඔය වගේ කොටු මතනින් මෙතනින් පේන්න සෙද්ද හද හද එහෙම. මම දැන් මගේ ඔෆිස් එකකට ආවලා මේ අඩි දෙකක් නෑ, අඩි එක අඩියයි සාය දිග. නමුත් සංස්කෘතිය කියලා ආරක්ෂා කරන්නේ මෝස්තර කරන්න ඕනි. ඒක සමාජයට ගැළපෙන්න ඕනි. අනුකරණයක් කරන්න ළමයෙකුට අද කාලේ ළමයෙකුට දඬුවමක් කරන්න බෑ. කොණ්ඩ කපාගෙන කාල කරගෙන වවාගෙන රැවුල වවන් එනවා. ගුරුවරුන්ට ළමයාගේ ඔය විනය හදන්නට වැඩිය උගන්වන්න වෙලාවක් නැහැ ගුරුවරුන්ට. එතකොට දැන් ඕකට දඬුවම් කරන්නේ නැහැ කියලා ළමයාගේ දැන් මානයක් හැදිලා හිතේ තියෙනවා. ආ නෑ මට ගන්න බෑ, මම යනවා පොලිසිය. සමහර දෙමව්පියෝ ළමයාට පොඩි ඉරට්ටකින් ගැහුවා යන්නේ පොලිසියේ. එහෙම එහෙම දෙමව්පියෝත් ඉන්නවා. එතකොට මේ තව එකක් කරනවා ළමයි මේ ඔය බයිසිකලේ මේ යන ගමන් පොඩි පොඩි ළමයිට කියනවනේ දැන් ඔය තරුණ කාලේ කරන වැඩ අවුරුදු මේ 6 7 8 වසරදි කරනවා. ඕන් ගහගෙන ඒක ගන්න. ඒකට ඒ ළමයි සමහර ලැජ්ජාවට පත් වෙනවා. අනිත් එක තමයි මම ගිය සතිය කිව්වා බීයේ තියනනම් මනම් බීය තැන් තැන් දාගෙන යනවා. ඒකට ඔය මේ ඩෙංගු ඩෙංගු කියලා කිව්වට ඩෙංගු වැඩි වෙන එක හේතුවක් ඒක. මාතු කරු පිට මම මේ කතා කරාට මේ ළමයිට මේ වගේ මේ අර ස්කෝලේදී පාසලදී දඬුවම් කරලා කියන්නේ අනවශ්‍ය දඬුවමක් නෙවෙයි. ඒකට ඒ අනිත් එක දැන් ළමයි නිකන් පොත් දුන්නට නිකන් නිල ඇඳුම දුන්නට ගොඩක් ළමයි පාසල් යෑම පැහැර හැල්ලා ඉහළ අධ්‍යාපනය ලබන්න කැමති නැහැ. පොඩි දියක් කියලා ගාමන් ෆැක්ටරි එකට යන්න, සිවිල් එකට යන්න ඒ වගේ. එතකොට මේ අනිත් එක ඉස්සර කාලේ තිබුණ යෞවන සමය, තව තිබුණ බෝල නෙට් බෝල් වොලිබෝල් කෝඩ් තිබුණ ගම්වල. එතකොට ඒ ළමයි අතර අර ළමයාගේ වැඩි වෙන ජවය වැඩෙන කාලේ ඒවත් මේ ඒක පිට කරන්න ඒක බෙදා හදා ගන්න ව්‍යායාමයක් වෙන දෙයක් ගමේ තිබුණා යාළුව අතරේ. දැන් එහෙම නැහැ. දැන් හොඳ ගුරුවරයෙක් හිටියොත් මේ යාමයේ තනියම ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඒ ගුරුවරයා අන්නර ගුරුවරයා හොඳයි කියලා අනිත් යාළුව දුව පුතා පිටක් කරන්න අම්මලා දෙමව්පියෝවත් කැමති නැහැ. එහෙම සමාජයක් තියෙනවා. මේක අපි වෙනස් කරන්න ඕනේ.
0: හොඳයි බොහොම සුදි ඒ මහනුවරින් අපිට හැමතුම
1: ලබා දෙන්නේ සමහරවිට හැමතුම ඊළඟට අපි දෙන්නේ මේ ගුරුවරෙක්ට අවස්ථාව පොළොන්නරුව ප්‍රදේශයේ නිමල් පියරත්න මහත්මයා. අයිබෝන් ඔබට සුබ උදෑසන.
3: ඔව් අයිබෝන් මහත්තයා මේ වැඩසටහනකට සහනක් මීට පෙර කතා කරපු මේ මහත්මියත් සඳහන් කරා. අතර වශයෙන් කියනවා නම් ඔය කාරණයන් දීකින් බයිසිකල් යෑම ගැන කතා කරනකොට ගොඩක් කලාවට අපි දැකලා තියෙන දෙයක් තමයි මේ දැන් තරුණ තරුණයා කියලා කියන්නේ කිසි අවබෝධයක් අවම මට්ටමේ තියෙන කෙනෙන්නේ. يعني මේකේ කියන එක මේකේ කොහොමද ආයුක්තිය කියන එක මෙතනින් කොහොමද ආයුක්තිය වැලි ගොඩක කොහොමද ආයුක්තිය වංගු කොහොමද ආයුක්තිය කියන පිළිබඳ අවම අවබෝධයක් තියෙන්නේ. ඒ පළමු අධ්‍යක්ෂකම ඔහු ලබන්ද යනකොට එතන විතර ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. අපේ කාලේ නම් අපේ පුස්සයිකල් එක ගිහිල්ලා ඔය වගේ අද්දකින් මල් ලැබුවා හීරිලා තුවාල. නමුත් අද කාලේ ඒක වෙන්නේ එක්කෝ ජීවිතේ නැතිද එක්කෝ අබ්බා ගන්න කියලා. මේක ප්‍රධාන වගකීම තියෙන්නේ අපතන පාරේ අපි යනකොට පොලිස් නිලධාරීන් දැන් ට්‍රැෆික් මහත්තුරු දඩ ගහන්න විතරක් අවබෝධ මේ හදි පැහැදි ඉන්නවා මිසක හෙල්මට් එකක් දාන යන්නේ තරුණී ඔහු වේගින් පදිනවනම් ඔහුට අවබෝධ කරලා තින්නේ උතේ මෙහෙම යන්න එපා මෙහෙම යන්න එපා ආය යන්න එපා මෙහෙම සිද්දුත් මෙහෙම වෙන්නේ කියලා දැන් තමන්ගේ දරුවොත් එහෙමයි අපේ දරුවොත් එහෙම තමයි අවබෝධ නොමැති අනිත් එක තමයි පාසලට පුළුවන් ප්‍රධාන වගකීමක් තියෙනවා පන්ති පාර ගුරුවරට උදේ පොඩ්ඩක් විනාඩි 5ක් අරගෙන මේ වගේ උපදේශයක් දෙන්න පුළුවන්කම හොඳාකාරෝ තියෙනවා එතකොට ඒ දරුවන්ගේ ආකල්ප හැදෙනවා දැන් අර දඬුවම් ක්‍රම ගත්තොත් එහෙම දැන් ඉස්සර අපි දඬුවම් ඉදලා තමයි අත්මුද ලැප්පේට ආවේ යම් කිසි දඬුවමක් පාසලෙන් ඉඳන් අපි අද දඬුවම් කරන්න ගියාම ගුරුවරුන්ට එරෙහිව ළමයින් එරෙහිව ගුරුන්ට එරෙහිව ළමයා එනවා එතකොට ඔවුන්ගේ දෙමාපියොත් දකින්නේ වැරද්ද අන්න එතකොට ළමයා හදන්න බෑ මෙන්න මේ සත්‍ය වර්තමාන පාසල් පද්ධතිය තුන් තියෙනවා හැබැයි කෙසේ වෙතත් පාසල් වගකීමක් තියෙනවා සමාජයට වගකීමක් තියෙනවා ගුරුන්ට වගකීමක් තියෙනවා ඒකෙ මිදෙන්න බෑ ඒ තමන්ගේ පාර අන්ති බාර ගුරුවරට වගකීමක් තියෙනවා මේක අවබෝධ කරලා දෙන්න එහෙම නැතුනොත් එහෙම මේක ගොඩ ගන්න බෑ ආකල්ප දිනු කරන්න ඕනේ නීති දාලා පුළුවන් කමක් නෑ පොලිසියටත් ඒ නිලධාරීන්ට වගකීමක් තියෙනවා තමන්ගේ දරුවෙක් කියලා හිතලා මේවා නිවැරදි කරන්න මහත්තයා බොහොම ස්තුතියි
0: පවසුදී පාසල් ගුරුවරයෙක්ට මේ අත්දැකීම බොහොම තදින් දැනුණා රනිල් දැන් අපි වෙලාවකදී කතා කරන්න ඕනේ කාරණාවක් අපිට සමහර වෙලාවට අපේ ගුරුවරු දුන්න දඬුවම් හරි මං හිතන්නේ පොලිසියෙන්වත් මිනිහෙක්ට එහෙම මේ ටිකක් සරණ ගන්නයිද කියලා හරි අපි මට හොඳට මතකයි අපි නමේ වසර පන්ති ඉන්න ගාලේ අපේ පන්ති බාර හිටියේ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ තාම ධර්ම විදිහට එක්තරා අවස්ථාවකදී අපිට පහර දෙනවා මං විශ්වාස කරනවා ඒ දඬුවම් නිසා අපි අද මෙහෙම තැනක ඉන්න. එහෙම නොවුනා නම් ඇත්තටම අපිත් වැලිකඩ හරි කොහේ හරි ඉන්න තිබුණා රණේ. ඒ තරම් ඇටර අතීතයක් නෑ අපිට තිබුණ. ඉතින් එහෙම තමයි ගුරුවරු ඒ වගකීම ඊට උගලේ. සහ ඔබ විශ්වාස කරන්න මේ දැන් මම කියන ගමන් අපේ දෙමව්පියෝ දන්නෙත් නෑ. හාමුදුරුව අපිට ගෙවුවා කියලා. එහෙම කිව්වනම් ආයෙ කන්න වෙනවා. හරි. එහෙම තමයි ඒ සමාජයේ තිබුණේ. මම දන්නේ නෑ ගුරුවරු දරුවන්ට දඬුවම් කිරීම ඇතුලේ මා අයිතිවාසිකම් හුඟක් කඩ වෙනවද ඒවා අදාළ නැහැ. කොහොම හරි අවසාන විග්‍රහයේදී මානව හිමිකම හෝ මොකක් හෝ එකක් ඇවිල්ලා ඔබේ දරුවා හිරෙන් නිදහස් කරගෙන යන්නේ නැන් දරුවා යහපත් සමාජයකට යහපත් තැනක තියන්න දෙමව්පියන්ට සමාජයට පන්සලේ හාමුදුරුවන්ට පල්ලි ස්වාමීට නේද කුරුක්කල්තුමාට මෞලවිතුමාට මේ අපි හැමෝටම වගකීමක් තියෙනවා. සමස්තයක් විදිහට වැඩිහිටියෝ විදිහට අපි සීල් දෙනාට ඒ වගකීම තියෙනවා. ඉතින් ඒ වගකීම ඉටු කරන්න ඔබේ අදහස එකතු කරන්න අපි දුරකතරංග දෙකක් ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. 0112-775-275 අපිට අමතුමක් තියෙනවා හලාවතින්
1: ජිනේන්ද්‍ර මහත්මයායි
0: බුවන්.
4: මහත්මයා මම මවක් වශයෙන් කතා කරන්නේ මවක් වශයෙන් රටි ගුරුවරයෙක් වශයෙන්. අනිත් එක මම ඉතාම වාසනාවන්ත ආඩම්බර මවක්. ඒකව මට ඉන්න පුතන් ඒක සාද හොඳින් ඉන්නවා. ඒකට හේතුව තමයි ඒ වුණාට මට ගොඩාක් දුක තියෙනවා. තරුණ ළමයි තරුණ සමාජයේ ළමයි විනාශ වෙලා මද්දවලට ඇබ්බැහි වෙලා අකාලේ නේ කියන මම කරවව ළමා සමාජ බාරව කටයුතු කර ළමයි ඒක ගොඩාක් කටයුතු කර මවක් වශයෙන් මට පොඩ්ඩක් ලොකු වේදනාවක් තියෙනවා මගේ මාතෘකාවේ. මගේ පුතුගෙන මම ඉස්සෙල්ලා කතා කරන්න. ඔහු මේ අද ටියුෂන් ගුරුවරයෙක් වශයෙන් ළමයින්ට නිදලට මම වගේම හිතන පුතෙක් ඉන්නවා මම ගොඩක් ආඩම්බර වෙනවා. ඔහු මේ සැලකේ අලුතෙන් ටියුෂන් දෙනවා මුදල් ගැන හිතන්නේවත් නැතුව වෙලාව කඩාව හිතන්නේ නැතුව අඩු ලක්ෂණ ප්‍රමාණය දීපල් ළමයි වාර අරන් ඉහලටම ගෙනලා සම්මාන අරන් ඔහු අධ්‍යාපනයෙන් දරා යනවා. මං එහෙම පුතාගෙන් අයිතිතේ ඔයා මෙහෙම කාලේ මිදංගු කරගෙන අඩු මුදල අනේ අම්මේ යාලට සල්ලිත් නෑ ඒ ළමයින් ගණිතය ගොන්නන්නේ ඉස්කෝලවල ගුරුවරුත් හරියට නෑ මට ලොකු සතුටක් තියෙනවා ඒ ළමයි විභාග පාස් වෙලා ඉගෙන යන එක. ඉතින් මම කියන්න ගත්තේ අපි මගේ පුතාට ඒකට හේතු වුණේ ඔවුන් අපි සමාජයේ එල්ලම් කරන්නවත් ඇරියේ නෑ අපිට දැනෙන අනවශ්‍ය පුද්ගලයෙක්. ඔහු පුංචි කාලේ ඉඳලා බාලන්ස් පන්ති ඉඳලාම මේ පොත් කියවන්න පුරුදු වුණා මහත්තයා. හරියට පොත් කියවයක් දැනුමින් සම්බන්ධ කරුවා අපි හැම වෙලාවෙම උපන් දිනයකටත් එයා ඉල්ලුවේ පොතක් පමණයි. වෙන මුකුත් නෙල්ලුවේ නෑ එල්ලම් බඩුවා. ඉතින් අදටත් පොත් රාශි පිරීලා තියෙන එයා හොඳ අධ්‍යාපනයක් ලැබලා තියෙනවා හොඳ දැනුමක් ලබා ගන්න පැත්තෙන් එයා සම්බන්ධ වුණා කියවීමේ. ඉතින් අපි අපේ නිවස කවදාකවත් අපි කවදාකවත් දරුවන්ට විරුද්ධව තව කාටවත් විරුද්ධව මුකුත් කතා කරුවේ නැහැ. ඒ උන්ට දැනගන්න තිබුණේ අපි අනිත් අයට උදව් කරන එක අනිත් අයට විහිසෙන විදිහ තමයි අපෙන් එයාටත් දකින්න පුළුවන්. මම ආඩම්බර වෙනවා. මගේ පුතු ගැන ඒ වුණාට මට දුකයි. මගේ මාතෘභූමියේ දරුවා ගැන මම කියනවා මහත්තයා ඉස්සර අපි පාසල් යනකොට අපේ මේ බාල්කවල ඉස්කෝලවල ගහලා තිබුණා දින නැන දෙලින් සපිරිත ඉතා ගරු කියලා. ඒ කියන්නේ දැන් ළමයින්ට ඉතර ගුණයි නැනයි දෙකම තිබුණා. දැන් හැදෙන ළමයින්ට නැන විතරයි ගුණ. හේතුව ප්‍රශ්න පත්තරයකට ළමයි හුරු කරනවා නිසා මේ විභාගෙන් ශ්‍රේණි වලට ඉහළට යන්න නැන විතරයි ඉස්කෝලේ එළියට අධ්‍යාපනය ඉගෙනට ගුණ නැහැ. දහම් පාසල් අධ්‍යාපනයට යව්වත් සමහර අය යවන්නේ නැහැ. ඉරිදඩත් ටියුෂන් පන්ති කියලා දෙමව්පියෙකට යන ළමයා වුණත් මේ අධ්‍යාපනිකව පැත්තෙන් මේ ගුණ වගාවෙන් ගොඩ නැගෙනවා කියලා අපිට තේින්ද දකින්න නැහැ. ඉතින් මේ ඒ හින්දා මම කියනවා ගුරුවරයාටම බාර දෙන්නත් බෑ තමන්ගේ දරුවා ගැන කවුද ඒගොල්ලෝ ආශ්‍රය කරන්නේ, කවුද ඒගොල්ලෝ එක යන්නේ කියලා. මම හැම වෙලාවෙම ටියුෂන් පන්තියකට දරුවා ගැන මම පස්සෙන් ගිය මවක්. ඉතින් ඒ නිසා ගිහින් හොයලා බැලුවා, ඒවා සේරම කෙරුවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපිට බාර දීලා අපේ රැකියාවල් තියෙන මේ එකත් එක්ක මුදල් හොඹා යන ලෝකයක් එක්කම දරුවාව අතෑරලා ටියුෂන් පන්තියටයි පාසලටයි අප හිටියොත් අපි මුළු ජීවිත කාලෙම වේදනාවෙන් දුකින් ඉඳ වෙනවා. ඒ නිසා මං දෙමාවක් වශයෙන් ඉන්නනම් මව්වරුන්ට මම පුතත් එක්ක තාමත් හිතුරියක් කවදාකවත් බැනලා කෑ ගහලා නැහැ. එයා අදටත් ප්‍රශ්නයක් කෙනෙකුට අම්මේ මෙහෙමයි කියලා ඉක්මනට ෆෝන් එක අරගෙන හැම ප්‍රශ්නයක්ම මට කියනවා. හැම වෙලාවෙම තමන්ගේ දරුවා එක්ක මව හරි පියා හරි කෙනෙක් පවුලේ කෙනෙක් මිතුරියක් හා මිතුරෙක් වගේ හිටියොත් තමයි එයාලට ඇති වෙන ගැල්ලු ප්‍රශ්න හම්බෙන දේවල් හම්බෙන මුණ ගැහෙන අය අපිට කියන නිසා මම හිතනවා මහත්තයා ළමයින්ට විතරක් නෙවෙයි වැඩි හිටියන්ටත් අපිට මේ වෙලා තියෙන මේ තමයි ඉස්සර අතීතයේ අපි හැමෝටම හොඳ මිතුරේ තීතුරියක් හිටියා. දැන් එහෙමයි නෑ, අපි විනාශ කරා.
0: හොඳයි, දැන් එතුමිය හරි ලස්සන තැනකට ආවා. අපිට මේ ආශ්‍රය කරන සමාජය අපි කොතනද ඉන්නේ, අපේ දරුවෝ කොහෙටද යන්න ඕනේ? දැන් එතුමිය මවක් විදිහට ආඩම්බරෙන් එතුමියගේ පුතාගෙන
5: කියනවා.
0: ඒ අත්දැකීම කියනවා. ඉතින් හරි වටිනවා. එහෙම තමයි අම්මලා විදිහට මේ සමාජයේ ප්‍රගමණය වෙනුවෙන් තමන්ගේ දරුවෝ දායක කරන්න ඕනේ. ඉතින් ඒ අත්දැකීම් බෙදා හදාගත්තට බොහොම ස්තුතියි කියන ගමන් අපිට මේ තරුණ පරම්පරාව මග හරින්න බෑ. මෙන්න දැන් ගේමට ඇවිල්ලා
5: තියෙනවා.
0: හරි, මේ මැසේජ් එක හරි වටිනවා. මං හිතන්නේ ඉමේෂා නිත්මිනි තමයි මැසේජ් එක දෙන්නේ. ඔයාලා අද මේ කතා කරන මාතෘකාව ඇතුළෙදි කියන්නේ අපේ රටේ තරුණ පරම්පරාව නරකයි, අතීතයට සාපේක්ෂව වර්තමාන සමාජයේ ගොඩක් විනාශකාරී. ඒක ඇත්ත. නමුත් මේක එකපාර සිදුවුණු දෙයක් නෙවෙයි. ඒක හිතන්න. මොකද දරුවෙක් හැදෙන්නේ යාළගේ වැඩිහිටි පරපුරු දිහා බලලා. ගෙන උදාහරණ ගැන ඕන තරම් සලකා බලන්න. ගමක තියෙනවා කියන ඔය සංස්කෘතිය මාධ්‍යර විතරක් සීමා වුණ මායාවක්. අපේ ගංගුල සංස්කෘතික විවිධත්වයක් තියෙනවා. නිකමට ඔයාලා ඇවිත් බලන්නකො. දවසක් මම බස් එකේ යද්දී දෙමළ ජාතික ගැබිනිමවක් බස් එකට නැග්ගා. ඉස්සරහා සීට් වල හිටිය සිංහල වැඩි හිටියෝ ගොඩක්. හැබැයි කවුරුත් සීට් එකක් දුන්නේ නැහැ. දුන්නේ පිටිපස්සේ හිටිය ළමෙක්. ඔයාලා ඔය කියන කතාව ඇතුලේ තරුණ පරපුර වැරදි. හැබැයි මේක උනේ ඔවුන්ගේ වැරද්දක් නිසා නෙවෙයි. රටේ සංස්කෘතිය විනාශ වෙලා කියලා ඔයාලම කියනවා. හැබැයි මාධ්‍ය නෙවෙයිද ජනප්‍රිය සංස්කෘතිය මේ රටවල් වලට ගේන්නේ කරන්නේ? බලන්න අවුරුදු කාලයට නත්තල් කාලයට මාධ්‍ය වැඩසටහන් දියා. සැබෑ සංස්කෘතිය කොහෙදිවත් පෙන්නවද කියලා මේ හැම දෙයක්ම හිතන්න. ඒ අනුව කාටවත් වැරද්දක් පටවන්නේ නැතුව හරි විදියට බැලුවොත් අපිටම තේරෙයි. මොකද මහ ගින්නක් එකපාර ඇති වෙන්නේ නැහැ. පොඩි පොඩි ගිනි පොලිඟු එකතු වෙලයි මහ ගින්නක් ඇති වෙන්නේ. ලංකාවේ අධ්‍යාපනය තුලේ කොහොම කිව්වත් දුප්පත් දරුවෙක්ට ඉස්සරහට එන්න තියෙන ඉඩකඩ අහුරනවා. ඒක කරන්නෙම ඔය වැඩිහිටි අම්මලා ශිෂ්‍යත්ව කාලෙට බලන්න ඔබේ වයසෙම දෙමව්පියෝ ඉන්නේ. හැබැයි ඒ කවුරුත් අනිත් දරුවෝ දිහා තමන්ගේ දරුවා දිහා බලන විදියට බලන්නේ නැහැ. මේ හැම දෙයකම අවසන් ප්‍රතිඵල තමයි ඔය කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තරුණ පරපුරේම වැරද්දක් නෙවෙයි, සමස්ත සමාජයේම වැරදි කියලා තමයි නෙත්මිනි කියලා දෙන ඉමේෂා නෙත්මිනි.
5: ඔව්, අපිට අමතුමක් තියෙනවා තවත් තරුණෙක් තමයි නිශාන් ගාල්ලගේ කුරුණෑගල. නිශාන් අයිබුවන්.
3: අයිබුවන්, බොහොම කෙටි අදහසක් තමයි මම දක්වන්නේ. අපිට පේනවා මේ දවස්වල මත්කුඩු, ඒ වගේම අයිස්, ඒ වගේම ගංජා, ඒ වගේ දේවල් මහා පරිමාණයෙන් වැටලීම් කරගෙන යනවා. නමුත් මම හිතන්නේ තාමත් අර ගම ඇතුලේ ඒ පොඩි පොඩි ප්‍රමාණයෙන් සිද්ධ වෙන දේවල් වල වැටලීම්, විශේෂයෙන්ම කසිප්පු වගේ දේවල් සම්බන්ධයෙන් සිද්ධ වුණා අඩුයි කියලා. ඒ කියන්නේ මොකද ඔක්කොම එකපාරට කරන්න බැරි හින්දා වෙන්නේ නැති. ඉතින් ඇත්තටම ගම්වල ඉන්නවා ඉගෙන ගත්ත නැති දුප්පත් ළමයි ටිකක් පිටිසර ගම්වල. ඉතින් මේ කට්ටිය මේවට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම රජයෙන් එකපාරට ඔක්කොම කරන්න බැරි වුණත් ඇත්තටම ගමේ ඉන්නවා ස්වේච්ඡා සංවිධාන, ඒ වගේම ආගමික නායකයෝ,
6: මේ අයට පුළුවන් ඇත්තටම මේ ජනසාව දැනුවත් කරන්න, මේ වගේ දේවල් වලින් මිදෙන්න, මේ වගේ දේවල් හින්දා ඇති වෙන අහිතකර බලපෑ එවගෙන කියලා මේ කට්ටිය මුදවගෙන. ඒ වගේම ඇත්තටම අපිට පුළුවන් ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් ගමේ විදුහල්පතිවරු, ඒ වගේම වැදගත් පුද්ගලයෝ ඒ වගේ ඇතුළත් කරලා කමිටුවක් පිහිටවලා ඒ කමිටුවකින් මේ කට්ටියට මේ අවශ්‍ය උපදෙස් ටික ලබා දෙන්න. එහෙම කරන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ආඩ්‍රින් කරන මැදිහත් වීමට අමතරව ඒක මහත් ලකුණක් වේවි කියලා මම හිතනවා.
0: හොඳයි, බොහොම ස්තුතියි. දැන් අපිට ආව වට්සප් පණිවිඩයකට අවධානය යොමු කරන්න ඉන්ද්‍රා කුමාරි තමයි මං දැන් ඩීබී එකත් එක්ක පෙන්වන නම. දෙමව්පියන් දරුවන් ගැන අවධානයෙන් ඉන්නවා නම් දරුවන් හරි මගට ගන්න පුළුවන්. මම කියන්නම් මගේ අත්දැකීම. මගේ පුතා 2011 ඕලෙවල් ලියලා ප්‍රතිඵල එනකන් ඒ ලෙවල් ක්ලාස් ගියා. ඒ අතරේ කම්පියුටර් ගේම් ගහන දැනකට යන්න පුරුදු වෙලා නුවර නගරේ හිමතෙන් තිබුණා වරහන් ඇතුලේ දාලා තිනවා දැනුත් ඇති. ක්ලාස් යන්න දෙන සල්ලි වලින් ගේම් ගහලා ටික දවසක් යනකොට ළමයාගේ වෙනසක් මම දැක්කා. මම හොයාගත්ත කාරණාව දඬුවම් කළා, කියලා දුන්නා. එයින් පස්සේ හොඳට ඉගෙන ගත්තා. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ කෙමිස්ට්‍රි ස්පෙෂල් ක්ලාස් එකක් එක්ක පාස් වෙලා දැන් ඇමරිකාවේ ගිහින් PhD කරනවා. එයා එක ගේම් ගහපු අයද හොඳ තැන් වලට අවිල්ල නැහැ. ඒ නිසා මම හිතන්නේ අවශ්‍ය කාලය තුල දෙමව්පිය රැකවරණය ලැබෙනවා නම් ළමයි නොමග යන්නේ නැහැ. ඒ වගේම හැම වෙලාවෙම තමන්ගේ ළමයා හරි කියන මතේ ඉන්න හොඳ නැහැ. මට දරුවෝ 3 ඉන්නවා. 3 විශ්වවිද්‍යාලෙ ගියා. ඒ වගේම සමාජයේ කිසිම කරදරයක් නැහැ. ඉතින් අම්මා විදිහට මම ගොඩාක් සතුටින් කියලා මේ ඉන්ද්‍රා මාත්මිය කියලා තියෙනවා. රනිල්, මේක තමයි අම්මා කෙනෙක්ට නේද ලෝකෙට කෑ ගහලා කියන්න පුළුවන් අභිමානේ. තමන්ගේ දරුවෝ හොඳ තැනක ඉන්නවා. මගේ දරුවෝ සමාජයේ බරක් නැතුව ඉන්නවා. එහෙම කියන්න නම් ඔබේ දරුවා ගොඩනගෙන කාලපරාසය තුළේ ඉතාම කැපකිරීම් කන්දරාවක් සිදු කරමින් ඔවුන්ගේ ජීවිත ලස්සන කරන්නට කටයුතු කළ යුතුයි. උදේ 9:27 අපි විරාමයක් අරගෙන යලි කතා කරනවා සර්ච් ලයිට් සමාජ කතිකාව තුළ.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
9: ටේකියා සුරකින් මගතොට
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711 711 1
5: උදේ 9:31

0: ఇదినుంగద పూ జాతిక ఉత్తరై మండలి ఉత్తరై పత్తుల జాగ్రహి అంకితమై అపి మే మా దగ్గర సూదన పెన్ని అపి టెక్ మినిటమ కియన్న బులాంగ్ అంక ఒబ గాన్న ఒబి అతర టికెట్ పత మే అంక గెలపెనోనం ఒబట తమై ఏ సుపిరి జాగ్రహని హిమి వేలా తీన్
1: ఇదినుంగద పూ జాతిక ఉత్తరై మండలి ఉత్తరై ఉల్ల ప్రతిపల మహాజన సంపతటి ఇంగ్లీష్ అక్షరే వాసనవంత అంక బిందు 9 4 2 3 3 M 13 45 55 68 හඳහනේ කුම්භ ලග්නේ වාසනාවන්ත අංක 13 34 50 55 කුම්භ ලග්නය 13 34 50 55 අද සම්පති අංක රටාව 3 3 2 3 3 4 2 3 3 T NLV ජයලොතරයියේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 0267 W 0267 NLB සුබ දවසක් ලොතරැයියේ මකර ලග්නයේ වාසනාවන්ත අංක 232 33 මකර ලග්නය 232 33 ජයග්‍රහී අංක විශේෂාංකය 0892 අද සුපිරිතයාගේ ගණනාවක් තියෙනවා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිම මිලට ගන්න
0: අපිට හැමදෙමක් තියෙන ඉක්මනින්ම ලොකු වෙලාවක් කරඳලා ඉඳපු නිසා අපි එතුමන්ට අවස්ථාව ලබා දෙමු
1: ඔව් අපේ නිමල් රාජපක්ෂ මහත්මයා කොට්ටාවෙන් නිමල් මහත්මයා අයිබුවන් මේ දුරකතනේ මේ රේඩියෝ එක පොඩ්ඩක් සද්දේ හොඳටම අඩු කළා පොඩ්ඩක් දුර මේ රේඩියෝ එකෙන් ඈත් වුණා නම් අපිට හොඳට පැහැදිලිව ඔබතුමාව ඇහෙනවා
0: හරි දැන් හරි අපි
1: කතා කරමු නිවල
2: මම රිටයර්මන්ට් පොලිසි ඩාරි
1: නෝ
2: මම හරින වැඩගත් වැඩසටහනක් මේක මම ඉස්කෝලේ ගියේ පොරවල් සෙන්ටිලගේ පටමතකයි හොස්ටල් එකේ ඉඳලා අපිට පැයක් දෙනවා කාලයක් තවුන්ට අවශ්‍ය පොත්පත් අරගෙන ඉන්න තවුමට යන්න හරිද
1: ඔව් එහෙමයි නේද ඔබතුමා කියන්නේ කියාගෙන යන්න ඔව්
2: හරි ඒ ගියාම අපි පොඩ්ඩක් අසල් සිගරට් ටැබ්බල ඒ කාලේ සතායේ සිගරට් ටැබ්බල මම අපි ඒක දීලා එනකොට හොස්ටල් මාස්ටර් සිටින් ඉස්ස ගමලක් ගියේ කියලා එයා එනවා මකට

0: අපි අසරක් පිනකොට ඒ ඇවිල්ලා ඉතින් දවසක් මගේ අතින් අල්ලගෙන දකුණ පින්න සිගරට් බොන්නේ දකුණ අල්ලගෙන යන්නේ ගම මෙහා එකපාරම අතගත්ත නායට සිගරට් බිව්වා කැව්වා කියලා උන්ටම කැව්වා ගාලා ගාලා ගාලා පාරෙන් ස්කෝට් එක ගෙන ගියා මම එදත් එදයි අද වෙනතුරු ඒ වැඩේ කරන්නේ අනිත් එක දැන් මගේ අයියා රිටයර් ඩීඅයිජි කෙනෙක් එයත් දවසක් මොකද කරේ මම හොරෙන් සිගරට් බීලා අවුලා පිච්චුවමයි ඉතින් දැන් ළමයින් ඒ වෙලේ දෙමව්පිය අරේ කතා කරනකොට මේ ළමයා දෙමව්පියන්ට හොරෙන් සිගරට් බම පොලිසියෙන්කොට ගොඩාක් වෙලාට වැඩේ කරා එක දවසක් මම ඉන්නකම් හොඳම සිද්ධියක් වුණා ලෝන් මහත්තයා හෙල්මට් එක ගලවාගෙන ආවා ලෝන හෙල්මට් එක දාගෙන ආවා ලෝන ගැති තමයි මහත්තයා හෙල්මට් එක තියෙන්නේ අපි වංගුවක් ගන්නකොට අපි ඉන්නවා දැක්ක ලෝන ලෝන ටක් ගාලා හෙල්මට් එක මහත්තයා ගොළුවට දැම්මේ පස්සේ පැත්තට වැටෙන පැත්ත මහත්තයා ටක් ගාලා කියලා ගහක පුරක් දෙන්නම එතන ඔන් ද ස්පොට් රාජ තරව ජීවිත ඉක්මල් වෙනවා වැරදි වැඩ කරනවා දකිනකොට ඔලා ඒ කාලේ රුපියල් බලන්න දඩ ගහන්නේ මේ මිනිසුන්ට කිසිම නැහැ ඉක්මන් වෙනදන දැන් එහි තන්තයි රෑ තිස්සෙන් කොට්ටා වැහෙනවා මෝටර් සයිකල් රේස් යනවා වගේ ඇහෙනවා මොනව වෙන්නේ යනවා කියලා මට වෙයි දෙන්නේ තරවෙන්ට මේකට පොලිසියෙන් කොච්චර වාද කරත් දැන්නේ තරවෙන්ගේ හිතුවක් කාරකම තමයි තියෙන දැන් ගොඩක් දුරට දැන් බලන්න පොලිසි පිටි පස්සේ අපි යනකොට ඉලෙක්ට්‍රික් සිගරට් තියෙනවා ඒවා තමයි පාවිච්චි කරන අර සුවඳින් තමයි අපි යන්නේ හොයාගන්න නමුත් වැඩක් නැහැ අවදාවත් මේ සමාජය හදන්න බෑ සමාජ විනාශක දේශපාලක මේ රටේ මොකද හැම මගුලක්ම අපි දන්නවනේ අපේ වැරදි කරපු මිනිස්සු පාතාලකට සම්බන්ධලා ඉන්නේ නමුත් මේ රජය නැමැති ඒ අතින් පද පෙර පාසලකට මින් දගවුනේ නැත්තම් ඉතින් මේ ඉදිරියට එන ළමයිනි හරි යනවායි මොකද ඒගොල්ලන් දඩුවම් කරන ක්‍රමයක් නැහැනේ ඇයි ඔයා කියන්නේ මම දවසක් ඉන්නකොට මම දේශපාලකයා කවුද කියලා කියන්නේ එහෙම නෙමෙයි මරනවා ඒ මනුස්සයා ගෙදර හිටු වේපු මනුස්සයා පොඩි ආරස්තයි කරලා ඉවුවා හරිද පස්සේ මම මම එකට වැත්තුවා අස්සේ මට ආරංචක්කාමට මම වෙලා අයිජිට කතා කරලා තාස්තර කිල්ල ගත්තා ඉත්වාස්සට ඇති ඒ සමාජයක් ඒ කාල තිබ්බේ ඒක දැවයි දැන් තවත්වාගෙන එන්නේ මොකද දේශපාලනය කරලා ලදින්න ආයතනයක්ම අදටත් ඒ තත්ත් දැන් මේ නැති කරගෙන යනවා මේ මිනිස්සු නම් මේ මිනිස්සු හැබැයි ළමයින්ගේ වාසනාවට එන්නේ මැත්කුඩු දැන් හරි අවස්තනයි කියන හරි අමාරු වැඩක් අමාරු වෙන හරි කමල් නැහැ තව අවුරුදු 10ක් ගිල හරි කමල් නැහැ මේ මේ මිස බලයි හිටුවත් නම් මේක නවත්තන
1: හොඳයි අමාරුවෙන් කොච්චර කට්ටක් කාලා හරි කමක් නැහැ මේ රට හදලා දෙන්න කියලානේ මේ ජේෂ්ඨ පුරවැසියෝ ඉල්ලන්නේ තුමා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්ගේ නිසා එතුමාගේ අධ්‍යක්ෂකීම් හරි වටන බොමු සුදී ඔබ අදහස් කිව්වට අපිට තවත් එමතුමක්
2: තියෙනවා. තවත් ඒ වගේම ජේෂ්ඨ පුරවැසියෙක් අතීතින් දැන් අධ්‍යක්ෂකීම් තින කෙනෙක් තොලංගමේ පියදාස මහතා අයිබෝන් සුබෝදෑසන.
3: අයිබෝන් ලක්ෂන්ත සුභාසිරි කින්මත් මහත්මයා අපි පවුල ඇතුලේ 18ක පවුලේ දිඩකෑගල් දිස්ත්‍රික්කයේ දෙවනි පවුලේ නමය අම්මා 18ක් ළමයි අතරා හාල් සේට් දෙක ගන්න සතියකට මිටි බාගි බාගි කාපු අය අමුද ගහගෙන කැලෑගත වෙලා වාගි කොණ්ඩෙ කපන්න පමණක් ඉස්කෝලේ ගියාය ඉස්කෝලේ ගියාට පස්සේ අධ්‍යක්ෂකෙක් එක්ක බලනකොට ඒ ඉරකට අපි පවුල ඇතුලේ සමාජයේ තිබිච්ච ගුණාංග එළියෙන් අපි දැටෙන්නේ නැතුව ඒ යම් ප්‍රමාණයක් SSC මට්ටමට ඉගෙන ගත්තා ඒ නමුත් මේක බලාගෙන යනකොට මහත්මයා ඔබතුමාලා හැමදාම අපි කතා කරුවට අපේ අහිංසක ළමයි ටික හදාගන්න ක්‍රමෙදක් ජාත්‍යන්තර වශයෙන්ම දිගිලා ගිලා ඒ කියන්නේ 505 උදලස් පාස්තරක විනිශ්චය දුස්තව අත කිසි කෙනෙක් මේ හැදගල කරලා දන්නේ නැහැ සීගිරිය දන්නවා මිහින්තරේ දන්නවා මේ ශේරුමය ජනතාව දන්නේ නැහැ මේ හැදගල කරලා ඒක විපත ඇත මාළි දාන්න කාර්ය දාන්න සංස්කෘතිය අදටත් පවතිනවා එතකොට පාලක පැත්තේ දන්නේ නැහැ තුව බැට කෑවා පූජ්‍ය පක්ෂේ දන්නෙත් නෑ අර 500 ආගම් වැහකු විශ්වාස මත පවතින නිසා ඉතින් ළමයින්ට මේ ආනිසංසය නොලැබෙනවා කියන එක මේ විශ්වකර්මයාද දන්නේ ජාත්‍යන්තරව මේ කියන වැඩසටහන් පක්ෂ විපක්ෂ අපේ රට හැටියට රටේ අසිරිය පෙරදිග බබලේ ලෝකෙ නිත්‍යාටයක් කෙරුවත් ජාත්‍යන්තර ලැබිච්ච ආවේග නැතිවිච්ච අපේ නටබුල් සහිත ධර්මද්දීප ගොඩනගන්න මම හිතන්නේ ඩිසෙම්බර් වෙනකම් පුළුවන් වෙයිද කියලා. ඉතින් මහත්මයා මේක මම විශ්ව ජනක කතාවක් ඉදිරියට කතා කරමු මහත්මයා. මේ පිටිසික දෙවියා වෙන 18ක් දෙවියා වෙන අයගේ පවුලේ අය බැට කාලා අපි අමුද ගහගෙන හිටියේ කොණ්ඩ කැපේ ඉස්කෝලේ යන්න. ඔන්න තේරුම් ගන්න අත්දැකීම් සහිතයි.
4: අපිත් එක්ක හිටපු කට්ටිය සහ අපි අහල ඉන්න නංගිනම් වලලා එක්කම අපිට තේින්නේ මේ ගොඩක් සිංහල රැප්. මම මේ කිව්වට වැරදිද දන්නේ සිංහල රැප් වලින් මාරේට මේ ළමයින්ගේ ඔළුවට දෙනවා මං තමයි පොර. ඔයා උඹ තමයි මේ දැන් සමාජෙ ඉන්න පොර. එහෙම කිව්වහම නම් මෙයාලගේ ඔළුවට යනවා ඇත්තටම නියම්. දැන් එකමඩ සිංහල ගැත්තක් අහලා බලන්න අතිත්ත ගුණවහන්සේ ගොඩක් තියෙන සමහරලාට. මෙහෙම සිගරට් ඒවා වීඩියෝ වල තියෙන සිගරට් එක ගංජා වීඩියෝ අතේ තියාගෙන ඉන්න හරි ලොකු ගමක් මේ ළමයින්ගේ ඔළුවට දෙනවා මේ ජෙනරේෂන් ඉසෙඩ් එකේ ළමයින්ගේ ඔළුවට දෙනවා හරි ලොකු ගමක් මේ මෙයාල තමයි පොර. ඔබ කාටවත් දැන් යටත් නැහැ. ඔබ අම්මා තාත්තට යටත් නැහැ. ඔබ තමයි මේ සමාජයේ පොර. මම පොරම දැන් අපේ කාලවල ඔය තරුණ මේ ඒ කියන්නේ මේක තිබ්බා. නමුත් මෙච්චර දුරට මේ දැන් කාලයක් අපිට එක සැරයක් සිද්ධියක් ආරම්භ වුණා. තමන්ගේ ගුරුවරයාටම හෙල්මට් එකෙන් ගහලා මැරුවා. අවවාදයක් දුන්නා කියලා. ඉතින් ඒ වගේ මං හිතනවා කලාවක තමයි ගොඩාක්ම ටීවී එකක වැඩසටහනක් ගත්තත් අපිට පේන්නේ ගුරුවරියයි ශිෂ්‍යයි ආදර සම්බන්ධය. ශිෂ්‍යෝ දෙපිරිසක් අතර වලියක් නාට්‍යයක් වුණත් දැත්තා. ඉතින් ඒ වගේ මම විශ්වාස කරනවා කලාව ගොඩක් මේ ලොකු මැදිහත් වීමක් මේ ජනමාධ්‍යවලින් දෙනවා. අනික දැන් කවයකදයක් තියෙන මහත්මයා මේ රූපවාහිනී වැඩසටහන ගත්තාම කොයිම වෙලාවකවත් මම දැකන්නේ තමන්ගේ ගුවන් කාලේ පැය භාගයක් වෙන් කරන මේ මත්ද්‍රව්‍ය වල ආදීනෝ කියලා දෙනවා. මොනම වැඩසටහනක්වත් වැඩි මේ වෙන්නේ මේ මත්ද්‍රව්‍ය වල ආදීනෝ කියලා දෙන්න මේ ළමයින්ට මේ මේකෙන් වෙන්නේ මේකයි කියලා. ඉතින් මම යෝජනා කරනවා පුළුවන් නම් ඒ වගේ දෙයක් කරන්න කියලා මේ ජනමාධ්‍ය ආයතන වලින් මේ අපේ අනාගත ප්‍රමේ පරම්පරාව බේරගන්න. බොහොම ස්තුතියි.
1: බොහොම ස්තුතියි තරුණයෙක්ගේ අදහස. කලාවට සාහිත්‍යයට පුළුවන් හුඟක් මිනිසුන් නිවලා පෙත්තකින් සංසුන් කරලා තියන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මාධ්‍යකරුවාගේ වගකීම ඉටු කරන්න කියන කාරණාවත් ඔහු ඉල්ලීමක් කරනවා. මා විශ්වාස කරන හරි ආඩම්බරයෙන් අපිට කියන්න පුළුවන් රනිල් නේද? ලකඩ සර්ච් ලයිට් හරහා අපි හැමදාම මේ මාධ්‍ය මෙහෙයුම අපේ කාර්යභාරය ඉටු කරමින් ඉන්නවා. තවත් වැඩි කරන්න පුළුවන් නම් වටිනවා. ශ්‍රී ලංකාවේ එක මාධ්‍ය ආයතනයකට මේ සියල්ල කරන්න මේ මොකද එක එක ආයතන වටා එකතුණු පිරිසක් ඉන්නවනේ. අපි සතුව ඉන්න ඉතාම වටිනා ශක්තිය රට ආදරය කරන පිරිස ඔබ. ඒ නිසා ඔබව දැනුවත් කිරීමේ කාර්යභාරය අපිට තියෙනවා. වගේම වෙනත් නාලිකාවන් වල සහෝදර මාධ්‍ය කරුවන්ට අපි යෝජනා කරනවා. අපි සියලු දෙනා එකතු වෙලා මද්රව්‍ය වලින් මේ අනතුරු වලින් එතකොට අනිකුත් සමාජ ගැටලු ප්‍රශ්න වලින් තොර ඉතාම සතුටින් ජීවත් වෙන පරපුරක් මීළඟ පරම්පරාවේ අපිට දකින්න ඕනේ. ශ්‍රී ලංකාවේ අනාගතේ බාර දෙන්න ඕනේ. එහෙම කණ්ඩායමකට ඇරියස් නැති පිරිසකට රට බාර දුන්නට පස්සේ ඔවුන්ට පුළුවන් බොහොම සතුටින් මේ රට සංවර්ධනය කරන්න දියුණු කරන්න ඒ පරම්පරාව ගොඩනගෙන ගමනට මාධ්‍ය කරුවාගේ දායකත්වය එකතු කරන්න අපි සියලු දෙනා පෙළ ගෙහමු කියලා මතක් කරන ගමන් අපි විරාමයක් ගන්නවා. විරාමය අතරතුරේ ඔබට කතා කරන්න පුළුවන් 011 2775 285 011 2775 266 අපේ දුරකථන අංක

0: සතියක ලක් හඬ
1: උදේ 9:47යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේ සුදැවිල්ලද දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
6: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 647 579.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
8: රටම දකිනා නාගත හිමේ
9: Searchlight.

0: அப்படி நவையாய் வினாடி ஹத்தலிஸ் நவையாய் இதாவது வினாடியை குழாக்க விதிர காலையாக்க பிரித்து என்ன எனிசா பிக்பனின் பட்ட ஆராதனா கண்ணோ போய் அதாக சுக்கியான் நமக்கு ரட்டை தாருண்ய பலகன்வீம் ஓன் பலடாயில சரட்டை சங்வர்தனை சந்தாயுதாகியனீம் அத்தியாவசியம் முகத்துக்கு அப்பி அப்பே தருண ஜீவித நிக்கருணே பிலிதேன் ஹெமனத்தன் உன்கி ஜீவிதவில் வட்டினாக்கம் රටේ සංවර්ධනය සඳහා යදා නොගැනීම මහකේද වාචකයක්. ඒ නිසා ඔවුන් යහමගට ගැනීම උන්ට යහපත් ගමනක් වෙනුවෙන් පාර පෙන්වා දීම ජාතික වගකීමක් සේ සැලකෙමිනුයි අපි මේ කතාව ආරම්භ කළේ. 011-2-775-285 අපේ දුරකථන අංග. අපිට කතා කරන්න ඔබේ අදහස් කියන්න ඔබට හැකියාව තියෙනවා. 07-3-93-5-93-7 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට ඔබේ අදහස් දක්වන්නට පුළුවන්කම තියෙනවා WhatsApp පණිවිඩයක් විදිහට. රනිල් අපි අද ප්‍රශ්න ලංකාවේ විශාලතම ගඩොල් ස්මාරකය එහෙම නැත්නම් චෛත්‍ය මොකක්ද කියලා තමයි අපි ඇහුවේ. අදාළ පිළිතුර නිවැරදිව ලබා දුන්නේ කවුද? ජයග්‍රහකයා කවුද කියලා අපි ඉක්මනටම මතක් කරමු.
1: ඔව් කවීෂා. කවීෂා නෙමෙයි අපිට මුලින්ම උත්තර ලබා දීලා තියෙන්නේ ආකාෂා. නෙත්මි ආකාෂා නාන්වත්ත ජේතවනාරාමයේ කියන නිවැරදි පිළිතුර. නෙත්මි ආකාෂා තමයි මුලින්ම හරි උත්තරේ දීලා තියෙන්නේ.
0: ජේතවනාරාමයේ ගැන කතා කරනකොට දැන් මේ අනුරාධපුර යුගයේ තමයි නිර්මාණය වෙන්නේ ජේතවනාරාමය. මහසෙන් රජුරු හදපු චෛත්‍යයක් ක්‍රිස්තු වර්ෂ 300 වසීදී තමයි ඉදි කළ තියෙන්නේ. මුල්ලුස තිබුණා අඩි 400ක් ඉගෙන මීටර 120ක් විතර. ලොව ගඩොලින් පමණක් නිම කළ උසම සහ විශාලතම ස්තූපයේ විදිහට තමයි ජේතවනාරාමය සැලකෙන්නේ. ඒ වගේම තමයි වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් ඔයලා බලද්දි කාලයත් එක්ක සිදුවෙච්ච ගිලා බැසීම් සහ ප්‍රතිසංස්කරණ නිසා වර්තමානයේ හි උස වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ලොව ගඩොල් ස්මාරකයක් විදිහට විශාලම ස්මාරකයේ විදිහට හඳුන්වන්නේ ජේතවනාරාමය. ඒ නිවැරදි පිළිතුර ලබා දුන්නට බොහොම ස්තුතියි. තව ගොඩාක් අය අපිට නිවැරදි පිළිතුර ලබා දීලා තිබුණා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.
1: අපිට එමතුමක් තියෙනවා නිකවරටියෙන් ප්‍රියන්ත මහත්තයා. අයබෝන්.
0: එමතුම විසන්දි වෙලා තියෙන බලමු අපි තවත් කෙනෙක්ට අවස්ථාව කොහොම හරි උදා කරලා දෙන්න. මම ඉක්මනට යනවා WhatsApp ඔස්සේ අපිට තරුණේ කියලා තියෙන කාරණාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඔහු කියනවා මම හැමදාම ලක්කඬ අහගෙන ඉන්නවා. ලක්කඬ උදෑසන මේ අරගෙන යන සමාජ ක්‍රියාන්විතය හරි වටිනවා. මේ රටේ ජනතාව දැනුම්වත් කිරීම විශේෂයෙන් අද දවසේ අපේ පරම්පරාව ගැන කතා කිරීම ගැන සතුටටපත් වෙනවා. කවුරු හරි කෙනෙක් කියනෝ නම් මේ පරම්පරාවේ ගුණධර්ම පිරුණු අය නැහැ කියලා නෑ, ඒක වැරදි. අපිට ජීවිතේ ගැන බරක් ගැඹුරක් තියෙන අපේ දෙමව්පියෝ ගොවිතැන් කරලා දුක් මහන්සියෙන් අපිට උගන්වන්නේ. ඒ අය වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න අපිට සැලසුමක් තියෙනවා. ඒ සඳහා අපිට ශක්තියක් වෙනවට ගොඩක් ස්තුතියි හැමෝම කළේ වර්තමාන තරුණ පරම්පරාවට දොස්පරොස් කියන එක. හැබැයි අපි පෙර පරම්පරාවටත් වඩා අභිමානෙන් ජීවත් වෙනවා. අපි හරි ආදරණීය මිනිස්සු පිරිසක්. ඒ නිසා අපිට ඉස්සරහට එන්න, අපිට අපේ හීන බලාපොරොත්තු ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා තමයි මම ඔබෙන් ඉල්ලන්නේ කියලා තරුණියක් විදියට ඒ කියනවා.
1: තව මෙසේජස් ගොඩක් තියෙනවා. අපි අවස්ථාව දෙමු රුහුණු ලක්ෂන්ද තිහාරියෙන් ඉන්න රුහුණු. අයිබුවන්.
2: අයිබුවන්.
1: කියන්නකෝ අදහස.
2: මගේ නම හරි, මගේ වයස 28යි. මම දැන් මේ වැඩසටහන ටික වෙලාවක් අහන් හිටියේ
1: සර්. ඔව්.
2: එතකොට මේ ඇත්තටම මට ඒක එපා වෙන්න හේතුව තමයි ඔය කතා කරන වැඩි හිටියෝ ඉන්නවනේ.
1: ඔව්.
2: ඒගොල්ලෝ කවුරු හරි එක ළමයෙක්ගේ ජීවිතය වෙනස් කරන්න කවදම හරි මොනවා හරි කරලා තියනවාද කියලා අහලා තියන්න. හැබැයි එහෙම වුත් එහෙම එක නෑනේ. ලංකාවේ හැමෝම පුරුදු වෙලා තියෙන චෝදනා කරන්න විතරයි අනේ මිනිස්සුන්ට. පටහමුණු කාරණාවක් තමයි එක්කෙනෙක්ව පොලිසියෙන් කියන්නේ නෑ කියලා මේ මෙහෙම යන්න එපා, මෙහෙම කරන්න එපා කියලා. හැබැයි අපිට එහෙම පොලිසිය කට්ටිය කියලා තියෙනවා මෙහෙම යන්න එපා. ඔය සයිට් කන්නාඩි මොඩිෆයි කරාම තප්පර භාගෙන් ප්‍රමාණයලු මේ අපිට බලන්න තියෙන්නේ
1: ඉරුපස්සෙන්.
2: පොලිසිය කෙනෙක් මට කිව්වා මේක මාරු කරගන්න මේක වට අනතුරුදායකයි මෙන්න මෙහෙම කියලා. එහෙනම් අපිට පොලිසියෙන් කියලා තියෙනවා අත්‍තරම අපි පොඩි කාලේ. ඒ කියන්නේ අපි ඔය 19 20 වගේ ඉති. දැන් මම දැකලා තියෙනවා සමහර ගුරුවරු ඉන්නවා මේ පන්සල් වල හාමුදුරුවරු කසිප්පුකාරය කියලා අපි කියන්නේ. අන්‍යාගේ පුතාට අර දිග හපාගෙන වේවලෙන් ගහගෙන යනවා. හැබැයි ඒගමේම පොසත් මිනිස්සුගේ පුතා ගෑල්ලා මැද්දි කොයින් හරි අල්ලලා එහෙම තිබ්බොත් එහෙම කොල්ලෝනේ. ඔය වයසනේ, වයස හැටි නිකල එක බේරනවා. තර දඩුවන් කරන එකෙන්ම ළමයි හදන්න බෑ. ඒ කියන්නේ දඩුවන් කරන්න විදිහක් තියෙනවා. දැන් මම මගේ ඉස්කෝලේ ශිෂ්‍යනායකෙක් දෙහි හිටියා. අපේ ඉස්කෝලේ කොටිට විනය බාර ගුරුවරයා ඉතාම සරයි. මාර්ම සරයි. ඊට පස්සේ අපිට කියලා තියෙන ළමයින්ට උල් සපත්තු දාන් ඉන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ මල්ලි කෙනෙක් උල් සපත්තු දාන් ඉන්න තිබ්බා. මං මේ මල්ලිව ගත්තා එළියට පන්තියෙන්. ඊට පස්සේ මං කිව්වා අපි අර සර් ගාවට යන්. දැන් මම එක්ක යනවා කිව්වා. ඊට පස්සේ මල්ලි දැන් බය වුණා. අර සර් ආය සපත් දෙක වුණොත් දැන් ගලවලා වීසි කරනවා. අපි කොලේ කන්දක් වගේ පැද්දගෙන කන්දෙන් ඈතට රිසික් කරනවා. අර එහෙම එළම අපස්සාරපත් වෙනවා. මංගර ළමයා ඔෆිස් එක ගාවට මෙක්කන් ගියා හැබැයි සර්ට් එක පෙන්නුවේ නැහැ මං කිව්වා මල්ලි ඔයා ඔක හිටෙද්දි දාගෙන ඉන්න එපා මේමනේ ඔක දාගෙන ඉන්න එපා කියලා තියෙනවා මෙන්න මේ හිඳ කියලා මෙයා කරා ඊට පස්සේ මං අය පහුදා ගිහිල්ලා බැලුවා එතකොට ඒක දාගෙන ඇවිල්ලා තිබ්බේ නැහැ අන්න එහෙම තමයි හරියට ළමයි නිවැරදි කරන්න ඕනේ නැත්නම් අර ගහගෙන ගිහිල්ලා මේ එහෙම නෙමෙයි අපේ ඔය වැඩිහිටි පරම්පරාව දන්නේ නායකත්වයේ කියන එක දන්නේ මෙහෙවීම දන්නේ හරියට කෙනෙක්ව කොහොමද මේ මෙහෙවන්නේ කියලා මේ දන්නේ අර පළවතුව කියන එක දන්නේ ඒක තමයි මන්නම් දකින්න මෙච්චර හානියක් කරලා තියෙන හේතුව අනිත් පැත්තෙන් කවුරු මොනවා කිව්වත් ඇත්තම හානිය ලංකාවේ ආර්ථිකයනේ දැන් ඔය මේ ළඟදි තර රටේ ගිහිල්ලා බයික් එක දෙන්නේ කියපුණා
1: නේද
2: බයි ඔය දුක්පත් ළමයි වැඩිපුරම බලන සීටි හන්දෙන්නේ මොඩිෆයි කරන්නේ චෝදනා කරන්න මම අපි ඉස්කෝලේ කාලේ අපිට ඔය හොන්නේ පාට කරන්න එපා අරක කරන්න එපා මේක කරන්න එපා කියන සමානාත්මතාවන් හැමෝම දුප්පත් ළමයා පොසත් ළමයා එකම ඇඳුම අඳින්න ඕනේ එකම කොණ්ඩ විලාස එකම හිටියම හැමෝම සමානයි ඒක ඇතුළේ එළියේ කවුරුත් එහෙම නැහැ ඒක හරි හැබැයි සමාජ කියලා හිමාර වෛරයෙන් බලන්න හොඳ නැහැ කෙනෙක් කෂණයක් කරද්දි ලස්සනට කරද්දි ඒක ඒ විදිහට බලන්න හොඳ නැහැ හැමතිස්සෙම වෙන්න ඕන තැනක් වෙන්න ඕන විදිහට වෙන්න ඕන නීතියක් තියෙනවා ඒ තැන හිත විතරයි වෙන්න ඕනේ හැබැයි අර වැඩි හිටිය වුණාම අර අපිට කලින් ඉන්න පරම්පරාව හරිම අවුල් සාගතයි එයාලා හරියට හිටන් ඉන්නවා එයාලා හැමෝටම හරි කියලා. ඔය අසත් සමර දක්වන්න ඕනේ. එබැවින් යාරදී.
1: බොහොම ස්තුතියි ලක්ෂ්මී.
0: බොහොම ස්තුතියි.
1: තාරුණ්‍යයේ අත්දැකීම් තියෙන තාරුණ්‍යයේ ඉන්න කෙනෙක්. ඉතින් ඒ අත්දැකීම ඔහුගේ තියෙන ඒක චෝදනාවකටත් වඩා පොඩි විවේචනයක්. ඒ සමාජයේ අපි කියනවා විතරයි මොනවද අපි කළා තියෙන්නේ කියලා. නමුත් මේකේ අඩුවෙඩි දෙපැත්තක් තියෙනවා. වැඩි හිටියොත් යම් යම් දේවල් කරනවා සමාජය වෙනුවෙන් ඕන්නුත් මේ ගැන හැරිලා බලන් ඉන්නවා. මේ මෙහෙමයි තමයි කතා කරේ. මේ අම්මලා තාත්තලානේ මොනවා වුණත් තමන්ගේ දරුවෝ ගැන අම්මලා තාත්තලා අවදීන් ඉන්නවනේ. හැබැයි මෙතන යම් යම් තැන්වල හැදෙන්න ඕන කාරණා තියෙනවා. රජින් කරන්න ඕන කාරණා තියෙනවා. සමාජයක් විදිහට අපේ යුතුකම් තියෙනවා. මේ සියල්ලත් එක්ක තමයි මතුචංග අපිට මේක ගලප ගන්න වෙන්නේ. මේක ලේසි කතාවක් නෙවෙයි මෙහෙම කතා කරාට.
0: ලෙහෙසි වුණත් පහසු වුණත් අපහසු වුණත් මේ වෙනස් විය යුත්තක් තරුණ පරම්පරාවට දොස් කියන එක හෝ මැඩියටි පරම්පරාව අපි මෙහෙමයි හිටියේ කියලා පම්පෝරි ගහන එක නෙවෙයි වෙන්න ඕනේ. පොදු තැනකට ඇවිල්ලා රටේ සංවර්ධනය සඳහා මේ තරුණ පිරිස් දායක කරගන්න ඕනේ. උන්ට තියෙන ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඕනේ. එහෙම නැති තැනනේ තරුණ අසහනයත් එක්ක විවිධ පෙරලීම් සිද්ධ වෙන්නේ ලෝකය තුල. ඒ නිසා මේ තරුණ කණ්ඩායම් ශක්තිමත්ව ගොඩනැගීම ඔවුන්ගේ ආර්ථිකයේ ශක්තිමත් කිරීම ඔවුන්ට නිවැරදි නායකත්වයක් ලබා දීම ඔවුන් ඵලදායි විදිහට මේ රටේ අනාගතය සඳහා යොදා ගැනීම සමස්ත මේ යාන්ත්‍රණය ඇතුලේ සියලු දෙනාගේ වගකීමක්. ඒ වගකීම ඉටු කරන්න අපි පෙළ ගැසිය යුතුමයි.
1: එහෙමනම් අපි අද දවසට සමු ගන්නවා. ප්‍රශ්නවලට උත්තර දුන්න ඊට පස්සේ අපිත් එක්ක කතා කරපු මැසේජ් කරපු ඔක්කොම යාළුවන්ට අපි ස්තුතිවන්ත වෙනවා. සහ මේ වැඩිහිටි පරපුරට සමාජය ගැන අවදියෙන් ඉන්න වෙන ඕන දෙයක් වෙච්චාවේ මේ ලෝකේ කඩාගෙන වැටුණා අපි වගේ ඉන්නේ නැතුව මේකට ඉදිරිපත් වෙන අපි දෙක කතා කරන තර්ක කරන යහපත් සමාජයක් ගොඩනගන්න වෙරදරන සර්ච් ලයිට් වලට කතා කරන සීලම ශ්‍රාවකයන් ස්තුතිවන්ත වෙමින් එවනම් අදට අපි සමුගන්නවා.
0: එවනම් ගියලන්න මම මදුශංක
1: මම රනිල්.

0: ලක්හඬේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ප්‍රදේශ කිහිපයක අද 28 ගණ්ඩා බව කලකුර විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සබරගමු සහ වයම් පළාත් වෙලත් මහනුවර නෝරේලිය ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික් වලත් 28 ගණ්ඩා බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව ඌව පළාතේ අම්පාර සහ මඩකලප දිස්ත්‍රික් වලත් සවස දෙකෙන් පසු වැසියති විමේ හැකියාවක් පවතිනවා. කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිව්‍ර සහ දවක ප්‍රජාවට දෙනුම් දී තිබෙන්නේ කන්කසන්තුරේ සිට මන්නාරම් සහ පුත්තලම හරහා කලාවත් දක්වා මුහුදු ප්‍රදේශ මෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරටොබෙන් වන මුහුදු ප්‍රදේශ රළුවන බැවින් දිව්‍ර සහ නවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙසයි. ඉහළ පෙට්‍රල් මිල කරන් පිළිකටාලිස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජනතාවට දැනුම් දී තිබෙනවා. සියලු ඇමරිකානුවන් ඉහළ යන ඉන්ධන බිල ගණන් සඳහා සූදානම් විය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ඉරානයේ ක්‍රියාකාරකම්ද දැඩි ලෙස විවේචනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින ගැටුම් සමග ඇති වී තිබෙන බලපෑම් පිළිබඳව ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසීම් ගරිබබාඩිද එක්ස් පණිවිඩයක් නිකුත් කර ඇති බවයි. ඇමරිකාවේ පෙට්‍රල් මිල වසරින් වසර 29% ඉහළ ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එවන් මිරාඩේද පෙට්‍රල් බිල සම්බන්ධයෙන් බලපෑමට ලක්ව සිට බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරක්ෂිද ඉන්ධන සම්බන්ධයෙන් වන බලපෑම් පිළිබඳව අදහස් පළ කර තිබෙනවා. ඔහු පවසන්නේ යුද්ධ ආරම්භ වීමට පෙර ලෝකීය තෙල්වලින් පහින් එකක් හසුරවනු ලැබූ හෝමු සමුද්‍ර සන්ධි ආශ්‍රිත මුහුදු මාර්ගයේ නෞකා ගමනාගමනය නැවත ආරම්භ කිරීමට නම් ඇමරිකාව තමන්ගේ කොන්දේසි සපුරාළ යුතු බවයි. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සින්දු එක්ක
2: Music Garage with Rock.
1: Good morning. රවින්දත්තක Music Garage අහගෙන ඉන්නේ. උදේ 10:05 වෙලාව.

0: தாவி ஹிட் வித் சிந்து டெக்கா
1: மியூசிக் கலாஜ் வித் வாவி.
2: குட் மார்னிங், உதே 10:10 දැන් වෙලාව. අද අගස්තු මාසේ 16 වෙනිදා නේද ඉරිදා දවස. ඉරිදා කියලා කියන්නේ ඉරිදා උදේ 10 කියලා කියන්නේ අපි දෙන්නට හම් වෙන්න තියෙන හොඳම වෙලාව, හරිම වෙලාව, හැමදාම මං එන වෙලාව. එනිසා ඉතින් ඒ වෙලාව මිස් කරගන්න නෑනේ නේද? ඕකේ, ලස්සන සින්දු ගොඩක් හදත් ඔන්න රවින්දත් එක්ක දිගටම මියුසික් ගරාජ් දවල් 12 වෙනකන් අහගෙන හිටියොත් ඔයාට අහන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. අද දැන් අගෝස්තු මාසේ 16 කියලා කියන අගෝස්තු මාසේ අගෝස්තු මාසෙත් දවස් 15ක් හරියටම ඉවර වෙලා ඉවරයි. කියන අගෝස්තු මාසෙත් හරියටම භාගයක් අදින් ඉවරයි නේද? 16 මේ මාසෙට දවස් 31යි තියෙන්නේ. ඉතින් ජීවිතය ඇති ප්ලෑන්ස් දැන් වා පුට චුට කල්පනා කරලා බලන්න ඕනි. මේ අවුරුද්ද පටන් ගද්දී වා මොනවද හිතුවාගේ ජීවිතේ මේ අවුරුද්ද කරනවා කියලා, දැන් මොනවද මේ වෙනකොට කරලා තියෙන්නේ කියලා හා පොඩ්ඩක් හිතලා බලන්න. මේක තමයි හොඳම වෙලාව. අද ඉරිදා දවස ගෙදරට වෙලා ඉන්න ගමන් රවින්දා වහනේ ගමන් මේ ගැන කල්පනා කරන්න හොඳයි. අද අපි දෙන ගැන කතා කරමු. සමහර වෙලාවට ඔයාට ඇතිව හිතපු නැති දේවලුත් ඔයාගේ ජීවිතය ඇචීව් කරගන්න නැති මේ අවුරුද්දට, සමහර වෙලාවට තව සමහර පෙන්ඩින් දේවලුත් ඇති. මේක මට තාම කරගන්න බැරුණා. හැබැයි රවින්දා මේ කොහොමාරි කරනවා මේ අවුරුද්ද ඉවර වෙන කලින්. නියමයි, මං ඉන්න ඕන සපෝට් එකකට. අපි සමාලලාට හිතනවා අනේ දෙයනේ අපිත් එක්ක කවුරු හරි හිටියේ නම් කියලා. එහෙම හිතන දෙයක් නෑ. දවල් 12 වෙනකන් රවින්දයි නෝමේ පැත්තෙන් ලක්කන සද්දට මහග්නිනේ මන් දන්නෝ FM 93.5 93.7 අහගෙන ඉන්න ගමන් මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. මම මේ කල්පනා කරන්නේ මේ දවස්වල කාල ගුණය. වෙලාවකට මේ කොළඹට දරා ගන්න බැරි තරම් වහිනවා නේ. ලොකු වෙලාවක් නේ, පොඩි වෙලාවක්. ඊට පස්සේ නව්වක් තියෙනවා නේද? ඒක දරා ගන්න මාරම අමාරුයි. එනිසා හොඳට වතුර බොන්න, හොඳට ඇඟ හීල් වෙන දේවල් කරන්න, විශේෂයෙන්ම එළියට ඇවිදගෙන යනවා නම් දෙයිනේ කුඩයක් හරි ළඟින් තියාගන්න. ඒක නම් අමතක කරගන්න එපා. මේ අවව දරා ගන්න බැරි තරම් අමාරුයි. ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් හරිද? ඕකේ, රවින් තාසයි කොමේ වැත්තට එන්න. රවින්ගේ සින්දුවක් ගන්නයි හදන්නේ. 10:13 දවල් 12 වෙනකම් මියුසික් කරාජ් අහන්න මාත් එක්ක මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. 07:03 93.5 93.7 නම්බක විවෘතයි. ආදරේ රවින්දාව අහගෙන ඉන්න ගම මෙසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. ආදරේ, දවල් 12 වෙනකම් මාව අහගෙන ඉන්න ඕනේ. හරිද? Thank you.

0: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10:00 ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

රටට වග කියන රේඩියෝ රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදීගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුපදවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

දහය විනාඩී 24යි මියුසික් ගරාජ් රවින්දත් එක්ක හංගින්න වෙලාව. දැන් මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දි ඔයත් එක්ක කිව්වා. ඔයත් එක්ක කියනවාටි කිව්වා. තවත් ජීවිතේ ප්ලෑන්ස් තියෙනවා නම් ඒ දේවල් කරන්න කල් තියෙනවා කියලා නේ. අනේ මට ආදරණීය කෝල් එකක් ආවා. ගාල්ලේ අහංගමෙන් ලතික කතා කරලා ලතික කිව්වා නංගි මං කරන්න දේවල් ගොඩක් හිතාගෙන හිටියා. මට ඒ ගොඩක් මිස් වෙලා තිබුණා. හැබැයි දැන් ඔයා කතා කරාට පස්සේ මං හිතුවා ඒ දේවල් කරන්න ඕනි කියලා. නියමයි. යන්නේම නින්නෝනේ. දැන් අපි ජීවිතේ සමහරලාවට හිතනවානේ මේ දැන් නම් පරක්කු වැඩි. ඉතින් දැන් මේ දේ අපිට කරන්න බෑනේ කියලා. නෑ. එහෙම දෙයක් නෑ. හැබැයි ඉතින් ගියපු කාලේ ආයි ගන්න බෑනේ. හැබැයි ඒ මගහැරිච්ච දේවල් ඉස්සරහට කරන්න පුළුවන්. ඒ දේවල් කරන්න බෑ කියලා නෑ. එනිසා ට්‍රයි කරන්න. තවත් කල් තියෙනවා. දැන් සමහරලාට ඇත්තටම දැන් මමත් කියවනේ මේ මාසේ මේ අවුරුද්දේ මාස 8ක් ගෙවිලා ඉවරයි නේ. ඇත්තටම ඉවරයි. දැන් මේ මාස 8යි ගන්න බෑ. ඔයාලට ප්ලෑන්ස් තියෙන තේ ප්ලෑන්ස් වලට යන්නත් බැරි වෙන්න ඇති. හැබැයි මේ ඉතුරු මාස 4 ඔයාලට පුළුවන් ඒ ප්ලෑන්ස් ටික ඔයාගේ ඒව කරන්න පුළුවන් විදිහට වැඩ කරන්න නේ. ඒ නිසා කිසිම දෙයකට පරක්කුයි කියලා හිතන්න එපා. අතහරින්න එපා. කොහොම හරි කරන්න ඕනි. හරිද? ඕකේ. චැට්ටක පැත්තට යන්න ඕනි. 07:03:93:57 නම්බේකට මැසේජ් කරන්න කියලා මම ඔයාලට කිව්වා. ඒ නම්බරෙට කෝල් කරපු කට්ටියක් ඉන්නවා. 07:03:93:57 ලතිකව මම මතක් කර ආදරෙන් මට කෝල් කරා. Thank you so much. හයි කහමල්ල, වාටි කොහොමද? මාතාව අහගෙන ඉන්නේ කියලා කෙනා තරුෂි බස්මායක දැරණියගලින් තම මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි තරුෂි. ආ මං ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුවරණ මතක් කරනවා. ඒත් එක්කම ගුඩ් මෝර්නින් රවි. වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා කෙනා ඇත්ත. ලස්සනට මියුසික් ගරාජ් එක රවි කරගෙන යනවා කියලා කියනවා. සුවහසක් ශ්‍රාවක පිරිස විවේකී ඍදාවේ ආවහගින් ඉන්නේ ලස්සනයි කියලා කියනවා. බෝය ගුඩින් සුමනා වගේම පවුල හැමෝම අතකට ගන්න කියලා කියනවා. එයා කියනවා රවි හැකිනම් මම ට්‍රයි එකක් දෙන්නම් ඔයාලෙන්න සින්දුව දෙන්න. බොහොම ස්තුතියි සුමන ආදරණීය මැසේජ් එකට. එතෙක් මහයි නම් කිසිම දැසනා කොට ලස්සන සින්දුවකට එකතු කරගන්න මං යටියන් තොටෙන් ශිවන්ති. එතකොට එයා කියනවා හරි ඔයාව මං එකතු කරගන්න ඔයාගේ ෆැමිලි එක හැමෝමත් එක්කම. සුබ දැසනා රවි දුවේ. අපිත් ඔයා වහගෙන ඉන්නේ කොට්ටාවේ බේකරි එකක ඉඳලා. ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස් ඒ වගේ මදුසංක ජගත් එක්කම මට මැසේජ් එක එවන්න අපේ ජය මාමා ඔන්නවත් මතක් කරනවා මං ගොඩාක් ආදරෙන්. එත් එක්කම නිර්මලාව මතක් කරන්න ඕනේ. ගයිෂී ඉන්නවා, සෝමා ඉන්නවා, අපේ තියන් චූටි පැටියා ඉන්නවා. එයාවත් එකතු කරගන්න ඕනේ ළඟ සින්දුවට. ඉමානව හයි හයි ගුඩ් මෝර්නින් ආවත් මතක් කරනවා. එත් එක්කම කුමා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඉරංචන ප්‍රමෝදාරි රත්න ආවත් මතක් කරනවා. කැලුම් මදුසංක ඉන්නවා, ඉෂාන් ඉන්නවා, ගිෂු ඒ වගේ මේෂාන් නිසංසලා, දුලීක සත්සර ඔන්න ඔය කටි ඔක්කොමවත් මං ඊළඟට රෙඩි කරගත්ත සෝන් එකට එකතු කරගන්න. ගිෂු මගෙන් ඉල්ලෝ මෙන්න මේ සෝන් එක දෙන්න කියලා. දැන් චාට් එකේ තියෙන සින්දුවක් ඉල්ලවම ඉතින් මට දෙන්න හරිම ලේසියිනේ. බලන්න මගේ හිත කියවනවනේ ආදරේ. මට දෙන්න ලෝබයි ගජිදුගේ ප්‍රණීෂගේ සින්දුව. මේක අහලා අපි තව ටිකක් කතා කරමු. මේ පැත්තට මැසේජ් එකක් දාන්න ඔයාලට පුළුවන්. 07:03:93:57

දහයයි විනාඩිය 36යි වෙලාව. ඉදිරියදා උදේ 10 කියලා කියන්නේ ඉතින් රවින්දාව හම්බෙන සතිය එකම දවසනේ නේද? ඉතින් අද අපු දිනට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනෝනේ නේද? අනේ කාලෙකින් හම්බුණා මෙහෙමනේ. එනිසා මම පිටුපිට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. 0703 935 937ට. හොරණ පැත්තට යන්න ඕනි. හොරණින් ක්‍රිෂ්ණාව එකතු කර ගන්න ඕනි. ගොඩාක් ආදරෙන් ඉල්ලන සින්දුවට දලා කියලා කෙනෙක් ඉනවා නේ. ඊම කමෙන්ට් එකක් දාලා තිනවා. හායි කොහමද? එතෙක් මොහන් සෝ මම මතක් කරනවා උදිත් ප්‍රසන්න කියන්න කොයි තින් කියලා කෙනා මොනවද මං කියන්නේ ආ? ඔයවත් මතක් කරනවා. ඒ වගේම දක්ෂිස් ඔයවත් මතක් කරනවා. ඊළඟ සින්දුවට ගොඩාක් ආදරෙන් කමෙන්ට් එකක් දාන ඉක්මනින්ම සින්දුවකට කට්ටියව එකතු කර ගන්න ඕනි නං. 0703 935 937 නම්බරයකට මැසේජ් කරපු කට්ටියව මතක් කරන්න ඕනි. මියුසික් ගන අත්සුබ උදෑසනක් සින්දුවක් දෙන්න කියලා කෙනා හලාවතින් පැට්‍රික් කරුණාපාල. ඒ වගේම ඇන් සහන් ෂෙවන් ෂනෙල් රශ්මිදුව එතකොට ලිලි මොනෙස්ටා දුව ඒ වගේම මාවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනි කියලා තමයි කියන්නේ. එයා කියනවා ප්‍රෝග්‍රෑම් එක නම් ලස්සනයි කියලා. Thank you so much. ඔබත් මතක් කරනවට මම ගොඩාක් ආදරෙන්. Good morning ලක්කඩ අපිත් වහගෙන ඉන්නේ කියලා කියනවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. අනිවාර්යෙන්ම දෙන්නම්. ට්‍රින්කෝ පහේ කණුවෙන් පුංචි බණ්ඩා ගුණසීලි කට්ටි තමයි එකතු කර ගන්න කියලා කියන්නේ. පවුල හැමෝමත් එක්කම ඔන්න මම මතක් කරනවා. ඒත් එක්කම රවින්ද්‍යා අපිත් එකතු කර ගන්න. පුතා ඔෂිත කල්හාර මම අශෝකා ගණි ආරච්චි දොම්පෙන්නන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න මම ඔය දෙන්නවත් මතක් කරනවා. ඒත් එක්කම දිනුෂිකා ඉන්නවා මාපලකමින්. 18 වන්නම් සොන් එක දෙනවද කියලා නත් දෙනවා. දෙනවා අනිවාර්යෙන්ම දෙනවා. වෙන ඕන දෙයක් වෙච්චාව සින්දුවත් ඔන්න දෙකක් දෙන්න බෑ. එක සින්දුවක් කොමාර දෙන්න. දෙකම දෙන ට්‍රයි එකක් දෙන්න. මම සුති මැසේජ් එකට. ඒත් එක්කම සේරුවල පැත්තට යනකොට KDA සමරසිංහ ඉන්න. ආගේ බවුල හැමෝමත් එක්කම සින්දුවක් අහන්න ඕනි කියලා තමයි කියන්නේ. ඕකේ. ඒත් එක්කම අපිවත් සින්දුවකට එකතු කර ගන්න. කෝ හා කෝ මම අලව කොල්රෙන් ජයකලනේ සින්දුහන් එකතු කර ගන්න කියලා කියන උපාලි චිත්‍රාණි ඒ වගේම මාධව ඇතුළු පවුල හැමෝමයි ලක්කඩ අපේ හැමෝම එකතු කර ගන්න කියලා තමයි කියන්නේ. දැන් අපි අහන්නේ මොන සින්දුවද කියලායි මම මේ කල්පනා කරා. අපි ඔහානික සින්දුවක් අහලා මේ පැත්තට එමු. තව සින්දු ගොඩක් තියෙනවා. මොන සින්දු ගොඩක් අහලා මේකත් අහලා අපි කතා කරමු. 10:38 වෙලාව.

0: රවින්දත්තක මියුසික් රාජාගනින වෙලාව උදේ 10යි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ නුතුරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: රීදා Live, beat, if it's a mix winner.

0: සෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයිනි චමි ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
3: ඕක යනකන් බයික් එක යන්න බෑනේ. බයික් එක මෙතන තියලා ට්‍රිවිල් එක යන්න.
4: ඉපානි මං අර හින්දි ෆිල්ම්ස්ල වගේ අහලා ඉඳගෙන යන්න.
3: මේකෙන් ඔය කකුල් දෙක වහගෙන නැත්තා ඕක බලාගෙන ගිහිල්ල ඉවරලා පාර යන මිනිස්සු
2: හැප්පෙනවා. අසන්දිමිත.
5: මා සුරජ් ගෙන් අයින් වුණාට දරුවන්ට තාත්තගෙන් අයින් ඉන්න බෑ යශෝ.
6: ඔව් යශෝ. ඔයාට මෙහෙන් යන්න ඕන නම් අපි යන්න දෙන්නේ ඔයාගේම ගෙදරකට විතරයි. නැත්තම් අපි ඔයාට මෙහෙන් යන්න දෙන්නේ නැහැ.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත.

0: Bobby, hit was single picker.
1: Music Garage with Bobby.
2: 10:59 වෙලාව. ඒ කියලා කියන්නේ අපි දෙන්නගේ පළවෙනි පැය ඉවර වෙන්න තව තියෙන්නේ පුංචිම පුංචි වෙලාවයි. එනිසා ඉක්මනින් මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. 07:03 93.5 93.5 මගේ නම්බර් එක විවෘතයි. 07:03 93.5 93.7 නම්බර් එකට ඉක්මනින් මැසේජ් එකක් දාන්න ලස්සන සින්දුවක් වාගේ කරගන්න පුළුවන්. දැන් අර අපි කතාවට ආවොත් එහෙම දැන් අගෝස්තු මාසෙත් දෙයිනේ කියලා හරියටම භාගයක් ඉවරයි. තව පොඩි කාලයක් තියෙන මේ මාසෙත් ඉවර වෙන්න. දැන්නම් කාලේ හරි. දැන් අරවා හිතාගෙන හිටියනා මේ අවුරුද්ද දේවල් කරනවා, මේ වගේ දේවල් කරනවා කියලා. ඒවා මිස් වුණා නම් තවත් කල් තියෙනවා. තවත් මාස 4යි මාස භාගිකුත් තියෙනවා. කොහොම හරි කරන්න. මොකද ජීවිතේ මේ වගේ අවස්ථා එන්නේ නැහැ අපිට. 2026 අගෝස්තු 16 කියලා දවසක් ආයි අපේ ජීවිතේට එන්නේ නැහැ. කොහොමත් එන්නේ නැහැ. ඒ නිසා හැබැයි අර ඒ දවසේ නැති වුණාට ඒ දවසේ කරන්න හිටපු දෙයක් හෙට කරන්න පුළුවන්. අදම කරන්නත් පුළුවන්. අද දවසත් තව ඉතුරු ඉන්නේ නේද? ඒ නිසා මිස් කරගන්න එපා. ජීවිතේ හොඳම දේවල් කවදාවත් මිස් කරගන්න එපා. ජීවිතේ කරන්න ආසාවෙන් හිටපු දේවලුත් කවදාවත් මිස් කරගන්න එපා කියලා මම මතක් කරනවා. ඕකේ. චැට් එක පැත්තට යන්න ඕනි. කවුද මාව වහගෙන ඉන්නේ කියලා බලන්න. අක්ක අපි තව වෙනද වගේ මාදරෙන් අහගෙන ඉන්නේ. ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක කියලා කියනවා. Thank you. එකතු කරගන්න ඕනි. ගොඩක් ආදරෙන්. නම නෑනේ අනේ ආයකින් අපි අය හමු නොවිනා සින්දුව දෙන්නකෝ කියලා කන්තලෙන් චේති මං ඒ සින්දුව දුන්නා. උවිඳුගේ සින්දුව. උවිඳුව කොමරි ගෙන්න ගන්නවනේ. අහන්නේ මේ ළමයා එනවා කී කී ඉන්නවා ගෙන්න ගන්නවනේ කොමරි අද හෙටම. ගුඩ් මෝර්නින් රවි අක්කේ. ඔහෙට තව සැරද කියලා අහනවා. උනේ අනේ රිකලකස් කලින් සංචිකා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එයා කියනවාගේ අම්මා ශ්‍රියානි මැණිකේ, තාත්ති නිමල් කරුණාරත්න, නංගි ශෙහාදි කෞශල්‍යය වගේම ලොකු මල්ලි සදේව්, චුටි මල්ලි අනුෂ්ක. මෙන්න මේ කට්ටියත් එකතු කරන් සින්දුවක් අහන්න ඕනි කියලා තමයි කියන්නේ. ඔන්න මං කට්ටිය ඔක්කොම මතක් කරනවා. ගුඩ් මෝර්නින් රවි නංගි, මාවත සින්දුවකට එකතු කරගන්න. මම ලක්මාලි බණ්ඩාර කුරුණෑගලින් ආ උඩත් තාපට පොල කුරුණෑගලින්. අපේ ලක්මාලි බණ්ඩාර ගොඩාක් ආදරෙන් මතක් කරන හැමදාම ආවහන කෙනෙක්. හා යකි මාවත් එකතු කරගන්න. මම කොට්ටාවෙන් ධනුෂ්, ධනුෂ් ඔන්නාවත් මතක් කරනවා. ලස්සන සින්දුවට එකතු කරගන්න නිමල් ජයසේ කර තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම අච්චි ආවමද කරනවා, පద్ම කුමාර ආවත් මතක් කරනවා. ඉලෙකට මම රෙඩි කරගත්තේ සංග ගැලුත්ම සොංග් එක. අපි ආයේ හමු නොවෙනා. අනේ අසරයිනේ, ගොඩක් අය මගෙන් රික්වෙස්ට් කරලා තිබුණා. එනිසාම චාට් එකේ තියෙනවා ඉතින්. ආදරෙන් මේ සින්දු අහන්න ඕනි හරිද? මාව සද්දට මහගෙන ඉන්න ගමන් මම පැතර මැසේජ් එකක් දාන්නම් උදේ කරන්න එපා. 07:03 93.5 93.7 මදු, ඔයාවත් මතක් කරනවා මං ගොඩක් ආදරෙන්. ඔය විදියට මිලක පැද්දිත් මාව වහගෙන ඉන්න ඕනේ.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට් වූ සින්දු දෙක
2: News

0: Bobby, hit was Sindhutekka.
1: Music Garage with Bobby.
2: එකලහයි විනාඩි 7යි වෙලාව. ඉතින් කොහොමද හොඳින් ඉන්නවද? සාමාන්‍යයෙන් දැන් අර අපි කියනනේ අපි සමහර අයගේ දේවල් ආසාවෙන් බලනවා කියලා. ඒ වගේ කෙනෙක් අපි දිහා බලන් ඉදි මොන වගේ හැඟීම්ද දැනෙන්නේ කියලා දන්නවද? නෑනේ. ගොඩාක් ආදරෙන් ඔන්න එකතු කරගන්න ඕනේ අපේ එඩ්මන්ටන් කොල්ලෙක්. හයි කොහොමද? හොඳින් ඉන්නා නේද? ඔයාව මං ස්පෙෂල් එකතු කරගන්න ඊළඟට දෙන සින්දුවට ස්පෙෂල් මොයාට තමයි සොන් එක. හරිද? එතකොට අපේ කාව්‍ය තක්සලනී ඉන්නවා. හයි කොහොමද? චූටි පැටියත් කොහොමදින් ඇති කියලා හිතනවා. ඕනවට වැඩි දැන් නේද? ඔයත් නැහෙන ඉතින් මෙතන මං පාළුයිනේ අනේ ඉතින් මට. ඔයාවත් මතක් කරන ගොඩක් ආදරෙන් ලිංග සොන් එකට. එතකොට මැලේසියා වලින් නිසංසලා කුමුදුනේ ඉන්නවා. ඔයාවත් මතක් කරන ගොඩක් ආදරෙන්. කැගලින් තරුන් ඉන්නවා. ඔයාවත් එකතු කරගන්න ඕනි ලිංග සින්දුවට. දරණීගල පැත්තට යන්න ඕනි. දරණීගල ඔක්කොම එකතු කරන් පවුලේ කට්ටියයි යාළගේ ෂොප් එකේ කට්ටියයි ඔක්කොම එකතු කරන් සින්දුවක් ගහන්න ඕනි කියලා තමයි කියන්නේ. එතක මෝෂද ඉන්නවා අපි වහගෙන. හායක් කී කියලා ඖෂධ දාලා තියෙන ඖෂධ ඔන්නවත් මතක් කරනවා. තව කවරි මට මිස් වුණාද කියන මම දන්නේ නැහැ. කාව්‍ය ඐ මිස් යූ කියලා තමයි මට ඉතින් කියන්නේ. මට මතක් වෙනවා හලෝ ඉතින් ඔයා හිටියා නා. මට පාළු නෑ ඉතින්. ආදරෙන් ආවද එකතු කරගන්නවා මේ සින්දුවට. 11:00 විනාඩි 9:00 වෙලාව දවල් 12:00 කලින් මම පැත්තට මැසේජ් එකක් දාන්න 07:03 93 93 5 97.

0: රටට වග කියන රේඩියෝ.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. සනසන ඔහු

හඬ ආරම්භයේදී ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.

බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ ලංකාවේ හිට් වෙච්ච සින්දු දෙක.

0: Bobby, hit musindu tekka.
1: Music Garage with Bobby.
2: එකලහයි විනාඩි 18යි රවින්දත් එක්ක මියුසික් ගරාජ් ආගෙන ඉන්න වෙලාව මැසේජ් ගිරුප් කට්ටිය එකතු කර ගන්න ඕනේ හා යක්කි ආසසින්ත අදීප ඕෂාන් එවගේම රනිදු කනිෂ්ක අයියලා දෙන්න එවගේම දනුජ දනුක තේජ එළවල් ලියන ආලෝක අයියා අම්මා නංගී එවගේම අක්කා අයියා මම කඩුවලින් දිලක්ෂි ඔන්න මන් දිලක්ෂි ආවයි ආගේ පවුල හැමෝම එකතු කර ගන්න වෙලක සින්දුවට ඒත් එක්කම අද හරිම ලස්සනයි රවි මියුසික් ගරාජ් එක කියලා කියන තැන්ක්යූ කොහොමද කියලා නම් මං හොඳින් මං හිතනවා හොඳින් ඇති කියලා බුලත් සිංහලින් 10 තම මැසේජ් එක දාලා තියෙනවා. යා කියන යාගේ අම්මයි තාත්තා ඉන්දුනිල් අනේ කෝල් ගන්න එපා නම්බර්ස් මේ මැසේජස් කී කිද්දී අම්මයි තාත්තා ඉන්දුනිල් එතකොට ප්‍රනීත් මදු රංග ඉනකි බබා ඒ වගේම ඉනුකි බබානේ ආදි බබා තුහින බබා ලකනාන හැමෝමත් එකතු කරන් සිඳුවක් ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඕකේ ඒත් එක්කම අපිවත් සිඳුවකට එකතු කරගන්න උපාලි තම මැසේජ් එක දාන්න සිඳු අහන්න එකතු කරගන්න කියලා කියන එයාලගේ ෂොප් එකේ පද්මිනී මිස් ඒ වගේ මුදි කුමාර වසන්ත කෝල් ගන්න එපා වසන්ත මොකද්ද මැසේජ් එකක් කියන්නේ සමන් නතුල සමිතා නිලන්ති ඇතුළු ලකඩාන හැමෝම එකතු කරන් තමයි සිංදුවක් අහන්න ඕනි කියලා කියන්නේ. ඒත් එක්ක මට කෝල් කරා නුවරින් සංජීව කිව්වා ස්පෙෂලි ආව එකතු කර ගන්න කියලා කියන්නේ. ඔන්න මන් දැන් කියනවා ස්පෙෂලි මගේ ළඟ සිංදුවට මං ආව එකතු කර ගන්නවා සංජීව. ඒත් එක්ක තව කවුද ඉන්නේ අද බුලත් සිංහරි දහරව මොම් මැසේජ් එක කියවුවා බොහොම ස්තුති මැසේජ් එකට. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. සුජාන් රශ්මික ඉන්නවා රවාවත් මතක් කරනවා මදුවම මතක් කරයි සලයා කිව්වේ නෑ කියලා කියන්නේ සායිත් කියනවා හරිද. සමිත ඉෂාර විජය වික්‍රමාවත් මතක් කරනවා වසන්ත උදේ කුමාර ආව ඒ වගේම තුෂාරා දිල්රු හයි කොහොමද ඔන්න ඔය කටි ඔක්කොම එකතු කරගෙන අපි දැන් අහන්න යන්නේ අසන්ත ගැලුත් සොන් එක ඔබමයි මගේ ආදරේ අනේ ලස්සනයි ලහිරු පීරිස් ආවත් මතක් කරන්න ළඟ මේ සින්දුවට 11 විනාඩි 20යි වෙලාව මියුසික් ගරාජ් ආගෙන ඉන්නේ රවින්දත් එක්ක දවල් 12ට කලින් මේ පැත්තට මැසේජ් එකක් එවන්න 07 03 93 93 5 93 7ට

0: රටට වග කියන රේඩියෝ.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
3: 10ට වෙනසක්. 18ක පෙරලියක්. ලංකදීප. ලංකදීප.

හරි, අපි දෙන්නට තව පැය භාගයක්ගේ පොඩි වෙලාවක් තමයි මේ පැත්තේ ඉන්න තියෙන්නේ. එනිසා එක්මෙනි මැසේජ් එකක් දාන්න 07.03.93.5.93.7 අපේ නම්බර් එකට. මැසේජ් වලට යනකොට මම අම්මයි තාත්තයි පවණි අක්කටයි මල්ලිටයි ඔයාව එකතු කරගෙන රවීන් තාරුකගේ සින්දුවක් දෙන්න කියලා කියන රවීන් තාරුකගේ සින්දුව කිත්තේ අද ප්‍රෝග්‍රෑම් එක මුලම මම ප්ලේ කරේ. ඒ කියන්නේ ආගෙන ඉඳලා නැහැ. රවීන්ගේ සින්දුවක් මම මේ වෙනකොට දෙලා ඉවරයි. ඒත් එක්කම හයි රවීන් දැක්කේ මම පරකඩුවෙන් හිමාෂි සෝන් එකට එකතු කරගන්න කියලා කියන පවුලේ හැමෝමයි අක්කි ඔයාවයි. Thank you so much. ඒත් එක්කම අක්කි මට නුඹ ළඟ සියුම් එක දෙන්නකො. මොකද්ද ඒ සින්දුව කියලා මට හිතාගන්න බෑ. මට සිතන්න බෑ, අදහගන්න බෑ. රොන් චින්තක අපිවත් ලස්සන සින්දුවකට රුමේනියාවෙන් එකතු කරගන්න කියලා කියන ඔනේ මං ආවයි වගේ යාළුව. හැමෝමයි රුමේනියාවල ඉන්න ලංකාවේ හැමෝමයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ළඟ සින්දුවට හසින් හම්දි. ඔයාවත් මතක් කරනවා ශානුක රවින්ද්‍යා අක්කේ. අද ඒ සින්දුව ඉල්ලලා තියෙන්නේ. මට හිතාගන්න බෑ ඒකත්. මනුසත් කොරියා කියලා කෙනෙක් ඉන්නවත් මතක් කරන ඒ වගේම සුජාන් රශ්මික ආවත් එකතු කරගන ඔය ළඟ සින්දුවට අත උස්සලා තිනවා ගාන්ට. මං ඔන්න ආවත් මතක් කරනවා ඇත්ත එක්කම චල්සි ඉන්නවා. KP කියලා කෙනෙක් ඉන්නවා. හැමදාම ලක්කඩහනා කියලාත් කියන බොහොම ස්තුතියි. දහම් කියලා කෙනෙකුත් ඉන්නවා. ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කරන් අපි යන්නේ ආයිසුරු දානවත් මතක් කරනවා. බාචිකේ අර මෙතන හිට් සොන් එකක් තියෙනවා. මීනා හලෙමුනේ 11:32 වෙලාව රවින්දත් එක්ක මියුසික් ගරාෂ් මේ හගෙන ඉන්නේ. සනසින්දුවක් අහන්න බලමු.

0: 11 විනාඩි 46 දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Ratata Vaga Kiena Radio.
1: Lankavi hit was Sindhu Tekka.
2: Music Garage with Rock.
1: 11යි විනාඩි 42යි රවින්ද ඇත්තක මියුසික් ගරාජ් ආගෙන ඉන්න වෙලාව. දැන් නම් ඉතින් මට තේරෙන්නේ නැහැ මේ කාලේ කොහොම හිමීට යවා ගන්නද කියලා. බෑනේ ඉතින් කරන්න නේද? 42යි දැන් තා චූටි වෙලාවයි මට තියෙන්නේ. ඒ නිසා ඉක්මනින් මැසේජස් ටික මතක් කරන්න ඕනි. හිතවත් රවින්දයා, ඔයා මට ලකන්නේ ඉන්නේ විශේෂම කෙනා. මොකද මම ෆස්ට් ටයිම් ලකන්නට එක් මැසේජ් එක කිව්වේ ඔයානි කියලා කෙනා. Thank you. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි පිටිගලා බොරළු හේනෙන් සුසන්ත සම්පත් මැසේජ් එක දාලා තියෙන ආදරණීය මැසේජ් එකට බොහොම ස්තුතියි. එතකම මාත් ඉන්නවා, මටත් ලස්සන සින්දුවක් ඕනි මගේ චොටි පුතාලා දෙන්නවයි අප්පච්චිවයි එකතු කරගන්න කියලා. පෙරදිනින් චතු මැසේජ් එකක් දාලා තියෙන ඔන්න චතු ඔයාවත් එකතු කරගන්නවා. එතකම අපිටත් සින්දුවක් ඕනි හැලේ ගොඩෙන් ඉරේෂා ඉන්දු ගේෂුනි. මේ කට්ටියවත් මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි, හයි හයි හයි හලෝ රවින්ද්‍යා, මම මොකද රිවින්ද්‍යා එහෙම දාගේ නම ඇත්තද? ගොඩාක් ආදරෙන් මතක් කරනවන් ඔයාවත්, මට පෙන්නනවා රවිශානි කියලා. රවිශානි ඔයාවත් මං එකතු කර ගන්නවා. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. හරි, ඒත් එක්කම මතක් කරන්නේ සුපුන් දසනායක මං ඔයාව මතක් කරා. Thank you ආදරණීය මැසේජ් එකට. මදුසංක අපිට දෙන්න හොඳ සින්දුවක් අහන්න, අනිවාර්යෙන්ම දෙන ලස්සන සින්දුවක් අහන්න දෙනවා. එතකොට නෝටි පුතා මොකක්ද අනේ ලස්සන නවත් දාගන්න කනේ, මොනවද බෙදාගෙන ඉන්න නම්? ඔයාවත් මතක් ප්‍රදීප් නිශාන්ත මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරා. නිර්මලාවත් එකතු කරගන්න ඕනේ. නිර්මලා කියලා කෙනෙක් මේ පැත්තෙන් ආවා. ඉතින් එයාවත් ආදරෙන් එකතු කරගෙන අපි ඊළඟ සින්දුව තමයි අහන්න යන්නේ. මේක සුපුන්ගේ සොන් එකක්, සුපුන් පෙරේරාගේ සුරංගන. 11:43 රවින්ද්‍යාත් එක්ක මියුසික් ගරාජ් අහගෙන ඉන්න වෙලාව.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ලංකාවේ හිට්ම සින්දු එක්ක
2: Music Garage with Rock
1: 11 විනාඩි 52 වෙලාව මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් කට්ටියක් ඉන්නව මතක් කරන්න. හෙලෝ හෙලෝ කොහමද? සුබ දවසක් රවින්ද. මියුසික් ගරාජ් වැඩසටහනට අපිවත් එකතු කරගන්න කියලා කියන දෙන්න ගින්දර වගේ සින්දුවක් බාහිරෙන් වලින් චන්දනකේ හැන්නදි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ජපාන් වල ඉන්න දිල්ෂිකේ හැන්නදි වගේම තංගල් ඉන්න චන්සිකේ හැන්නදි ජෝන් පුතා සමග ආදරණීය බිරිඳ ශාමවත් එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනි කියලා කියන්නේ. අනුරාධපුරයේ පැත්තට යනකොට ගේ හදන ගමන් අපිව සද්දට මහගෙන ඉන්නවලු අජන්තය තමයි වැඩේ කරන්න. ඉතින් යාවරන් ස්පෙෂල් සින්දුවක් දෙන කියලා නන්දීෂු කියනවා. ඕකේ. හායි මාවත් සින්දුවකට එකතු කරගන්න සුජානි මොරටුවෙන් ඔන්න ආවත් මම මතක් කරනවා. ඒත් එක්කම ආයුබෝ වේවා මඩපාත ලක්ෂ්මන් තමරා නිශානේ චේතන පුංචි පුතා තේජ අවෝරේ සමගි භාග්‍ය අවිෂ්ක එක්ක මසේරුවා වලින් කෙඩිය සමරසිංහ තමයි සින්දුවක් අහන්න ඕනි කියලා කියන්නේ. ඒත් එක්කම මම එකතු කරගන්න ඕනි ස්පෙෂල් කැටියක් ඉන්නවා. දනු ඔන්න ආවත් මතක් කරනවා. ඒත් එක්කම මේ අනුරාධපුරයේ අසංඛ්‍ය මංජුල ප්‍රභාත් මදුසංඛ්‍ය රංජන් අයියා මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරන් සිද්ධාක ගන්න ඕනි කියලා තමයි කියන්නේ. කසුන් ජානකත් ඉන්නවා. ඔය කට්ටිය ඔක්කොම එකතු කරගෙන එහෙනම් මම මේ පැත්තෙන් යන්න තමයි හදන්නේ. ගින් එන්නම්. Thank you so much. ආදරෙන් අදත් මාව වහගෙන හිටියට, මට මැසේජ් කරාට, කෝල් කරාට මේ හැම දෙයකටම බොහොම ස්තුතියි. හරිද? ඉතින් ඊළඟ සින්දුව අහන්න එකතු කරගන්න මේ වෙලාවේ සද්දටම ලක්කඳ අපි වහගෙන හිටපු හැමෝම ගොඩාක් ආදරෙන් මතක් කරනවා මම. එහෙනම් ගින් එන්නද? සතුටින් පරිස්සමෙන් ඉනා වෙලා ඉන්න ඕනි. ආදරෙයි, thank you මාව ආදරෙන් අහගෙන හිටියට. හරිද? පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, hina වෙලා ඉන්න. ආයෙත් ලව් වනිරි දවදේ 10ට ආවහන්න අමතක කරන්න එපා. ගින් එන්න. මං රවින්ද. ආදරෙයි.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ප්‍රවෘත්ති සිරස්තල
3: ප්‍රදේශ කිහිපයකටම ඇඟට දැරඩ උරුසුවක්. බස්නාහිරටත් තවත් ප්‍රදේශ කිහිපයකටත් වැසේ. රජයේ වැඩපිළිවෙලට බාසගරුවනේ මගපෙන්වීම ශක්තියක් බව අගමැතිනිය කියයි. ගල්කිස්ස සුළුදාගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට. මිලියන 11ක වේදබෙදෙදි කළ ඌපාණ්ඩගබ අගස්තිය හිදු විද්‍යාල දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට. සෙලොනු ඉන්දුනීසියාවේ 47ක් මරුට.
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
3: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණය බජෝ මනෝජ් කොඩ විතරණ. වෞනියව බුලතිව් ත්‍රිකුඩා බලයේ පුලොඩාරුව බඩකලපු සහ අම්පාර දිස්ත්‍රික්වලට තවදුරටත් මිනිස්සුලට දැනෙනු සුබ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කල්කුණ රංශ පවසනවා. එම තත්වය මිනිස්සුලට අහිතකර ලෙස බලපෑම් එල්ල කළ හැකි බැවින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වීම සහ කුඩා ළමුන් වාහන තුළ තනිව රඳවා නොයෑම මෙන්ම සුදු පැහැති හෝ ලා පැහැති ඇඳුම් භාවිතය පිළිබඳ ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මෙම ප්‍රදේශවල දැන්ටමත් කුඩා වැව්සියල්ලන් පාහේ සිඳී ගොස් ඇති අතර උග්‍ර වියලි කාලගුණ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකටයි පත්ව සිටින්නේ. කිරිදෝයේ අතුගංගාවක් වන රඳාපොල ආර ජලමට්ටමද සීග්‍රීන් පහළ ගොස් තිබෙනවා. මේ අතර තවත් ප්‍රදේශ රැසකට අද වැසි හට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එය අනුව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නෝරේලිය ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්වලත් වැසි හට ගන්නා බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව ඌව පළාතේ අම්පාර සහ මඩකල්පුව දිස්ත්‍රික්වලත් සවස දෙකෙන් පසු වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීව්‍ර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙන්නේ කණුසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත් දක්වා මුහුදු ප්‍රදේශ මෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශ රළවන බැවින් දීව්‍ර සහ නාවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙසයි. රජයේ වැඩපිළිවෙල තුළ බාසංග්‍රහණය සිදුවන අධ්‍යාත්මික බගපෙන්වීම හා සමාජ වටාකම් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිඩාඹර සූරිය පවසනවා. ඒ ශ්‍රී ඥානානන්ද බහවංශ මහපිරිවෙන අධ්‍යක්ෂ පූජ්‍ය මගකන්ති රතනපාල ස්වාමීන් වහන්සේට ශාමුපාලි වනවාසනිකායේ මහනායක ධුරය පිරිනැමි වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් මල්වතු පාර්ශ්වය අණ්ඩායක නියම්ගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ සහ අස්කිරි පාර්ශ්වය අණ්ඩායක පූජ්‍ය නරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු විශේෂ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. එදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිඩියම්බර සූරිය
4: අද ලෝකයේ පරිසර විනාශය, දේශගුණික විපර්යාසය සහ සම්පත් අර්බුද වැනි දැඩි අභියෝගයන්ට මුහුණ දෙන අවස්ථාවක ආරාණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලාගේ මේ සරල සංවේදී ජීවන රටාව අපිට ඉතා වැදගත් ආදර්ශයන් රැසක් සපයනවා. තමන් වෙනුවෙන් පමණක් නෙවෙයි අනෙකා වෙනුවෙන් කැපවීමේ වටිනාකම, අනාගත පරපුරට උරුම විය යුතු සම්පත් ආරක්ෂා කිරීමත් අපේ වගකීමක් කියන ඒ ආදර්ශය මෙවැනි ආරාණ්‍ය වලින් අපිට ලබා දෙනවා. අද අපි රටක් ලෙස ඉදිරියට යමින් සිටින්නේ ජනතාවට වඩා යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරමිනුයි. අපි ඇත් ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කරමින් මෙට්‍රෝ සේවා හඳුන්වා දීමේ සිට සෞඛ්‍ය අධ්‍යාපන ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නවීකරණය කරමින් මේ වෙනස අත්විඳිමින් සිටිනවා. එහෙත් රටක් අලුත් කිරීමේ කාර්ය රජයකින් පමණක් අවසන් වෙන්නේ නැහැ. අද අපි මේ ගොඩනගන මේ නව පහසුකම්, නව පද්ධති සහ නව අවස්ථා ආරක්ෂා කරමින්, ඒවා වගකීමෙන් භාවිතා කිරීමටත්, තව දුරටත් දියුණු කරමින්, අනාගත පරපුර වෙත බාර දීමටත් අපි සියලු දෙනාත්ම වග බලාගත යුතුයි. අපි රටක් ලෙස ගොඩනැගීමට බලාපොරොත්තු වෙන්නේ වඩා පොහොසත් රටක් පමණක් නෙවෙයි, වඩා යහපත් සහ වඩා වගකීම් සහගත සමාජයක්. එමෙන්ම මේ ගමනේදී රජයක් ලෙස අප ගන්නා උත්සාහයන්ට මහා සංඝරත්නය ලෙස ඔබ වහන්සේලාගෙන් ලැබෙන අධ්‍යාත්මික මඟ පෙන්වීමත්, සමාජය තුළ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන සහයෝගයත් අපට ඉතා වටිනා ශක්තියක් බව මා සිහිපත් කරන්නට කැමැතියි.
3: ගල්කිස්සේ සුළුදාගොඩ පටුමක ප්‍රදේශයේදී නඳුනට පුද්ගලයෙ දෙදෙනෙකු සිදු කළ වෙඩිතැබීමකෙන් පුද්ගලයෙ කුමිය ගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණ දෙදෙනෙකු වෙඩිතැබීම සිදු කර ඇත්තේ ඊයේ රාත්‍රියේදී. එහිදී 47 පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කලබුබලි රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිතැබීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිරියාව යොදාගෙන ඇති බවට සැක පළ කෙරෙනවා. පොලිසිය පවසන්නේ සංවිධානාත්මක අපරාධ කාලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙනවා. මානවවාදී සටනකට අලුත් වෙනසකට බාධා කරන්නේ සහ අවම කරන්නේ දුර්වලයන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. දේශපාලඥයා යනු වැඩි වරප්‍රසාද ලබාගෙන ජීවත් වන අමුතු සත්ත්ව කොටාසයක් නොවන බව වත්මන් රාජ්‍ය ක්‍රියාවෙන් ඔප්පු කොට ඇති බවයි ටෙලිවින් සිල්වා මහතා අවධාරණය කළේ.
5: අපිට කාටවත් දැන් පැහැදිලි අදහස් තමයි දැන් ලෝකෙ තියෙන ප්‍රධාන අවිය. ඉතින් ෆිදෙල් කාස්ට්‍රෝ එක කිව්වා අපි හොඳ සමාජයක් වෙනුවෙන් හොඳ අදහස් වලින් සටන් කරන්න ඕන. අපි ආණ්ඩුවක් හදලා තියෙනවා. අපිට දුර ගමනක් යන්න තියෙනවා. සමාජ වෙනස් කරන්න තියෙනවා. ඒ සමාජ වෙනස් කරන්න ගියාම පැරණි සමාජ බලවේග ඒ වෙනසට බාධා කරනවා කියලා අපි කවුරුත් දන්නවා. ඒ බාධා තේරුම් අරගෙන ඒ බාධා වලට මුණ දීගෙන අදහස් වලින් සටන් කරන මේ ගමන යන එක තමයි අපිට තියෙන එකම උත්තරේ මොකක්ද? ඒකට ධෛර්යය තියෙන්න ඕන. මෙතන ඔබ කවුරුත් දන්නවා අපි මොන වෙනසක් කරන්න කියලා සමාජයේ. ඒ වෙනස කරන්න ගියාම ඒකෙන් තමයි අවාසියක් වෙන පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලෝ වෙනසට විරුද්ධ වෙනවා. හොඳම උදාහරණ ගන්නකො අපි රටේ ප්‍රවාහන සේවයේ බිඳුවට වැටලා තිබුණේ මේනේ. දැන් ආණ්ඩුව වගේ මොකද්ද පොදු ප්‍රවාහන පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසය හදන්න ඕන. ඒක පොදු ප්‍රවාහන මිනිසුන්ට පහසු එකක් වෙන්න ඕන. නේද? පොදු ප්‍රවාහනේ පහසුකම් ටික හදන්න දැන් මෙට්‍රෝ බස් ගෑල්ල දුවන පටන් ගත්තනේ. ඒකෙන් අවාසියක් වෙන පිරිසක් ඉන්න බස් මාෆියාව. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද? දැන් ඒගොල්ලෝ මට විරෝධය ප්‍රකටනනේ. දැන් ඔයගොල්ලෝ දන්නව අර ඒකේ අයිතිකාරක ළඟදි කියලා තිබ්බනේ මේක ඇවිල්ලා හරියන්නේ නැහැ, මේ යුරෝපයට හරියන්නේ නැහැ, අපට හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ලෝරි වල යන්න ඕන. ඒ තමයි සමාජයක් වෙනස් ගන්න ගියාම ප්‍රශ්න. මේ හොඳ ප්‍රවාහනයස්සේ ඒකාධිකාර හදාගෙන මිනිස්සුන්ව මරාගෙන කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ කැමති නැහැ මේ වෙනසට නේ. ඒගොල්ලෝ බාධා කරනවා. අපි මොකද කරන්න ඕන කැමති ඉන්නේ? අදහස් වලින් ඒක වෙනස් කරගෙන ඉස්සරහට යන්න. ඉතින් හැමතැනකම ওই ප්‍රශ්න තියෙනවා. අපි මත්ද්‍රව්‍ය නතර කරන්න ගියාම ඊට පස්සේ මත්ද්‍රව්‍ය වලින් ජීවත් වෙන අය විරෝධයක් පළ කරනවා. පාතාලයේ වර්ධනය කරන්න ගියාම පාතාලයෙන් හම්බ කරගත්තු කට්ටිය ඒකට කැමති වෙන්නේ නැහැ. අපි රාජ්‍ය සේවයේ පිළිවෙලක් කරන්න ගියාම අපිලිවෙලට ජීවත් වෙච්ච අය කැමති වෙන්නේ නැහැ පිළිවෙලක් වෙනවට නේද? ඔහුනේ තියෙන්නේ. අපි වංචා දූෂණ අතර කරන්න ගියාම ඉතා කුඩා ප්‍රමාණයක් වංචා දූෂණ වලින් ජීවත් වෙනවනේ. ඒගොල්ලෝ එකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම අපිට හොඳ දෙයක් කරන්න ගියාම ඒකට පොඩි ප්‍රතිවිරෝධයක් බාධාවක් වෙනවා. හැබැයි අපි වගකීම තමයි මොකද්ද? ඒ ප්‍රතිවිරෝධයන් තේරුම් අරගෙන මේ හොඳ දේ සඳහා ධෛර්යයෙන් මැදිහත් වෙන එක. අමසොදා කිව්වා වගේ සමහර දේවල් කරන්න ගියාම මොකද්ද අවදානමක් ගන්නම වෙනවා. ෆිදෙල් කාස්ට්‍රෝ මේ ඔක්කොම කරේ අවදානමක් අරගෙන. ඒ නිසා හොඳ දේ සඳහා අවදානමක් ගන්න වෙනවා නම් ඒ අවදානම අරගෙන හොඳ දේ කරන එක තමයි වැඩේ. මොකද ඊට පස්සේ ඒක පැවැත්මට ආවට පස්සේ කුරුත් එක පිළිගන්න.
3: ටිල්වින් සිල්වා මහතා බිබව සදහන් කළේ සියවසක් පුරා විප්ලවීය ආලෝකය ෆිදෙල් තේමාවෙන් කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කාස්ට්‍රෝගේ සියවන උපන්දිනයේ සමගාමීව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයකට එක් වෙමින් සමාජවාදී තරුණ සංගමයයි ඒ සංවිධාන කළේ. ශ්‍රී ලංකා කියුබා තානාපති පැට්‍රිෂියා පෝගෝ ගුවේරා මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම සැමරුමට එක්ව සිටියා. වයඹ පළාතේ ප්‍රථම ලෝක උරුමවේල සැලකෙන අරන් කැලේ පුරාවිද්‍යා ස්ථාන ඇතුළු ස්ථාන හතරක් ලෝක උරුම ලයිස්තුවට නම් කිරීමට අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ බෞද්ධ භවනාරාම ලෝක උරුමයක් ලෙස රිටිගල, බනාකන්ද, අරන් කැලේ සහ මාලිගාතැන්න මෙසේ ප්‍රකාශපත් කිරීමටයි අවධානය යොමු වෙත්තේ. ඒ පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙන්ඩ්‍රත් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වුවා.
6: වයඹ පළාතේ දැනට ලෝකෝම ස්ථාන

0: දෙදස් විසියාට විසිනමය වගේ කාලවෙන ගොරතමයි අපින මේ ලෝකරුම් බවට පත්වෙන්ද තියෙන් නමුත් ඊට කලින් විශාල වැඩකොටසක් කිරීමට අත්‍යවශය.
1: මේ අතර පොළොන්ඩරුව ස්ථාන දුරටුවෙන් අන්ුරාධපුර පොළොන්ඩරු සංක්‍රන්ති යුගයට අයත් මැටි බඳුරක්ද කැනිම්වලදී හමුව තිබෙනවා. මෙම මැටි බඳුර සමග විශේෂ පුද්ගලිකුගේ අස්ථි කොටස්ද හම් වූ බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාශයේ මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. මහවැලි බී කලාපයේ ගොවිජනතාව මෙවර යලකණ්ඩේ කීරි සම්බා වගාකර වර්තාගත ඉහළ අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙනුයි කීරි සම්බා වගා කෙරුණේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර යලකණ්ඩේ වියස්සුන් නෙලීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. පුනරුදේට අරුණලු ජාතික වැඩසටහන යටතේ අඩු වීදමකින් අස්වනු ඉහළ නැන්වීමේ යායේ පන්සිය වැඩසටහන යටතේ ගොවීන් 250ක් තෝරාගෙන කිරි සම්බා වගා කිරීම සිදු කෙරුණා. මහවැලි අධිකාරියේ ඔවුන් සඳහා දින දෙමනා ලෙස රුපියල් 50,000ක මුදලක් ලබා දීමටද කටයුතු කළා. ඒ අනුව කිරි සම්බා වී වගා කර අක්‍රේකට වීබුසල් 220ක් තරම් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකිවන තිබෙනවා. හෙක්ටර් එකක විවගාවක් තුළින් එක් ගොවියෙකුට වී කිලෝ 11,000කට වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවිය ඇති බවයි සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ. පොළොන්නරුවේ ගොවීන් තමන් ලැබූ ඉහළ අස්වැන්න පිළිබඳව මෙසේ සිය අදහස් පළ කළා.
2: 2026 යලකන්නේ අපේ කාබනික පොහොර නිෂ්පාදනයත් එක්ක අපිට මහවැලි අධිකාරිය මගින් හඳුන්වලා දුන්නා. 2025 සරුකෙතට අස්වැන්න, 2026 ඉසුරුගෙනන යලා කියන වැඩසටහන් අතරේ අපිට උපදෙස් දුන්නා. අපට ප්‍රායෝගික වැඩසටහන් වලට අපි සම්බන්ධ කරගත්ත කාබනික පොහොර වලින් මේ ටික වෙන්නේ, මේ ටික මේ විදිහට තමයි මේ වගාවට යොදවන්නේ කියලා. ඒ ටික අධ්‍යයත කරලා අද අපේ වගාවෙන් අපි ඉහළම ආදායමක් ලබා තිනවා.
3: මට හරි සන්තෝසයි. මා මේ කන්නේ කුකුල් පොහොර මිටි 200ක් සහ රසායනික පොහොර වලින් භාවිතා කරේ එක් පොහොර මිටියක් පමණයි, කියන්නේ කිලෝ 50ක් පමණයි. යූරියා වශයෙන්, රතුපුඩු වශයෙන් කිලෝ 75ක් පමණ භාවිතා කරා. මම රසායනික පොහොර වශයෙන් 1.5යි භාවිතා කරේ. හැබැයි මේ වෙන විට මට අපේ මහවැලි ආයතනයේ අස්වනු සමීක්ෂණය සිදු කරනු ලැබුවා. එතනදී මට සන්තෝෂ වෙන්න පුළුවන් කිලෝ 11,350කට ආසන්න ප්‍රමාණයක් මං හෙක්ටයාර එකෙන් අරන් තියෙනවා.
1: ආපදා පිරිසුදානම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා තරුණ තරුණියන් සිය දෙනෙකු දෙනුමෙන් බලකැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. එබ්බහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ජාතික තරුණ සේවා සභාවේ එක්වයි වැඩසටහන ක්‍රියාත්මක කළේ. ජාත්‍යන්තර තරුණ දිනට සමගාමීව මෙරට තරුණ තරුණියන්ගේ ආපදා පිරිසුදානම සහ හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ආපද අවස්ථාවරදී දේශීය තරුණ ක්‍රියාකාරීත්වය ලෙස වැඩසටහන නම් කර තිබුණා. දෙවනපුරා පිහිටි යෞවන සමාජ නියෝජනය කරමින් තරුණ තරුණියන් සිය දෙනෙකුට පළමු අදිර යටතේ මෙම වැඩසටහනට එක්වීමට අවස්ථාව සලසා දී තිබුණා. ආපද අවස්ථාවලදී තරුණ ප්‍රජාව නව තාක්ෂණයට අනුව හැඩගැන්වීමද මෙම වැඩසටහනේ කදිරක් ලෙස ක්‍රියාත්මකයි. තරුණ කටයුතු හා ක්‍රීඩා අවශ්‍යතාවය මඟ පෙන්වීමෙන් එය ක්‍රියාත්මක කෙරුණා. ඌව පණ්ඩගම ලුඩුවත්ත අගස්තියර් හින්දු විද්‍යාලයේදී කළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බික හසම් විල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 11ක් විද්‍යාලයේ පන්ති කාමර හිඟිය හේතුවෙන් දරුවන් පීඩාවට පත්ව සිටියා. ඒ සඳහා විසඳුම් ලබා දෙමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම සිදු වුණා. සමෘද්ධි ප්‍රජා සෞබල කැන්වීමේ මාසය නිමිත්තෙන් ඇල්ල ප්‍රාදේශ ලේකම් කාර්යාලයේදී විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා දිවස ආධාර මෙන්ම පාසල් දරුවන් වෙනුවෙන් සුරක්ෂා ශිෂ්‍යාධාර සහ තරුණ ප්‍රජාව සඳහා වෘත්තීය පුහුණුව වෙනුවෙන් සහතිකපත් ලබා දී ඇතුළු වැඩසටහන් එදී ක්‍රියාත්මක කෙරුණා. ප්‍රතිලාභී පිරිස් මෙසේ සිය අදහස් දැක්වුවා.
4: මම සමෘද්ධි වැඩසටහනේ මුලින්දම සිටියේ 1,05,000 තමයි ආරම්භ කරේ. ශිෂ්‍යාධාර ලැබුණ මගේ පුතාට උනත් ඒ මුලින්දම මේ වැඩසටහනත් එක ගිහිල්ලා මම ගොඩක් සංචාරක පැත්තෙන් තමයි හෝම් ස්ටේ එකක් කරන්න ගත්තේ. දැන් මම රූම් පහක් කරගෙන තියෙනවා. ගෙස්ලා 13 දිනකට ඉන්නවා දැන් පහසුකම් ලබා දෙනවා. මේ ණය මුදල ගත්තේ ඒ සියලුම දෙනාට එකම ස්ථානයක ආහාර ලබා දීම සඳහා ණය මුදල ලබා දෙනවා.
5: ඇල්ලෙත් අධිසිරේ කම් කොට්ටාසේ මට මෙහෙම ප්‍රජාසවි බල ගැන්වීම මේ වැඩසටහන යටතේ මට මෙහෙම 150,000 ක මුදලක් ලබා දෙනවා ගොවිතැන් වැඩ කටයුතු වලට. බොහොම ස්තුතියි. ඉතින් ඒ වගේ මුදලක් මට ලබා දීම ගැන
6: සම්මුති සවි බල ගැන්වීමේ වැඩසටහන යටතේ ස්වාන් රැකියාව කරගෙන යෑමට අපහත සාහිතිකපත් ලබා දීම ගැන ගොඩක් සතුට වෙනවා. ඒ සම්බන්ධයෙන් සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම හොඳ වැඩසටහනක්. මොකද මගේ මල්ටි හයිටෙක් ලංකාවේ පුහුණු වෙලා සාහිතිකය ගන්න මම අදාවේ. ගොඩක් සතුටින් මේ වගේ අවස්ථාවක් ලැබිච්ච එක ගැන අඩු ආදායම් ලැබී පවුලට මේක ඇත්තටම ලොකු ශක්තියක්.
1: අභියෝග වලට ලක්ව සිටි ජනතාව සවිබල කැන්වමින් ඔවුන්ගේ ජීවනපාය සවිමත් කිරීම සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණ බවයි එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ.
7: විධිමත්ව දෙපාර්තමේන්තුවක් ඇති කරලා ක්‍රමානුකූලව හොඳ ආයතන ව්‍යුහයක් ඇතුළේ ක්‍රියාත්මක කරපු වැඩසටහනක් තමයි මේ සමෘද්ධි සංවර්ධන වැඩපිළිවෙළ. දැවැන්ත කාර්ය මණ්ඩලයක් සහ ආයතන ව්‍යුහයක් බැංකු පද්ධතියක් මේ වගේ දැවැන්ත ආයතන ජාලයක් ගොඩනගලා තමයි මේ සමෘද්ධි ව්‍යාපාරය ක්‍රියාත්මක වුණේ. එතකොට ඒකේ එක පැත්තක් තමයි ප්‍රජාව නැගී සිටවන එක සහ මේ හරහා විශාල ප්‍රමාණයක් ආර්ථික වශයෙන් බලගන්වල සොයංගුණ ඉන්න පුළුවන් පුරවැසියන් විදිහට සංවර්ධනය කරන කාලයක් අතර හරි ප්‍රසිද්ධයි මේ සමුද්‍ර ව්‍යාපාරයේ නිකන් නේද පොදු පෙරමුණේ ඡන්දබැසිම කියලත් මේක කිව්වා. සමහර වෙලාවට මේ ව්‍යාපෘති පාවිච්චි වුණේ තමන්ගේ දේශපාලන අරමුණු සමුෘද්ධියේ කපටව කියනවා නේද ආවෙ නැත්නම් එහෙම රැස්වීමට. ඒ වගේ තැනට වැටෙලා මේ ව්‍යාපාරය දැන් මම දන්නවා මෙතන විවිධ දේශපාලන ව්‍යාපාර වලට සම්බන්ධ සමහරට වෙන පක්ෂවලින් ඡන්දෙ ඉල්ලපු අය අද මේ ප්‍රතිලාභ ගන්න තැන්වල ඉන්නවා. අපි එහෙම බලන්නේ නැහැ. අපි එහෙම දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපේ අවංක අරමුණ තියෙන්නේ මේ රටේ මිනිස්සු. දැන් මෙතන ඉන්න ඔබ තමන් ඉන්න ජීවන තත්ත්වයෙන් ඉහළට ඉන්න. ඉතින් අපි ඒ වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා.
1: රුපියල් කෝටියකට අධික වට්ටාකම කෙඩියොත් ගජ්ජා සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන දෙමනවා. ඒ තනබල් විල හම්බිකම කුකුල් කටුව ප්‍රදේශයේදී හම්බිකම්බු පොලිසියයි වැටලීම සිදු කළේ. ගංජා හෙන්තුරක සිදු කළ වැටලීමේදී විවිධ උස ප්‍රමාණයෙන් යුත් සරුවට වැඩු ගංජා ගස් විශාල ප්‍රමාණයක් හම්වී ඇති අතර ඒවායි වට්ටාකම රුපියල් කෝටි ඉක්ම වන බව පොලිසිය පවසනවා. සේලුම් ගංජා ගස් ගිනි තබා විනාශ කිරීමටයි කටයුතු කෙරුණේ. අත්තනඋඩුගත් සැක්කරු වැලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්දුනීසියාවේ ෆ්ලොරෙන්ස් භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආම වශයෙන් නිවාස 346කට හානි සිදුව ඇති බවයි විදිස් මාධ්‍ය වාර්තා කළේ. පාසල් සහ අධ්‍යාපන ආයතන 87ක් රෝහල් සහ සෞඛ්‍ය ආයතන 18ක් මෙන්ම ආගමික ස්ථාන 5කටද භූකම්පනයෙන් හානි සිදුව තිබෙනවා. පොදු පහසුකම් රැසකටද බරපතල හානි සිදුව ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. හටගත් භූකම්පනයගේ රිෂ්ට පරිමාණයකක 7.7ක් නිසටහන් වැති බව එරට භූකම්පන විද්‍යා මධ්‍යස්ථානයේ සඳහන් කළා. ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කඩලු ඩවයකින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුර පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමුවීම සඳහා සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 198ක්. ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ පිළ ලකුණු 426ක් ලබා ගත්තා. ඒ අනුව පළමුවීමට වඩා ලකුණු 228ක් පිටුපසින් සිය දෙවැනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවි රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 284ක් පමණයි. ඒ සමග තරගය ජය ගැනීම සඳහා ලකුණු 54 ඉලක්කයක් හෙවූ බංග්ලාදේශයට එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජය ගැනීමට හැකි වුණා. ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල. ප්‍රදේශ කිහිපයකටම ඇඟට දැනෙනු සුමක් බස්නාහිරටත් තවත් ප්‍රදේශ කිහිපයකටත් වැසේ. රජයේ වැඩපිළිවෙලට මහා සගරුවනේ බගපෙන්වීම ශක්තියක් බව අගමැතිනිය කියයි. ගල්කිස්ස සුළුදාගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට. මිලියන 11ක වීද බෙදිදි කළ උවපන්න ගම අගස්තිය හිදු විද්‍යාල දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට. සෙලවුණු ඉන්දුනීසියාවේ 47ක් මරුට. මිලක ලකඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවෙකට බලාපොරොත්තු වන්න. දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
8: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.
9: අයිබෝන් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන්නේ. අදත් සුපුරුදු විදියට ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්න සූදානම් වන්නේ. අද අපි ආරම්භය ලබා ගන්නේ පසුගිය දින කීපෙම අපි කතාබහට ලක් කළේ LPL ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව. LPL තරඟාවලියේ මෙවර ජයග්‍රහණය ලබාගත්තේ ගෝල් ගැලන්ස් කණ්ඩායම. වසර ගණනාවක් එක දිගට ජයග්‍රහණය උරුම කරගත් ජප්නා කිංග්ස් කණ්ඩායම තමන්ගේ ආධිපත්‍ය බිඳහෙලා ගත්තා. ජප්නා කිංග්ස් කණ්ඩායම පරාජයට පත් වුණ අවසන් මහතරගයේදී දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ගෝල් ගැලන්ස් කණ්ඩායම ජයග්‍රහණයත් කරගත්තා. ඔවුන් වසර ගණනාවක් අනුශූරයන් බවට පත් වුණා. නමුත් ඔවුන් ජයග්‍රහණය පහස සොයමින් සිටියේ. ඒ පහස ලබා ගැනීමට, ජයග්‍රහණය සතුට ලබා ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායම සමත් වුණා. අපි LPL තරඟාවලියෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟය පිළිබඳව කතා බහ කරන්න. මේ ටෙස්ට් ක්‍රිකට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු තරඟය ආරම්භ වුණේ. පළමු තරඟයේ ආරම්භය ලබා ගත්තේ පන්දුර පහර දිමේ අවස්ථාව ඉන්දියානු කණ්ඩායම. දැන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කියන්නේ ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මක තනතිල්ලක් තියෙන ක්‍රීඩාංගණයක්. ජයග්‍රහණ රැසක් ලබාගත් ක්‍රීඩාංගණයක් හැටියටයි විරුදාවලිය ලබාගෙන තිබෙන්නේ. 1998 වසරේ ජූනි මාසයේ 3 වෙනිදා නවසන්ත කණ්ඩායමට රේව පැවතුණු ටෙස්ට් තරඟයෙන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් විදිහට අභිෂේක ලබන්නේ මේ ක්‍රීඩාංගණය. ඒ තරඟයේ ජයග්‍රහණය කරන නවසන්ත කණ්ඩායමට රේව, ඊට පස්සේ ඉන්දියානු කණ්ඩායමට රේව, ඒ වගේම ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, මෙයාදී කණ්ඩායම් රැසකට රේව, ප්‍රබල කණ්ඩායම් වලට රේව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩාංගණයක්. ඒ නිසා මේ තරඟාවලිය, මේ තරඟ දෙක ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වල කොටසක් විදිහට පැවැත්වෙන්නේ. සයිතම තීරණාත්මකයි ශ්‍රී ලංකාව පැත්තේ. ධනංජය සිල්වා නායකත්වයෙන් ලබා දෙන උපනායකයා විදිහට කමිදු මෙන්ඩිස් ක්‍රියා කරනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ තරඟ දෙක ශ්‍රී ලංකාවට වාසි සාගත ලෙස නිමා කරගන්න හැකියාව ලැබෙයි කියලා. දෙවැනි තරඟයේ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. එලන්ට අපි යනවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන විසයිවිස ක්‍රිකට් තරඟාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගේ ශ්‍රී ලංකා සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කරනවා. අගෝස්තු 28 ඉඳලා සැප්තැම්බර් 13 දක්වා පැවැත්වෙන මේ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදිහට චමරි අතපත්තු නායිකාව විදිහට කටයුතු කරනවා. චමරි අතපත්තු, ඉමාශි දුලානි, සංජනා කාවින්දි, වෙෂ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවිෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, කෞෂිනී නොත්‍යාංගනී, දෙව්මි විහංගා, සුගන්ධිනා දසනායක, චමුදී ප්‍රබෝදා, චේතනා විමු කාව්‍ය කාවින්දි, මිතලි අයෝධ්‍යා වැනි ක්‍රීඩිකාවන් සංචිතයට ඇතුළත් කර තිබෙනවා. ඉතින් අපි මේ තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලිය ආසියානු කුසලානය, කාන්තා කුසලානය ශ්‍රී ලංකාවට අරගෙන ඉන්න වාසනාව ලැබෙන්න කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. පසුගියදා දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරඟාවලි දෙකකට සහභාගී වුණු ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක ADA සමරසිංහ පදක්කම් 3ක් දිනා ගන්න සමත් වෙනවා. ජාත්‍යන්තර තරඟාවලි දෙකකදී ටයිකොන්ඩෝ තරඟාවලි දෙකකදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළු පදක්කම් 3ක් දිනා ගනිමින් ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායට වගේම ලංකාවට කීර්තියක් අත්කර දෙන්න සමත් වුණු ක්‍රීඩකයෙක් බවට පත් වුණා. අපි ඒ තොරතුරත් එක්ක සමුගන්න සූදානම් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් තුලින් ලබන සතියේ හමු වීමේ බලාපොරොත්තුවෙන් එතෙක් ඔබට සුදායි සතියන්තයක්. මම සමීර කාර්යවස.
8: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලක්කඩහගෙන වෙලාව දවල් 12:25.

0: En மாறாதிகாய். டெங்கு தடி அவதானம் கலாப 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි.
1: ළඟදීම

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: ලකඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලකඳ අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දෝ
8: මේ ඔයාට ආරංචි නැත අපේ අම්ම එහිඳල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා
9: ඒරුමක් නැහනේ අයිසේ ඔය ගිහින් හරියනෝ නම් අපිත් යනවනේ
8: අම්මා ඉන්නවා කියන්නේ කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ
9: ඒ වයි බේන් කියලා
6: සති අග රාත්‍රී 9:00 ITN බලන්න සමරය

0: ලකඩහගෙනන වෙලාව දවල් 12 විනාඩි 46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේ සුදැවිල්ලද, දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද, අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල, මත්තර මුල්ල, දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
1: ආයත වෙනසක් 18ක පෙරලියක්
2: ලංකදීප
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: රටට වග කියන රේඩියෝ
1: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
2: නිසා දුව ඉස්සර වෙලාම රස්සාවකට යනකොට බස් එකේයි බයිසිකල් වලයි යවන්න බෑනේ ඒකයි මං කැප් එකකට කෝල් කරේ
3: දැන් කවුද මෙයා රස්සාවකට යනවා කිව්වේ එයාකට යන්නේ
4: අනේ තාත්තේ ප්ලීස් මට ඕම කරන්න එපානේ මට වාගේ ආශිර්වාද මේ වෙලාවේ ඕනේ මට ඒකට යන්න දෙන්න තාත්තේ ඕම කරන්න එපා
1: දෙයියන්ගේ මගේ විහිිතයි
3: නැත්තං ඇයි මගේ අම්මා මෙහෙම සටසට ගාලා වැවුලන්නේ
5: ඔව් වැවුලන්නේ කේන්තියට යකෝ කේන්තියට ඉතල කේන්තියට අප්පා ඒ සැරේ මොනව හරි පිස්සුවක් නටුවොත් මම ඔකියෝ යවන්නේ අපායි
3: අපා යවන්නත් ඉතින් මැරෙන්න බෑ
1: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න

ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගෙන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: කල්ලිකුත් වූ චොක්ලට් හා රොටේරි තොගයක් පොළොඩරුව ලක්කාපුර ප්‍රදේශයේ කළ වැටලීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සුවගත්තා. ඒ ලක්කාපුර පබල ප්‍රදේශයේ විරුද්ධ සැරිලක් කර කඩමි සිදු කළ විශේෂ හදිසි පරීක්ෂාවකදී. එහිදී අපරශාලා සිරිල විරුද්ධ සැල් එළවලු සහ පළතුරු අලෙවි සැල් මෙන්ම හෝටල්ද පරීක්ෂා කෙරුණා. මේ පරීක්ෂාවේදී සුවගත් කල් එකතු වූ චොක්ලට් හා රොටේරි තොගය සම්බන්ධයෙන් එම විරුදුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. ඉන්දුනීසියාවේ හටගත් රිෂ්ඨ පරිමාණ එකක 7.7ක ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් මේගේ සංඛ්‍යාව 52ක් දක්වා හෙළ කුස් තිබෙනවා. අතුරුදන් වුවන්ගේ සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් නිශ්චිතව තොරතුරු අනාවරණය වී නොමැති අතර බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරව සිටින බවයි එරට බලධාරීන් පවසන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූකම්පන හේතුවෙන් පුද්ගල 36 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි. තවත් 77 දෙනෙකුට සුළු තුවාල සිදු ඇති බවද සඳහන්. 50,000කට ආසන පිරිසක් බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් ඉවත් කිරීමට පීවර ගෙන තිබෙනවා. මිලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බබිටෙල්නම් RJ හිස්තනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: වායෝ
2: සානිදාපා එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියටර් ගී රශ්මි
4: දවල් එකයි විනාඩි හතරයි වෙලාව ගී රශ්මිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔයා. අද පුරාංකව තියෙන ගී රශ්මිත් එක්ක එකතු වෙන්න මේ වෙලාවේ අපිට මැසේජ් එකක් දාන්න. අවස හතර වෙනකම් මම ඉන්නවා මේ පැත්තේ. 07.03.93.5.93.7 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තේ එවන්න ගී රශ්මිත් එක්ක එකතු වෙන්න.

0: වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සින්දුවහන්න ඒවින් රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
2: FM 93.5 FM 93.7 ලකන Radio ITN
4: Nisan
2: Lakanda Radio ITN

0: දෝර ගගේ තල නහි නහ දෙමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්ස එක්ක තෝරගන්නේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
1: ප්‍රසංග වේදිකාවේ සජීවී

0: දවල්ලකයි විනාඩි 30යි වෙලා වගේ රශ්මිත් එක්ක එකතුලා ඉන්න වෙලාවේ කටියක් එකතු කරගන්න ඕන නිසාම මම මේ පැත්තට ආවා. සින්දු සෙට් එකක් මාර්ගන ඇවිල්ලා තියෙන FM 93.5 93.7 ඔයා වෙනුවෙන්ම අට පුලංකම තියෙනවා. හවස 4 වෙනකම් මීටරේ වෙනස් නොකර කන ළඟින්ම තියාගෙන ගී රශ්මි රස විඳින්න මේ වෙලාවේ මම යන්න හදන්නේ බේරුවල පැත්තට. බේරුවලින් අමිල ඉන්නවා එකතු වෙලා. ඒ වගේම ඊට පස්සේ යකලේනා රුවන් මැසේජ් එකක් දාලා තිනවා, ආවත් එකතු කරගන්නවා. රිසීව්ඩ් කරකේකේ කට්ටිය එකතු කරගන්නා මම, දීපිකා, සුනිල්, නිලා, රංජිත්, ඉන්ෆානි, දම්මිකා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ගී රශ්මි වලට. ඒක මම යන්න හදන්නේ බහරෙන් පැත්තට. අපිවත් එකතු කරගන්න චන්දනකේ චන්දන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජපානයෙන් දිල්සි, එතකොට තංගාලෙන් චාන්සි, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ජෝන් පුතා සමග ආදරණීය බිරිඳ ශාමත් ඉන්නවා කියලා තියෙනවා. ජයවේ වලක්කඩ කියලා තියෙන්නේ. තැන්ක් යූ, සුබ දවසක් ඔයාට. දිගටම ලක්කඩත් එක්ක ඉන්න සුබ සන්ධ්‍යාවක් නෙවෙයි දැන්, තාම සුබ දහවලක්. අම්බලංගොඩ පැත්තට යන හදා නේසුරංග ඉන්නවා මේ වෙලාවේ. ඉත් සද්දටම ප්‍රෝග්‍රෑම් එක අහන ගමන් කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ලක්ෂ්මන් නාමත් එකතු කරගන්න මම. බොරලස් ගමින් ඉඳන් දිනිත විමුක්ති හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල් සන්ධ්‍ය මේ කටියම එකතු කරගන්න කියලා තියෙනවා. ඔයත් තාම මට මැසේජ් එකක් දැම්ම නැත්නම් ගී රශ්මිය අහගෙන ඉන්න වෙලාවේ ආඩ පුළුවන් මේ දවාලි මාත් එක්ක එකතු වෙන්න එන්න. 0703 93.5 93.7 0703 93.5 93.7 ඔයාගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න. අපි තව සින්දු ටිකක් අහලා ආයි මේ පැත්තට එමු.
1: ශනි පීරිස් ශනිදපා රහච ලක්ඛණ්ඩ කී රශ්මියට.

0: දවල් එකයි විනාඩි 58යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ උදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අයකම ඉන්දොලවත ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනික පිහිටේ ගල්තලාවකෙන් ප්‍රපාතිකට ඇදවැටු පුද්ගලයෙකු මියගොස් තිබෙනවා ගල්තලාවේ සිට පහලින් පිහිටි අඩි 300ක පමණ ප්‍රපාතයකට මෙසේ ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ. මේගොස්සැත්තේ දුම්බර මනාන ප්‍රදේශයේ පදිංචි වයස වර්ධ 59ක පුද්ගලයෙක්. ඔහු ජාතිය නිවසකට යන බව පවසමින් නිවසින් පිටව ගොස් ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් එම පුද්ගලයා යළි නිවසට නොපෙනීම හේතුවෙන් සිදු කළ ස්වයංපිළිබිකදී මෙසේ මේගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. ස්පාඤ්ඤයට ඇදහැලෙන තදවැසි හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති බව විදිස් මාධ්‍ය වාර්තා කළා. වර්ෂාවත් සමග ඇති උගක් වතුරින් සහ නායෑමකින් කාන්තාවක් දෙනෙකු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. කොඩ දරුවන් දෙනෙකුද තුවාල ලබා තිබෙනවා. ඉදිරි පැය කිහිපයේ තවදුරටත් තදවැස් සහ කුණාටු තත්ත්වයන් ඇතිවිය හැකි බවට අනතුරු ඇගවීම් දෙනෙකුත් කිරීමටයි ස්පාඤ්ඤ බලධාරීන් කටයුතු කළේ. මේක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු තුනට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN SMS ටයිප් කර 2299ට SMS කරන්න.

0: நாட்டத்தை வக கியன ரேடியோ
1: லக்காத ஜி ரஷ்மி ஆயு ரெடி.

0: දවල් දෙකයි විනාඩි 25යි.
1: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: ஐக்கிய ரோஹாலுக்கு தன்ம கதா கரான்னு.

0: ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
1: සැලෙනලෙලෙන දලුව විලස නිතඹන ලෝලා, නිතඹන ලෝලා, නිතඹන ලෝලා.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මාක්ස්මන් සමහ ්‍යාරය විතුන්ගේෙන් අපිත අහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍ර වී කිටිමියන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිදුව එකැකයි හැයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලි රුපියල් හාරසිය අසුවක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය. අයදුම් කරුවන් තිස් පන්දහසක් අතුරින් උරෙනුර ගැටෙන.

වෙලාවේ පාලිත අනිරංජලා නිලන්ති වගේ මනතාශා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ මේ කටියෝ මං එකතු කරගෙන ඊළඟට අපි අහන්නේම සින්දුවක්. සින්දුවක් නෙවෙයි සින්දු ගොඩක්. දවල් 2:32 වෙලාව ඔයා ඉන්නේ ලක්කඩ ගී රශ්මිත් එක්ක.

0: දවල් දෙකයි විනාඩි 20
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ජී රශ්මි
0: දවල් දෙකයි විනාඩි 49යි වෙලාව මොකක්ද උනේ කියලා නේ කල්පනා කරන්නේ. එහෙම තමයි සින්දු ටිකක් අහගෙන යද්දී ඒ මූඩ් එකක් එක්ක ඉන්නකොට වෙලාවත් සැටලෙනවා නේද? ඒව එහෙම තමයි. දැන් හරියට අහගන්නකෝ. දවල් දෙකයි විනාඩි 49යි වෙලාව. ලක්කන ගිරශ්විත් එක්ක ඉන්නකොට ආඩපලංකව තියෙනවා. FM 93.5 FM 93.7 මට මැසේජ් එකක් දාන WhatsApp එකට මාව එකතු කරගන්න මම මේ පැති නම් බලාගෙන ඉන්නවා. 0.7 0.3 0.3 5 0.3 7 0.7 0.3 0.3 5 0.3 7 ආගේ WhatsApp message එක මේ පැත්තට එවන්න පුළුවන්. හවස 4 5 වුණාට පස්සේ ඊළඟට අනම්මනම් කියාගෙන හැමෙනව නෙවෙයි. මොකද හවස 4 වෙනකන් විතරනේ මම ඉන්නේ. මම යන්න හදන්නේ දැරණිය ගල පැත්තට දිශිනි ලාභකඩේ හැමෝම මේ වෙලාවේ මාව වහගෙන ඉන්නවා කියලා message එකක් දාලා තියෙනවා. එකතු කරගන්න ඔයාව ඊට පස්සේ බොරළු හේනේ සුසන්ත සම්පත් ඉන්නවා ලකන ගීරශ්මි සද්දට මහගෙන ඉන්න අතර වට සින්දුවක් දෙන්නම් මම ඊළඟට අටහල පැත්තට යන්න හදන්නේ අටහල පැත්තේ මාළු කඩේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා කඩේ ළඟ ඉන්න යාළුවෝ ටික කුමා කුමාරි සුදුමාලි සුනිල් අයියා එතකොට මංජුල නදී සිටිජ උපෝල් චමින්ද සුසන්ත හාමි අටහල ගමේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට ඕකේ මාව දෙවනි පැයට එකතු කරගන්න අක්කේ කියලා අම්බලංගුරින් සුරංග මැසේජ් එක දාලා තියෙන්නේ. ගිය පැයදිත් එයා හිටියා අපිත් එක්ක. අන්න එහෙමයි හොඳ ළමයිනේ. ඕකේ මම අවත් එකතු කරගන්න ගමන්. සුරංගව එකතු කරගෙන මම යනවා. තරිඳු රුක්ෂාන්ව එකතු කරගන්න. තරිඳු හැපි බර්ත්ඩේ ටු යූ. අද තරිඳුගේ උපන්දිනය කියලා තියෙනවා. සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ගීරශ්මි අහගෙන ඉන්න වෙලාවේ. අපිවත් එකතු කරගන්නකෝ කවුද මේ කවිදු සත්සර ඉන්න ඕකේ ආව එකතු කරගන්නා ඊට පස්සේ අද හදන්නේ මතුගම පැත්තට පසන්සඳ කැලුම් ඉන්නෝ මේ වෙලාවේ අකේ නිලන් හිටිය ආරච්චිගෙ සින්දුවක් දෙන්නේ කියලා තියනවා ඕකේ හොම මහගෙරින් දෙකට බා කෑගල්ලෙන් හිරුනි නවෝදය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අම්මා තාත්තා ඇතුළු පවුලේ කටිය හැමෝමයි මාවත් එකතු කරගන්නවා කියලා තියනවා thank you so much විකටිය මං එකතු කරගන්නවා ඊළඟට අපි අහන්න යන සින්දු වලට ආරත් පුලංකව තියෙන මේ පැතර මැසේජ් එකක් එවන්න හවස තුන වෙන්න තව ටික වෙලාවයි තියෙන්නේ ඒ කියන්නේ හවස තුනට අපි යන්න ඕනේ අපේ පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයට එතනින් පස්සේ ආරත් පුලංකව තියෙනවා ආයිත් මාත් එක්ක එකතු වෙන්න ඔබ වින්න

0: দশমপাহ অনুতনায় দশমহাত লাখান্ড রেডিও আইটিএন সেভে শ্রীলঙ্কা হান্ড
1: বেলাগ পাসর তুনাই
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ലഖന പ്രവൃത്തി സമകേൻ മമസുലക്ഷ നിർദ്ദേശകായതിരിവീര പ്രവൃത്തി സംസ്കരണീയ മനോജ് കൊടവിതാർഡ
1: സമ അനുഗ്രഹയ
2: NLP ഹദഹന ലങ്കാവേ വെടിമ തേകി ദിന തേകി അവസ്ഥ വെടിമലുത്രയ NLP ഹദഹന ഒബത് അദമ NLP ഹദഹട ബലാഗൻ
3: മുഹുതെൻവ കുവനിൻവ കുടുകേന്ന എപാ കോമകിനാവ അല്ലനവ വികുനന നൊൽമുന സമട ദന്തിമൈ ഇബത് വെന
1: സഹയോഗിത അനുഗ്രഹയ
4: സോനാലിക ട്രാക്ടറിയ දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: අදට කැලපෙන පරිදි ඩව ජාතක චිත්‍රපට පනතක් කණ්ඩායම් ගෙනෙමින් කටයුතු කරන බව චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහතිලෝ මහතා පවසනවා. ඒ ස්වාධීන රූපවාහිනී වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්
6: සිනමාව සම්බන්ධව විවිධ අය විවිධ කාරණාවල් කියනවා. පහුගිය අවුරුද්ද ගත්තොත් මං හිතනවා මෑත ඉතිහාසෙ තිබිච්ච දීර්ඝ නියගයකට වහින්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ සිනමාවේ යහපත් කාලවකවානුවක් ඇවිදලා තියෙනවා. නැවත මිනිස්සු චිත්‍රපට ශාලාවලට එන්න පටන් අරන් තියෙනවා. තවදුරටත් ෆෝන් එකේ හෝ ලැප්ටොප් එකේ චිත්‍රපටි බලනවා වෙනුවට ශාලාවකට ගිහිල්ලා චිත්‍රපටියක් බලන්න ඕන කියලා තීරණය කරලා තියෙනවා. එහෙම තීරණය කරලා බලන්න ඕන කරන වර්ගයේ චිත්‍රපටි පෙළක් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ අපි පරිස්සම් කරගන්න ඕනේ මෙන්න මේ එන ප්‍රේක්ෂකාගාරය අවුරුද්දක් නොකඩව අපිට ආපහු චිත්‍රපට ශාලාවට ගෙන්න ගන්න පුළුවන් නම් මං හිතනවා ඒක අබ්බහියක් කියන වචන එච්චර හොඳ එකක් නෙමෙයි. ඒක පොඩි සංස්කෘතික අංගයක් වෙයි. මාසෙකට සැරයක් පවුලක් පිටින් චිත්‍රපට ශාලාවකට ඇවිල්ලා චිත්‍රපටියක් බලන එක, පොතක් පතක් මිලදී ගන්න එක, ඒගොල්ලෝ කැමති ගමනක් යනවා වගේ ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන අර යහපත් සංස්කෘතික මිනිහෙක් හැදෙන්න ඕන කරන කාරණාවේ කොටසක් විදිහට චිත්‍රපටිය සානගත වුණොත් මං හිතනවා යහපත් චිත්‍රපට සංස්කෘතියක් හැදෙයි කියලා. අපි ඉන්නේ අවුරුදු 40ක 50ක විතර පරණ පනතක් එක්ක. ඒ පනත කොච්චර පරණද කිව්වොත් මිලිමීටර 35ට හදපු පනතක්, තනි තිරයක් සඳහා හදපු පනතක්. එතකොට ඒක BCP දක්වා තාක්ෂණිකව දිනු වෙලා තිනවා. තනි තිර බහුතිර වලට, ඒ කියන්නේ මල්ටි ස්ක්‍රීන් වලට ඇවිල්ලා තිනවා. එතකොට ඔබට දල වශයෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි දැනට තියෙන පනතෙන් මේ මොහොතේ තියෙන සිනමා කර්මාන්තය හෝ කලාව මනින්න හෝ නියාමනය කරන්න හෝ සංවර්ධනය කරන්න බෑ. ඒ தත්ත්වය අපි ඉතා හොඳින් තේරුම් ගත්ත නිසා අපි ඉතාම ඉක්මනින් පනත සංශෝධනය කිරීම ආරම්භ කරා. මේ මොහොතේ මං කියන්න සන්තෝසයි අපිට පුළුවන් වෙලා තිනවා ඉතාම දියුණු ව්‍යුහයක් සහිතව ජාත්‍යන්තර සිනමා කවුන්සලවල තියෙන දියුණු ලක්ෂණ ගණනාවක් අපේ එකට කැඳගෙන ඇවිල්ලා වඩා දියුණු සිනමා සංස්කෘතියක් හදන්න ඕන කරන බලවත් පනතක් අපි යෝජනා කරලා තියෙනවා. පනත වැඩ ඉවර කරලා තියෙනවා. ඒක අමාත්‍යංශයට යවලා ඒක නීතිපතියකට ගිහින් ඒක කැබිනට් ගිහිල්ලා ඒක එන්න යන නිශ්චිත කාලවකවානුවක් තියෙනවා. ඒක ලොකු කාලයක් වෙන එකක් නෑ. ඒ පනත විසින් දමන පාදම මත මං හිතනවා දියුණු සිනමා සංස්කෘතියක් ගැන විශාල බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.
0: ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයට බලපෑ අයහපත් කලකුණෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සතිය පුරා අධික වැසි ඇදහැලී ඇති බවයි. ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා ආධාර සැපීමට ඇමරිකා රජය පුරොන්දු වී ඇති බව ඉන්දියානා ප්‍රාන්ත අඩුකාරවරයා පවසනවා. අධික ගඟ වතුරත් සමග දිවාස වාහන හා වගබිම් ජලින් ගැටවීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවැනි විට හටගෙන ඇති ගඟ වතුර තත්ත්වය වසර 30කට වැඩි කාලයකට පසු එම ප්‍රාන්තයට බලපෑ දරුතම ගඟ වතුර තත්ත්වය ලෙස සැලකෙනවා. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු 4ට
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ලංකාද ජීරශ්මි Are you ready?
2: හවස 3යි විනාඩි 5යි වෙලාව වයි කියන්නේ ලක්කන ගීරශ්මිය අහගෙන ඉන්න ඔයා අපේ අන්තිම පැයත් එක තමයි එකතු වෙලා ඉන්නේ. මේ පැතර මැසේජ් එකක් එවන්න 07.03 93.5 93.7 07.03 93.5 93.7 ආගේ WhatsApp මැසේජ් එක මේ පැතර එවලා විදෙක් එකතු වෙනවා අට පුළංකව තියෙනවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරම
0: ලඛන මොමලින් ඒසල්
1: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ශ්‍රී ලාංකීය ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම. ලක්හඬ ගී රශ්මි.

හවසතුනයි විනාඩි 31යි වෙලාව වාගේ රශ්මිය හැගෙනින වෙලාවේ මට මැසේජ් එකක් දාපු කාටිය වික්මට මතක් කරන්න ඕනේ. කාටිය බලාගෙන ඉන්නවා සින්දු ඉවර වෙන්නේ කීයටද අපිව මතක් කරන්න කීයටද කියලා. ඒ නිසා මං ආවා මතක් කරලා යන්නේ කාටියව. ඩුබයි පැත්තට යන්න හදන්නේ අපිට වෙලාව ඇති ඒ පැත්තට යන්න. ඒ පැත්තේ මම වහගෙන ඉන්නවා කියලා තියෙනවා චලිත. වයිෆ් නිසංසලා දුවලා දෙන්න ගයත්මි රත්නායක සිහෙලි රත්නායක වගේම නංගි ශාමලි රත්නායක මේ හැමෝම එකතු කරගන්න කියලා කියන. ඕකේ එකතු කරගන්නම්ම. අනේ මරත් ලස්සන සින්දුවක් දෙන්න කියලා දැරණිය ගල ඉඳන් ආකාශ් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අපෝ දෙන්න ගී රශ්මි කියන්නේ සින්දු වලින් පිරුණු ලෝකයක් නේද? ආකාශ් මල්ලි එකතු කරගන්න ගමන් අමරේ මල්ලි එතකොට පැතුම් අයියා චිරාන් අයියා ගිහාන් චමාත් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. නන්දසිරි අයියවත් එකතු කරගන්න යා නම කියනකම් බලන් ඉන්න කියනවා. ඔන්න නන්දසිරි අයියව එකතු කරගත්තා. අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මිරිහානි ඉඳන් ඩීඑස් අපරල් එකේ දිසඳ දිමුතු සඳුනි ඉන්දිකා අපිටත් ලස්සන සිදුවක් දෙන්නේ කියලා කියනවා. ඕකේ මොරඩුව පැති දම්මා වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා

හොඳයි නේ. දිගට මහගෙන ඉන්න සද්ද වැඩි කරගෙන FM 93.5 93.7 හැමදාම මීටරේ වෙනස් නොකර කන ලඟින් උඹ තියාගන්න. ලක්කඩ අහන ගමන් ඉන්නේ කියලා ශෂික ඉමේෂ්, එතකොට සදීප, සචින් ශ්‍රේහන් එකතු කරගන්න. ඓකේ මම ඊළඟ සිද්දුවට ආලවත් එකතු කරගන්නා. විරිත අයරාංගනි ආව එකතු කරගන්න නැතුව කොහොමද නේද? පානදුරේ මගේ සුදු පුතාවත් එකතු කරගන්න කියලා තියෙන ආදරේ. ඓකේ එකතු කරගන්නා. ඊට පස්සේ මම යන හදාන්නේ ඒරුවන් එකතු කරගන්නා. අද යා වැඩ කියලා තියෙනවා. අපිට ලස්සන සිද්දුවක් දෙන්නේ කියලා මැසේජ් එකේ තියෙනවා. ඒ වගේම චාමිකා ඉන්නවා හොම ගමේදයි. ගෙදර හැමෝම එකතු කරගන්නවා. ලක්කඩ අහගෙන ඉන්න ගමන් අපිවත් එකතු කරගන්න කියලා සමී. ඔයාගේ මැසේජ් එක ගීත්මා ප්‍රභාෂී සම්පත් මේ හැමෝම අඩළු ගමේ දැන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අලකටියවත් එකතු කරගන්න ගමන් රත්මලාන පැත්තටත් යමු ඔහොම්බම. රත්මලානෙන් ඉන්න වෞරේෂම වහගෙන ගිරශ්මි පැය තුනම එක දිගට අහගෙන හිටිය අක්කේ කියලා තියෙනවා. Thank you so much. ඔබ බහගෙන ඉන්න දිගටම ලක්හන උරේෂාව එකතු කරගන්න ගඩක් ආදරෙන් ඊළඟට මම ලෑස්ටි කරගෙන ඉන්න ටික අහන්න. අපිට තව වෙලාව තියෙනවා. ආ තාම පරක්කු නැහැ. මං හැමදාම කියනවනේ. හිතේ තියාගෙන ඉන්න එපා. මේ දේවල් කියලා දාන්න. නැත්නම් පසුතැවෙන්න වෙයි හොදේ. 0.7 0.3 0.7 0.3 0.7 ගී රශ්මිත් එක්ක අඩි පුළුවන් එකතු වෙන්න වෙස්සම් වට්සප් මැසේජ් එකක් මට දාලා තියන්න.

0: Colorado Negro.
1: You're listening to Gee Wash Me. FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
2: හවස 3:49.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
5: ප්‍රසංග වේදිකාවේ සජීවී අද්දතා ලක්හඬ ගී රශ්මි.
2: අවසතුනායි 3:49 වෙලාව ලක්හඬගේ රශ්මිත් එක්ක අපිට වෙලාව හරියන්න. එනක් අදට මම ගිහින් ගෙන්නත් අද සින්දුක තහගෙන හෙනා ගාල පරිස්සමෙන් සතුටින් ඉන්න. සුබ දවසක් හැමෝටම.

0: flashback.
1: Feedback.
0: Sunflower.
1: All right.
0: Seed of a sakura.
1: Sahara flash.
0: Bio.
1: Sanidapa. එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
2: දවල් 12:30 ගී රශ්මී

0: ලක්කන්නේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණිය උදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අඟුල නාසන්ද බෝධ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් පසු ආරම්භ කෙරුණු සෝදිසි හා මුදා ගැනීම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. යාත්‍රාව ඊ අනතුරට ලක් වූයේ මුරු සංචාරයක් අවසන් කර යළි පැමිණෙමින් සිටියදී. එහි නිලධාරීන් 12 දෙනෙකු ගමන් කරමින් සිටියා. ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙක් වූ අතර ඒ සඳහා MI-17 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 යානයක් යෙදවීමටයි පියවර ගත්තේ. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අගුණන පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන් සහ දීවර ජනතාවගේ සහයද ලැබී තිබුණා. ඒ අනුව යාත්‍රාවේ සිට 11 දෙනෙකු බේරා ගැනීමෙන් පසු රෝහල් ගත කෙරෙන අතර එක් අයෙකු අතුරුදන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ඔහු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මුදාගත් නාවිකයන් 11 දෙනා වන විට වැලිසර නාවික බහරුහලේ නිවාසික ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි නාවික හමුදාව සඳහන් කළේ. යාත්‍රා අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද පියවර ගෙන තිබෙනවා. වසර 34කට පසු හවයි දූපත්වලට ඍජුම් බලපාන සුලි කුණාටුවකට මුහුණ දීමට දූපත් වැසියන් සූදානම් වනවා. මීට පෙර අවසන් වරට හවයි දූපතට සුලි කුණාටුවකින් බලපෑම් එල්ල වුණේ 1992 වසරේදී. පළමු උකාණ්ඩයේ ලාලා සුලි කුණාටුව පැයට කිලෝමීටර 130ක වේගයකින් හවයි දූපත් දෙසට ගමන් කරමින් තිබෙන බවයි කාලකුණාංශ සඳහන් කළේ. සුලිකුණාටුව දරුණු තත්වයකට පත්වූ හොත් මිලිමීටර 630ක්ම වූ වර්ෂාපතනයක් ලැබී හැකි බවටද කලගුණ අංශානුතුරු අංකවනවා. හවයි දූපත් රැසකට මේ වන විටත් සුලිකුණාටුව අනතුරක වීම නිකුත් කර ඇති අතර ජනතාවේ සදහා සූදානම් වන බවයි වාර්තා වන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොමකිනවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි

FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Satyagar, Lakhana.

හවස 4 විනාඩි 14යි. අද ඉරිද නේද? අගෝස්තු මාසේ 16 වෙනිදාද? මේ වෙලාවේ පොඩක් නිවාඩු පාඩුවේ ඉන්නවද? නිවාඩුවේ ඉන්නකොට වාට ලස්සන සින්දු ගොඩාක් අහගෙන ඉන්න පුළුවන් ඉරිද සතියන්ති ලක්කන සතියන්ති. කලින්ගේ රශ්මිය හුවනේ නෝ ස්ටොප් එකක් කිව්ව එක දිගට සින්දු ටික. ඉතින් දැන් පුළුවන් ඔයාට ඔයා කැමති සින්දුවක් මගෙන් ඉල්ලගෙන හවස 6:30 වෙනකම් මං ඉන්නවා මේ පැත්තෙන්. දැන් සතියේම වැඩ ටික කරලා මහන්සීනේ. අද තමයි පොඩක් හරි රෙස්ට් එකක් ගන්න තියෙන වෙලාව නේද? කවුලේ හැමෝමත් එක එකට එකතු වෙලා හැම නැත්තම් රසතේ එකක් හදාගෙන චුට්ටක් චුට්ටක් විතර කතා කර කර පොඩක් නිදහසේ ඉන්න දින හොඳම වෙලාවනේ මේ ඉරිද කියලා කියන්නේ. එහෙම ඉන්නකොට අර පුළුවන් ලස්සන සින්දුවක් අහන්න පවුල හැමෝම එකතු කරගෙන එහෙම නැත්නම් ඔය කැමති කෙනෙක් එකතු කරගෙන හවස 6:30ට කලින් මේ පැත්තට ඉක්මනට එන්න. 0703935937 0703935937 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න. ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. ඉතින් අපි ඒ සින්දුව අහලා ඉමුනේ ඉක්මනට. හවස 4:15යි.

0: ratata wagakiyana radio
1: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: අදවට හිනා වෙලි සිින්දුවහන්න ඒවින් ්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මක්ස්වෙන් සමහ ්‍යාපරවිතුන්ගේ අපි අහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍රේ වී කිටීම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකැකයි හතයි හයිසි හැතනමයයි පන්සෙ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලි රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකෑ රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකෑ රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: හවස 4:30යි.

ලකන සතියන්තේ පළවෙනි පැයේ විදිහට අපි පටන් ගත්තානේ. ඔයාට ඒ වටයි ගොඩක් දේවල් දෙනවනේ කතා කරතුම්. මන් දන්නවනේ ඉතින් ආගෙන. ඔයාට ගොඩාක් දේවල් දින ඉතින් මේ නිවාඩු පාඩුවේ ඔබ දෙන්නට ඕන තරම් කතා කරන්න පුළුවන් ඉතින් අර දිවිද සතියන්තේ නේද? ලකන සතියන්තේත් එක්ක. ඉතින් ඔයා ඇවිල්ලා ඉන්නවා 0703 93 5 93 7. මේකේ ෆෝන් නම්බර් එකකින් මාව හොයාගෙන නේද? කපි බලමුද මුලින්ම කවුදමාව හොයාගෙන ආපු වාසනාවන්තයා කියලා. වාසනාවන්තයෙක් වෙයිද වාසනාවන්තයක් වෙයිද ඔයා හිතන්නේ මොකක් වෙයි කියලාද? මට නම් හිතෙන්නේ වාසනාවන්තයක් වෙයි කියලා. ලස්සනම ලස්සන දවසක් වේවා නංගි කියලා තියෙනවා. ඉතින් ආඩත් ලස්සනම දවසක් වෙන්න ඕනි මේ ලකන සතියන්තේ. අපි ඉන්නවා අදත් කියලා තියෙන දුවල දෙන්න ඉන්නවා මෙත්සදී. කවුද මේ ඊළඟට ඉන්නේ? විනාඩියක් ඉන්න තාක්ෂණික දෝෂයක් අම. අපි ඉතින් ඒකට මුණ දෙන්න ඕනේ. අමන්දී ඉන්නවා, ඒ වගේම මහත්තයා හෙමන්තා ඉන්නවා, අම්මා, ඒ වගේම අයියා නිමල් තිලකසිරි, සදුවක්කා ඉන්නවා, මනෝහරි ප්‍රනාන්දු, අනෝමා අක්කා ඉන්නවා, ප්‍රභානංගි, ගාමිණී අයියා, ඒ වගේම මම හිතන්නේ මැසේජ් එකකට දාලා තියෙන්නේ මැණික තමයි දොඩම් ගස්ලන්දේ. මැණික ආවත් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. සින්දුවක් දෙන වදා කියලා අහලා තියෙනවා මොරටුවෙන් සුජානි. ඔයාට කොහොමද මම සින්දුවක් නොදී ඉන්නේ? ඔයාට ලස්සන සින්දුවක් දෙන්නම්. අපි ආමුණේද හින්දි සින්දුවක් ඔයාලට නටන්න ඕනේ කිව්වායට ලස්සන සින්දුවක් දෙන්නම්. හොමම ඉන්න මා වහගෙන. හයි අක්කේ, කෑගල්ලෙන් තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ. අපල කොටුවේ හිරුනි නමෝත්‍ය ආව එකතු කරගන්න. අම්මා ඉන්නවා, පත්මිනී තාත්තා ලලිත් එකතු කරගෙන, පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මාවත් එකතු කරගෙන, යටියන්තර ටෙක් එකේ යාළුවෝ ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. එහෙම තමයි ඉතින් හොඳ යාළුවෝ. යාළුවෝ අමතක කරන්නේ නැහැ නේද? දිමංකගේ සින්දුවක් ඉල්ලලා තියෙනවා, සුදුනංගි සින්දුව. එන්න පුළුවන්ද කියලා.

ඉන්නවා චන්දන, කාමිලා, මනිදි, සෙලදී ඉන්නවා, ඒ වගේම නිෂදි. එතරක් නෙමේ පහන් දෙත් ඉන්නවා. ඔක්කොම දී දී දී දී. කවුදනේ නවදී වික්කොටුපු ඉතින්ද? හැමෝම එකතු කරගමු අපි ලස්සන සින්දුවක් අහන්න. වෙනද වගේම ජය මම ඉන්නවනේ ධර්මාද. අද ෂොප් එකේ අදත් ෂොප් එකක් නෙවෙයි කඩයක් නේද? ඔයා වැඩ කරන තැන අදත් නිවාඩුවක් දුන්නේ නැද්ද බොස්? අපි බොස්ස එකතු කරගන්න නැතුයිමු දෙකින්. කමක් නැහැ, ඉතින් බොස්ස එකතු කරගත්තේ නැද්ද ලොකු ප්‍රශ්නයක් කරනවනේ. අපි ආවත් එකතු කරගෙන අහමු නේද ලස්සන හින්දි සිද්දුව. මේ වෙලාවේ ලොකු බස් පුල් ඉන්නවා, පොඩි බස් වරනවා. ලක්ෂ්මි මිස් එකතු කරගන්න විදගෙන දිස්තෝ මිස් ඉන්නවා, මදුසංක ජගත්, ඒ වගේම වෙනද වගේම මැසේජ් එක දාලා තියෙන ජය මාම හැමෝම එකතු කරගෙන අපි අහමුද ලස්සන හින්දි සිද්දුව. මොකද කියන්නේ මේ සින්දුව? මගෙන් ඔයාට හවස 4:37.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලඛන මොමදීන්
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමු

ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතාහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

හනුකගේ පිලස්සන සින්දුවක් අහලා නේ දාවෙමු. පඩකර කොම්බලිකමක් එහෙම තිබුණා නම් ආට ඒක නැති වෙන්නත් එක තමයි මම පොඩ්ඩක් ලස්සන සින්දු ටිකක් දොන්නේ. ඉතින් ලක්කන සතියන්දී අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් ඔයා කැමති සින්දුවකට ඔයා කැමතිම කෙනෙක් එකතු කරගන්න. FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් ඔයා ඉතින් ඒ පැත්තින්දලා කියනෝනේ ගොඩක් ගොඩක් දේවල්. මං එතකොට මේ පැත්තට වෙලා අහගෙන ඉන්නවා මොනාද මේ කියන්නේ කියලා. ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි පළවෙනි පැය පටන් අරගෙන හවස 4:44ක් වෙලා තියෙනවා මේ වෙනකොට. අපි යමු බලන්න ප්‍රියංකා ඔයාව හොයාගෙන තමයි මං මේ ආවේ නෝර පැත්තට. නෝර මොකද වෙන්නේ මේ වෙලාවේ? වහිනවද නැත්තං ලකන දාගෙන සද්දට මාව අහගෙන ඉන්නවද? ආයි බෝවන් කියලා දිනවා යාටත් ඉතින් ආයි බෝවන් වෙන්න ඕනේ. යෂ් ගර්ල් මේ ඉරිද හැන්දෑ ඔයා ලස්සනම ලස්සන හැන්දෑවක් වේ. මේ ඉරිද හැන්දෑව වාට ලස්සනම ලස්සන ඉරිද හැන්දෑවක් වේවා කියලා සුබ පතනවා කියලා තියෙන ඔයාටත් ඒ විදිහටම ලස්සනම ලස්සන ඉරිදාවක් වෙන්න ඕනේ. ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා දිනවා ප්‍රියංකෝ ආවත් එකතු කරගන්න. මේ වෙලාවේ ලක්කන අගෙන ඉන්න හැමෝමයි ඒ වගේම මාවත් එකතු කරගන්න කියලා දිනවා ආදරේ. ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ඉතින් අපි මොකද අහන්න දෝ ඉන්නේ? අපි අහමු ලස්සන සින්දුවක්. ඔය විදිහටම අගෙන ඉන්න ප්‍රියංකා සුබ සන්ධ්‍යාවක් යෂ් කියලා දිනවා. අපි චුකනෝමලේ තුල්සිපුරේ ඉඳන් ආවා අහනවා කියලා තමයි තියෙන්නේ. තුල්සිපුරේ පැත්තේ බලන් ඉන්න ආවත් ඉතින් මම එකගෙන යනවද රවුමක් පොඩි කවුද මැසේජ් එකේ නාවසන්ති කියන බලන් තුල්සිපුරේ ආවත් ඔ අපි එකගෙන යනවද කියලා රවුම පෙන්නන්නේ. ලස්සන පැත්තක් නේද? මහත්තයා රංජිත තේනවා දෝෂහානී පුතා නිශාන එකතු කරගන්න කියලා දින චුරිදෝනි එනා රවත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. අක්කා ගෞතමී ඉන්නවා හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. පෙන්චෝ කොහොමද කියලා අහලා තියෙනවා. මම ගොඩාක් හොඳින් ඉන්නවා පෙන්චෝ. මාත් ඉන්නවා රෝසුමල කියලා තියෙනවා. මං හිතන්නේ මේ තරුෂි වෙන්න ඕනේ. ඔව් තරුෂි තමයි තියෙනවා එකතු කරගන්න ලස්සන ගෑනු ළමයෝ. ඔය විදිහට මහගෙන ඉන්නවා. සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා. අපි ඔබ සද්දෙට පහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ලක්කන සතියන්දිය කියලා කියන්නේ සද්ද වැඩි කරගෙන අහන්න ඕන තැන. අර සතිය මහන්සි අඩු කරගන්න නිවා ගන්න වැඩ කරන ගමන් මොන හරි ගෙදර වැඩක් කරන ගමන් මේ වීකෙන්ඩ් එක කියන්නේ මොකද මේ වීකෙන්ඩ් එක කියලා කියන පොඩක් අර ඔල් හැමෝමත් එක පොඩි එළිය මොන හරි ගහක් පැලයක් හැබැයි ඉදවන ගමන් හැම නැත්තන් එළියේ සුද්ධ කරන ගමන් මොන හරි ඉතින් කරනවන්නේ පවුල හැමෝම එකතු වුණාම. ඉතින් ඒ වැඩ කරනකොට ඉතින් ලක්කන සතියන් තියාගෙන ඉන්න ඔයාට කිසිම පාළුවක් දැනෙන්නේ නැහැ. මමනේ කියන්නේ කරලා බලන්නකො. මේ වෙලාවේ සුභාෂිණි ආව එකතු කරගන්න. ඒ වගේම අලවෙන් තමයි මට මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ප්‍රභාෂි ආවත් එකතු කරගෙන අහමුනේ අපි ලස්සන සින්දුවක්. සුබම සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා. ඒක සුබම සුබ සන්ධ්‍යාවක් වේතුමෝනි. ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. මේ වෙලාවේ ලක්කනහන හැමෝම එකතු කරගෙන අහමු කියලා තියෙනවා. ඔයා ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙන බොහොම ස්තුතියි. යටියන්තින් ශිවන්ති තමයි මට මැසේජ් එක දාලා තියන්නේ. වැඩ ගොඩක හිටියත් කෙටින් හරි මැසේජ් එකක් කියවනකොට මම දන්නවා මාත් එක්ක ඉන්නවා කියලා ලක්කන සතියන්තත් එක්ක ඉන්නවා කියලානේ. ඉතින් කොච්චර වැඩ දෙවුනත් කමන්නේ පොන්චි හරි මැසේජ් එකක් ඉතින් එවන්න. එයාගේ වටින වෙලාව වෙන් කරගෙන නිදහසේ ඉන්න තුමයි මේ ඍදාව තියෙන්නේ. එයාට නිදහසේ ඉන්න පුළුවන් වුණාට අපේ බොස් අපිට නිදහසේ ඉන්න දෙන්නේ. ඉතින් අපි අදත් වැඩට ඇවිල්ලා ඉන්න. අදත් ඉතින් අපේ ෂිෆ්ට් එක තියෙනවා. බොස් මොනා කිව්වත් අපි වැඩට එන්න ඕනි අනිවාර්යෙන්. ඉතින් ලස්සන සින්දුවක් තියෙනවා. අපි නිදහසේ ඉන්නකොට එහන්න හොඳම සින්දුවක් තමයි නිදහසේ ඉන්න පුළුවන් සින්දුවක් නේ. නටන්න පුළුවන් සින්දුවක් රැස්ති කරගෙන තමයි තියෙන්නේ. මේ සින්දුව අහලා එන්නකෝ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

තමන්ගේ ලස්සන සින්දුවක් අපි හලාවේ මගේනේ මගේද මන් දන්නේ. අවස පහයි විනාඩි 3යි වෙලාව. ඔයාලා කඩහගෙන ඉන්න ලකඩ සතියන් තියාගෙන ඉන්න වෙලාව. මේ පටන් ගන්න තියෙන්නේ වාගේ මගේ දෙවෙනි පැය ලකඩ සතියන් දෙවෙනි පැය. ඉතින් පළවෙනි පැය ගියා දැනුන්නේ නෑ නේද? එහෙම තමයි ලස්සන සින්දු ටිකක් ඇහෙනකොට වෙලාව යනු අපිට තේරෙන්නේ නෑනේ. පුළුවන් මම අහගෙන ඉන්න ගමන් මේ පැත්තට මැසේජ් එකක් කිව්වොත් වැඩ ගොඩක් ඉන්නේ කියලා මන් දන්නවා. ඒ වුණාට කමක් නෑ. මාවත් මතක් වුණ ගමන් ඉක්මනට මේ පැත්තට එන්න ආත. අපි බලන්න මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්නෝ. එනවද යන්න බහරේන් පැත්තට. බහරේන් වල මොකද වෙන්නේ මේ වෙලාවේ? හෙලෝ හෙලෝ කියලා තියෙනවා. කවුද මේ අපිත් වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. බොහොම ස්තුතියි. සද්දට වහගෙන ඉන්න මේ විදිහට ලක්කන සතියන් දියෝ. ඔදෙන්න අපිට සුපිරි සින්දුව කියලා දේන සෙට් එකටම. බහරෙන් වලින් චන්දනකේ හන්නඩි ඉන්නවා. ජපන් වලින් දිල්සකේ හන්නඩි. තන්ගල්ලෙන් ඉන්නවා චන්සිකේ හන්නඩි. ජෝන් පුතා ඉන්නවා ඒවා එක්කම. ආදරණීය බිරින්ද ශාමා එකතු කරගන්න ඕනි මේ වෙලාවේ. ආදරේ ලක්කඩ හැමදාම කියලා දෙනවා. ඉතින් බොහොම ස්තුතියි ලංකාවෙන් දොරක හිටියත් හිත ලංකාවේ දෙනවනේ නේ. ලංකාවේ ලක්කඩ ගාව තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ වටින වෙලාවෙන් වෙලාවක් වෙන් කරගෙන මේ පැත්තට ආවට. සද්දරම ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙන වානුවරින් තමයි මැසේජ් එක ඇවිල්ලා. නෝ නෝ නෝ නෝ නුවර යනගවන් කියලා තියෙන සමාවෙන් නුවර යනගවන් ඉන්නේ නිශාන්ත අයියා ඉන්නවා ඒ වෙලාව වගේම. චලිත තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. චලිත වගේ අද මල්ලේ ඉන්නවනේ දඟකාරු මල්ලි කෙනෙක් නේද. මල්ලිගේ නම සංජු. අද සංජුගේ බර්ත්ඩේ එක. සංජෝයාට සුභම සුභෝපන්දනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ලක්කඩ සතියන්ත. ඒ වගේම ඔයාගේ අයියවත් මේ විශ්වයකට අපි එකතු කරගන්නවා. ගෙදර හැමෝම වගේම අනිත් හැමෝම හැම යාළුවෙක්ම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරන ඔයාවත් එකතු කරගන්න කියලා තියෙනවා. දැක්කනේ ඉතින් එයා මාව අමතක කරේ නෑ. බොහොම ස්තුතියි. අපි අහමු නේද කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුව. Thank you so much කියලා තියෙනවා. playlist එක ගොඩක් ලස්සනයි. බොහොම ස්තුතියි. අද නම් අපිට වැස්ස නෑ. නුවර පැත්තට වහින්න නැද්ද? අපි නිකුත් පොඩක් ගියාද නවත්? බර්ලු හෙනි සසන්ත සම්පත් වාව එකතු කරගන්න මම විදියට මහගෙන ඉන්නවා. ගිනිගත් හෙනි සහ නුවවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. ඉතින් අපි ඔක්කොම එකතු කරගෙන සිනෝ කහන්න කලින් මට හිතුණා නෝමල් මැසේජස් පැත්තට යන්න. නැත්නම් වට්ස්ඇප් එක පැත්තෙම මැසේජස් කියව කියලා තරහ වෙන්න පුළුවන් කට්ටිය නේද? කොහොලේනින් ජය කලනි ඔව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. මේ වෙලාවේ ඉන්නවා සින්දුවකට එකතු කරගන්න කියලා දෙන උපාලිය වගේම චිත්‍රාණි මාධව කසුන් එකතු කරගන්න කියලා දෙන ලක්කන හන හැමෝම එකතු කරගෙන අපි හමුද ලස්සන සින්දුව. මම ලෑස්ති කරන් ඉන්නේ අභීගේ සබැදෙනී සින්දුව. ඒ සින්දුව අපි ගොඩක් කාලෙකින් ඇහුවේ නැති සින්දුවක් නේ. ඉතින් දැන් පුළුවන් ආයෙමට මේ සින්දුව අහන්න. හවස 5 වෙනිදි 7යි.

0: දෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු ත්‍රය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

மாறாத்திகாய். டெங்கு தடி அவதானம் கலாப 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාත්‍තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

Anna Radio ITN Satyagraha Lakhana.

පහයි විනාඩි 18යි. බලන්නකෝ වෙලාව ගොඩතරම් ඉක්මනට යනවද නේද? වෙලාව හොඳ වුණාම ඔයාට හිතන්නේ වෙලාවට උඩ චාන්ස් එකක් එන්න පුළුවන් නේද? ඔයාගේ චාන්ස් හම්බ වෙන්න ලක්කඩ අහගෙන ඉන්න ඕනේනේ. අපි කලින් ආදිකෝ ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරඟයේ ගෙත් සින්දු කියන දක්ෂ අයට වයස් පරතරයක් අපි දාලා තියෙනවා. ඉතින් ලස්සන සින්දුව කියලා අපිට එවන්න කියලා කිව්වනේ. ඉතින් එහෙම එව්ව අය ඉන්නවා. සමහරක් විට ඒ චාන්ස් එක මිස් වුණ අය ඉන්න පුළුවන් නිසා නමක් නේ අපිට දෙවෙනි වටේකුත් වෙනවනේ. අපි ඒකෙද උත්සාහ කරමු. හැබැයි දැන් අර පළවෙනි වටේදීම සින්දුවක් කියවලා සින්දුවක කොටසක් කියවලා ඉතින් අපි තෝරගත්ත අය ඉන්නවා. ඉතින් ඒ තෝරගත්ත අයගේ පළවෙනි වටේ පළවෙනි දින පැවැත්තුන ගිය සතියේ දෙවන දිනේ පවත්වන. ඉතින් මේ සතියේ ඔන්න තුන්වෙනි දිනෙත් අපි පවත්වන සූදානම් කළ තියෙන සිළු වැඩ ටික. ඉතින් ලස්සන සින්දු ටික ඔයාගේ මාදරණීයන්ගේ කටහඬෙන් අපි පටිගත කරා. ඉතින් මේ හැම සින්දුවක්ම ඔයාට අහන්න පුළුවන් සතියේ දිනවල. අපි දිනේ කියන්නම් ආගෙන ඉන්න ලක්කඬ. ලක්කඬ ගෝල්ඩන් වොයිස් තරඟයට ඔයාට මේ පාරේ එන්න බැරි වුණ කෙනෙක් නම් හිතර ඉද ගන්න එපා. අපිට පුළුවන් ඊළඟ අවස්ථාව උත්සාහ කරන්න. ඉතින් හැමදේම ඔයාට අප්ඩේට් එකක් අපි දෙනවා ලක්කඬ ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එක හරහා. ඉතින් පොඩ්ඩක් පේජ් එක ෆලෝ කරලා නැත්නම් ඔයා ආ පේජ් එක ෆලෝ කරන්න. වීඩියෝස් දාලා තියෙනවා ඉතින් සින්දු කියන අයගේ. ඒ වීඩියෝස් වලට ආට ඔයාගේ අදහස දක්වන්න පුළුවන්. ඉතින් මේ හැමදේම ඔයාට ලක්කඬ එක හිටියොත්ම තමයිනේ. ඉතින් සමහරක් විට ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ යාළුවෙක් ඉන්න පුළුවන් මේ වීඩියෝ එක අතරතුර. අපි නන්ද හැදිනේ. එහෙම ඉන්න පොඩ ටච් එකේ ඉන්න ලක්කඬ ෆේස්බුක් පේජ් එකේ. ඒකට මතක කරන ගමන් අපි යමු FM 93.5 93.7 වෙලා වේ සද්දට කවුද මම අහගෙන ඉන්නේ කියලා බලන්න. 0703 935 937 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න. තමරා කුමාරියා මට කෝල් කරානේ. හරිම ආදරණීය ලස්සන මට ඉත ලස්සන හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. හරිම ආදරණීය උඹ කියලා. ඔයාව එකද කරගන්නම්. ඊළඟ ලස්සන සින්දුවට මැසේජ් එකකුත් මට වල දීලා ඉදර හැමෝම එකතු කරගන්නම් මේ වෙලාවේ. ඒ වගේම කවුද මම අහගෙන ඉන්නේ කියලා බලමු අපි. නෝමල් මැසේජස් තමයි මේ කියන්නේ. ඔබ සංදේව කියලා තියෙන වාකහමද ඔයාට ගොඩාක් හොඳින් ඉන්නවා. මල සිංහලින් ධාරව තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මම ධාරවව එකතු කරගන්න. අම්මා ඉන්නවා, තාත්තා, ඉඳුනිල්, ඒ වගේම ප්‍රනීත්, මදු, ඒ විතරක් නෙමෙයි රංග, ඉනුකි, බබා එකතු කරගන්න කියලා තියෙන. ආදි බබා ඉන්නවා මේ වෙලාවේ. තොහින බබා ලක්කනහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙන. මම ස්තුතියි ඔබ මේ විදියට ආගෙන ඉන්න මට. අපිට සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා තනුරි. තනුව ස්නෝරින් තමයි දාලා තියෙන මැසේජ් එක. හෙට්ටිකොළ පැත්තේ ඉන්න අපේ නෑදෑයෝ. අපි මේ නෑදෑයන්ගේ ගෙදර යන ගමන් අපි එන්නද පණුව ස්නෝරු පැත්තට. මොකද කියන්නේ? අපෝ එන්න එපා කියන්න හේතු. හරි, අපි අහමු නේද ලස්සන සින්දුවක්. ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නේ. ඔය දැස කී කතා? ඇස් දෙක කොයිතරම් නම් කතා කියනවද නේද? ඔයාටත් එහෙම කියලා තියෙනවද කවුරු හරි? මේ සින්දුව මගෙන් ඔයාට.

0: ඉදිරිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 10ට වෙනසක් 18ක පෙරලියක් ලඟදීම

සමහර සින්දු තියනවානේ අපිට කොච්චර ඇහුවතර එපා වෙන්න ඇති. ඒ වගේම තමයි සමහර ගායකයෝ ඉන්නවා අපි අර හදවතේ ලියවිලා ඉන්නකෝ. ඒ වගේ ගායකිකම ඉතින් දමිත් අසංක කියලා කියන මෙයාගේ ලස්සන සින්දුවක් අහලා වේ. ඒ සින්දුවෙන් පස්සේ අපි අමු බලන්න මේ වෙලාවෙ ලක්කන සතියන්ති කවුද හගෙන ඉන්නේ කියලා බලන්න. කවුද වේ අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන වාදිනී. ඒ වගේම චමුදිතා ඉන්නවා මේ වෙලාවෙ ලක්කන හගෙන. විජේරත්න, ප්‍රියන්ති, කුමුදුනි, ඒෂෝන්, හංසක, චතුරංග මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. මාළුපඩින් තමයි මැසේජ් එකකට දාලා තියෙන්නේ. දැම කවුද කියලා නම් දාලා නැහැ. චමුදිත වෙන්න ඕනේ මට මැසේජ් එක දාපු කෙනා. ඔය හැමෝම එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා. මම ගොඩාක් ඔයාලට කොහොමද කියලා අහලා දිනු. ඒක කියන්න කලින් මම කිව්වේ මම ගොඩක් හොඳින් ඉඳුවා කියලා. අනු මොලේ ඉක්මනට ප්‍රතිචාර දක්වනවනේ නේ. මම කියන්න ඕනේ මේක කියලා දන්නවා. හැබැයි ඊට කලින් මේ කට ඉස්සර වෙනවා. මම ගොඩාක් හොඳින් ඉඳලා මම ස්තුතියි මං ගැන බැලුවට. ඉතින් ඔයත් කොහට කොහොමද බලසිංහලින් දහරාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ප්‍රණීත්, ඒ වගේම මදුරා.

හැමෝම ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. සදනාගේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. බුලත් කොහේ පිටින් අහිංසා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අහිංසා අපි බලමු මේ සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා නේද මේ ටයිම් එකේ. කාට හෝ නෝමල් මැසේජස් දෙන්න පුළුවන් මේ පැත්තට. අනුස් නුවරින් කවුද මට මැසේජ් එක මේ දාලා තියෙන්නේ? ඒ නම දාලානේ තනුරි වෙන්න ඕනේ. තනුරි ආවට අපි බලමු මේ සින්දුව දෙන්න පුළුවන් වේද කියලා. අක්කේ අක්කේ යශක්කේ මොකද මොකද යන්න කලින් මගේ මැසේජ් එක කියවලා යන්න කියලා තියෙනවා. කවුද මේ මැසේජ් එක මට දාලා තියෙන්නේ? මමත් සතියක ලක්ක දාගෙන ඉන්නේ කියලා තියෙනවා. මට දෙන්න කොමන්නේ සංචේකේ සසර බැඳීමක් සිදුව ඉතින් අපි බලන්නගේ සිදු දෙන්න පුළුවන් වේද කියලා. පොඩි හැමෝම එකතු කරගන්න කියලා තියෙන සහස්නා, ඒ වගේම රසංජලි. රසංජලිට කියන්නේ බිම්මල කියලාලු. එයා චූටි කොටළමෙක්. තැන්කියු මන් දන්නේ මේක අහගෙන හිටිය තරහ වේවත් එක්ක. මේ චූටි බිම්මල ආවත් එකතු කරගන්න. කවිෂා, කවිඥා, ඒ වගේම යාළු හැමෝම එකතු කරගෙන අපි හැම ලස්සන සින්දුවක් දැනනේ ගලින් අනු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න අනෝ ඉතින් වගේ චූටි බිම්මල තරහ වුණොත් මම දන්නේ නැහැ. ආ තමයි කිව්වේ. මේ ලස්සන සින්දුව මගින් ඔයාට

0: සහයෝගී අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට මහසකර වනයේ අධ්‍යාත්මික වගපෙන්වීම අතිශයින් වැදගත් අගමැතිනිය කියයි. අඟුලාන මුහුදේ නාවික අනතුර ගැන සොයන්න විශේෂඥ කමිටුවක්. ගල්කිස්සේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියයි. ඝාතකයන් සොයා පුළුල් පරීක්ෂණ. යුරෝපයේ ගිනිගනිද්දී ඇමරිකා කලාපයට අධික වැස්සක්.

0: රටට වගකියන රේඩියෝ
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: එන්.එල්.බී. හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය එන්.එල්.බී. හදහන ඔබත් අදම එන්.එල්.බී. හදහන බලා ගන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB Bank Win.

0: Radio ITN Satyaga Lakhana.
1: සුපහයි විනාඩි 52 ඒ කියන්නේ දෙවෙනි පැය මේ විදිහට තොප්පරින් තොප්පරේ ගෙවිල යනව නේද? ඉතින් මොකද කරන්නේ? අසන සින්දු ටිකක් ඇහෙනකොට එහෙම තමයි ඉතින් වෙලාව යනවා තේරෙන්නේ. ඒ මොනවා වුණත් ඉතින් හෙට සඳුදා කියනකොට චුට්ටක් විතර ඇඬෙන්න එනවා නේද? ඇඬෙන්න ආවට කරන්න දෙයක් නැහැ. හෙට උදේම ලැස් වෙලා වැඩට යන්න වෙනවා. ඉතින් මේ වෙලාව යව මොකද කරන්නේ? රැට කෑම ටිකක් හදන්න එහෙම ලැස්ති වෙලා දින්නේ. ගෙදර විනින් පුංචි පොඩ්ඩෝ හැම ඉන්නවනම් ඔන්න ඉතින් කලින් මු යන්න වෙනවා. ඉතින් බඩගිනි පොඩ්ඩෝනේ ඉන්නේ නේද? මොනා දුන්නත් ඉතින් චුට්ට චුට්ට හැම වෙලේම බඩගිනි වෙනවා. එතකොට ඉතින් මොනා හරි ලැස්ති කරගෙන තියාගන්න වෙනවා. ඉතින් මොනා හරි වෙන වෙන කරන්න දේවල් දුන්නොත් ඉතින් ඔන්න රැට පත් කරන්නෑනේ. එනිසා ඉතින් සමහරක් විට ගෙවල් වල මේ වෙලාවේ කෑම හැදෙනවා ඇති නේද? ඔයා මොකද කරන්නේ මේ වෙලාවේ? ලක්කන අහන ගමන් ගෙදර වැඩ කරන ගමන් ගෙදර අයත් එක්ක ඉන්න ගමන් මාවත් අහගෙන ඉන්නවා නේද? ආයි බෝවන් කියලා තියෙනවා. මේ පැත්තට ආපු කෙනෙක් එකතු කරගන්න තමයි මේ හදාන්නේ. ලක්ෂ්මන් තමරෝ නිශාන් ඉන්නවා, චේතනා තේජවෝර් ඉන්නවා, පුංචි පුතා භාග්‍ය ඉන්නවා, අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්න ඕනි. ඊළඟ ලස්සන සින්දුවට ආය බෝ වේවා කියලා තියෙනවා. සුබම සුබ ලස්සන වාසනාවන්ත දවසක් කියලා තියෙන ඔයාටත් ඒ විදිහටම වෙන්න ඕනේ. අනුරගම අනුලාවතී ආව එකතු කරගන්න ඊළඟ සින්දුවට අසිරිල් ඉන්නවා, දුව අනුෂිකා, පුතා ප්‍රදීප්, දුව පේශ්වලා, පුතා හර්ෂණ, ඇමේලියා සමරසේකරවත් එකතු කරගන්න කියලා තියෙන ඇමේලියාට හරි ලස්සන නමක් තියෙනවා. මං හරි ආසයි නම කියන්න. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා දෙනවා. කවුද මේ? ආව එකතු කරගන්න ගයන්. මං හිතන්නේ ඔයා වෙන්න ඕනේ මැසේජ් එක දාලා තියෙන්නේ. අපි යමු පොඩක් නෝමල් මැසේජස් පැත්තට. මේ වෙලාවේ කවුද මම අහගෙන ඉන්නේ කියලා බලන්න. සතියක ලක්කන අහගෙන ඉන්නවනේ වසන්ත කුමාරියෝ ගම්පොල ඉඳලා. ඉතින් අපි හැමෝම එකතු කරගෙන හමුද අමරසිරිම් පීරිස් මහත්මයාගේ ලස්සනම ලස්සන සින්දුවක්. සමහර ගෑනු ළමයි හරියට ඇපල් මලක් වගේනේ එහෙම කියලා තියෙනවද කවුරු හරි?

0: சத்தியாக லக்கண
1: ලකන හගෙනින්ද වෙලාව හවස 6යි විනාඩි 2යි මම හගෙන ඉන්න ගමන් ඔයාලට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න මේ විදිහට පටන් අරගෙන තියද්දී ඔයාගේ මගේ අන්තිම පැයනේ ලකන සතියන්ගේ අන්තිම පැය ඉතින් ඔයාට මේ පැයේදී ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න ඔයා කැමති සින්දුවක් අහන්න මේ ඕන දෙයක් පුළුවන් මේ පැත්තට ආපුතින් තව විනාඩි කීපයක් තියෙනවා අපි බලමුද මේ වෙලාවේ කවුද මාව හගෙන ඉන්නේ කියලා අශ්විනේ ඔබ එකතු කරගන්න ඊළඟ සින්දුවට පොල් හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා බයකට සමුනෝ ඔයාව බලන් නැතුව කොහොමද මම ඉතින් ඉන්නේ මැනික වර්ගර පැත්තට එන්නේ නැද්ද කියලා අහලා තියෙන ඔන්න චුට්ටක් චුට්ටක් මං ආවා ඔයාව බලලම යන්න ඔයාව එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට මොකද කරන්නේ මේ වෙලාවේ කැම එහෙම හදන ගමන් ඉන්නේ රස කැම ටිකක් එමු අපි යමු නෝමල් මැසේජස් පැත්තට මේ වෙලාවේ මාව කවුද බල අහගෙන ඉන්නේ කියලා බලන්න සදියක ලක්කන අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා දිනා දහම්ස ඔයාවත් එකතු කරගන්න හැමෝම එකතු කරගෙන සින්දු අහන්න සුබම සුබ දවසක් කියලා දිනා මාවත් සින්දු කර එකතු කරගන්න කෑගල්ලේ උපනන්ද තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ නෝරින් සංජීව ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට ආමර කෝල් එකක් දෙන්න ඉතින් හැමෝම එකතු කරගෙන මේ හවස එක සමහර හවස්වරු තියෙනවා නේද අර ඉර බැහැගෙන යනකොට අහසේ පාට හරි ලස්සනට හැදිලා තියෙන ඒක වචනින් කියාගන්න බෑනි සමහරක් වෙලාවට ඒ අහසේ තියෙන ලස්සනනේ ඒක බලාගෙන ඉන්න ඕනේ ඒ හවස්වරු වලට තමයි මම නම් කැමතිම ඔයා කැමති මොන වගේ හවස්වරු වලටද මේ සින්දුව මගෙන් ඔයාට

0: ഇടവിട്ട് ഹിനി സിന്ധുവാണ്
1: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176679579.
3: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
4: ോഹാലോഹാല

දවස 6යි විනාඩි 17යි. ලස්සන සින්දුවක් තියෙන්නේ කඩාරත්ත දේවල්ගේ මහත්මයාගේ. ඉතින් සුලංගර ඔබ වගේ නේ. අහලා බලන්නකෝ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478 ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: රටට වග කියන රේඩියෝ සත්‍යයක ලක්හඳ
1: සතියන්තයේ හැගෙන ඉන්නකොට හෝ වෙලාව හරි ඉක්මනට ගිහිල්ලා හවස 6 විනාඩි 24යි. ඒ කියන්නේ මට යන්න වෙලාව ඇවිල්ලා නේද? අදට මම ගිහිල්ලා එන්න හෙට අලුත් සතියක් පටන් ගන්න. ඉතින් හෙටත් අපිට කතා කරන දේවල් ගොඩාක් තියෙනවා. උදේ 10 වෙනකොට ඇවිල්ලා ඉන්න. පරිස්සමට සතුටින් ඉන්න. මම යෂ්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ප්‍රවෘත්ති සිරස්තල
3: රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට මහසකරුවනේ අධ්‍යාත්මික මඟ පෙන්වීම අතිශයින්ම වැදගත්. අගබැතිනිය කියයි. අගුලාන මුහුදේ ඩාවිකාණතුර ගැන සොයන්න විශේෂඥ කමිටුවක්. ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියයි. ඝාතකයන් සොයා පුළුල් පරීක්ෂණ. යුරෝපීය ගිනිගනිද්දී ඇමරිකා කලාපයට අධික වැස්සක්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ. රජයේ වැඩපිළිවෙල තුල බහසංග්‍රහණයේ සිදුවන අධ්‍යාත්මික බගපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරි පවසනවා. ඒ ශ්‍රී ඥානානන්ද මහවංශ මහපිරිවෙනේ අධ්‍යක්ෂ පූජ්‍ය මගකන්දේ රතනපාල ස්වාමීන් වහන්සේට ශාබුපාලි වනවාසනිකායේ මහනායක ධුරේ පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් මල්වතු පාර්ශ්වය අනුනායක නියම්ගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ සහ අස්කිරි පාර්ශ්වය අනුනායක පූජ්‍ය නාරම්පණාවයානද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු විශේෂ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ඒදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය
4: අද ලෝකයේ පරිසර විනාශය, දේශගුණික විපර්යාසය සහ සම්පත් අර්බුද වැනි දැඩි අභියෝගයන්ට මුහුණ දෙන අවස්ථාවක ආරාණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලාගේ මේ සරල සංවේදී ජීවන රටාව අපිට ඉතා වැදගත් ආදර්ශයන් රැසක් සපයනවා. තමන් වෙනුවෙන් පමණක් නෙවෙයි, අනෙකා වෙනුවෙන් කැපවීමේ වටිනාකම, අනාගත පරපුරට උරුම විය යුතු සම්පත් ආරක්ෂා කිරීමත් අපේ වගකීමක් කියන ඒ ආදර්ශය මෙවැනි ආරාණ්‍යවලින් අපිට ලබා දෙනවා. අද අපි රටක් ලෙස ඉදිරියට යමින් සිටින්නේ ජනතාවට වඩා යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරමිනුයි. අපි ඇත් ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කරමින් මෙට්‍රෝ සේවා හඳුන්වා දීමේ සිට සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නවීකරණය කරමින් මේ වෙනස අත්විඳිමින් සිටිනවා. එහෙත් රටක් අලුත් කිරීමේ කාර්ය රජයකින් පමණක් අවසන් වෙන්නේ නැහැ. අද අපි මේ ගොඩනගන මේ නව පහසුකම්, නව පද්ධති සහ නව අවස්ථා ආරක්ෂා කරමින් ඒවා වගකීමෙන් භාවිතා කිරීමට තව දුරටත් දියුණු කරමින් අනාගත පරපුර වෙත බාර දීමටත් අපි සියලු දෙනාත්ම වග බලාගත යුතුයි. අපි රටක් ලෙස ගොඩනැගීමට බලාපොරොත්තු වෙන්නේ වඩා පොහොසත් රටක් පමණක් නෙවෙයි, වඩා යහපත් සහ වඩා වගකීම් සහගත සමාජයක්. එමෙන්ම මේ ගමනේදී රජයක් ලෙස අප ගන්නා උත්සාහයන්ට මහා සංඝරත්නය ලෙස ඔබ වහන්සේලාගෙන් ලැබෙන අධ්‍යාත්මික මඟ පෙන්වීමත් සමාජය තුළ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන සහයෝගයත් අපට ඉතා වටිනා ශක්තියක් බව මා සිහිපත් කරන්නට කැමතියි.
3: අගුලාන ආසන්න බුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් පසු ආරම්භ කෙරෙනු සෝදිසි හා මුදකිනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. යාත්‍රාව ඊ අනතුරට ලක් වූයේ මුරු සංචාරයක් අවසන් කර යළි පැමිණෙමින් සිටියදී. එහි නිලධාරීන් 12 දෙනෙකු ගමන් කරමින් සිටියා. ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙක් වූ අතර

0: දක්වා අතුරුදන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ඔහු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මුදාගත් නාවිකයා නිකොලස් දිනාබේ වන විට වැලිසෙන නාවික බහරුහලේ දේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි නාවික හමුදාව සඳහන් කළේ. යාත්‍රා අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂඥයන්ගේ සමන්විත කමිටුවක් පත් කිරීමටද පීවරගෙන තිබෙනවා. වවුනියාව, බුලතියු, ත්‍රිකුණාබලය, පොළොන්නරුව, බඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලට තවදුරටත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලකුණාංශ පවසනවා. එම තත්ත්වය මිනිස් සිරුරට අහිතකර ලෙස බලපෑම් එල්ල කළ හැකි බැවින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වීම සහ කුඩා ලබුන් වාහන තුළ තනිව රඳවා නොයෑම් මෙන්ම සුදු පැහැති හෝ ලා පැහැති ඇඳුම් භාවිතය පිළිබඳ ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි කොළඹ ඍජුවේ ආරෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.
1: රස්නේ වැඩිවීම නිසා අපේ ශරීරයෙන් දාඩිය වැඩිපුර පිට වෙනවා. දාඩිය සමග ජලය සහ ලවණ කියන දෙකම පිට වෙනවා. මෙතෙන්දී අපිට රෝග ලක්ෂණ කීපයක් මතුවෙන්න පුළුවන්. විජලනය වීම නිසා විශේෂයෙන්ම හිස රදය, වමනය, නිදිමත ගතිය, නිින්ද නොයාම, ආහාර අරුචිය, ඉතින් ඔයගේ රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ මුත්‍රා තදපාට වෙන්න පුළුවන්. මුත්‍රා යනවා අඩු වෙන්න පුළුවන්. මුත්‍රා තදපාට වෙලා තියෙනවා කියන්නේ අපි ඇති වෙන්න වතුර බීලා නැහැ. ඒක නිසා අපේ දරුවන්ට වෙනදට වැඩි වතුර ටයක් බොන්න දෙන්න විශේෂයෙන්ම වියලි කාලගුණයේ තියෙන තැන්වලදී. පිරිසිදු වතුර ටයක් ඒ දරුවන්ට ලබා දෙන්න. විජලනය වෙනවා වගේම මේ රස්නේ කාලයේදී අපේ හැම රෝගත් වැඩි වෙන්න පුළුවන්. දාඩිය, බිබිලි, දද කුෂ්ඨ වගේ දේවල් වැඩි වෙන්න පුළුවන් නිසා අපි පුළුවන් තරගේ දරුවන්ට දෙසරයක් හරි නාන්නයට කඩ ලබා දෙන්න, පිරිසිදු වතුරේ ඉන්න ලබා දෙන්න. ඉතින් අපි හැම දිනාටම මේ දවස්වල වැඩිපුර වතුර බොනවා නම් හොඳයි. ඇත්තටම දරුවෙක් ගෙනන් වතුර ප්‍රමාණය තීරණය වෙන්නේ බරේ හැටියට. බරේ හැටියට වතුර දෙන්න ඕනේ දරුවන්ට. වෙනද වතුර බෝතලයක් බීපු දරුවෙක්ට බෝතල් දෙකක් උනත් වතුර බොනවා නම් වැඩිය හොඳයි. වතුර විතරක් නෙමෙයි, ස්වභාවික දියර ආහාර තමයි අපි අනුමත කරන්නේ. මෙතන ස්වභාවික දියර ආහාර කියලා කියන්නේ දෙහි, දොඩන්, නාරං, කැඳ වර්ග, සුප් වර්ග, තැඹිලි වතුර, ජීවනි, ඒ වගේ දේවල් තමයි. මෙතනදී පැණිබීම වර්ග දෙන්න නම් එපා. එතනදී බෝනවන රෝග ආපෞසරයක් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අපි හැමෝම වැඩි හිටියෝ දරුවෝ මේ දවස්වල එළියේ අපි වැඩ කරනවා නම්, එළිය සෙල්ලම් කරනවා නම්, අපේ දරුවෝ කොහොමද සෙල්ලම් කරනවා අනිවාර්ය කාලේ, එතනදී වැඩිපුර වතුර ටිකක් ඒ දරුවන්ට ලබා දෙන්න, ස්වභාවික දියරත් වැඩිපුර ලබා දෙන්න, ඊට අමතරව වැඩිපුර වතුරේ සෙල්ලම් කරන්න ඉඩකඩ ලබා දෙන්න. ඒ මගින් මං හිතනවා මේ සංකූලතාවම කරගන්න පුළුවන් රස්නේ වැඩිවීම නිසා සිදුවන.
0: වැඩිහිටියන්ට සහ ගැබිණි මව්වරුන්ටද විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා උපදෙස් ලබා දුන්නා.
1: විජලනය දරුවන්ට විතර නෙමෙයි වැඩිහිටියන්ටත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩක් වැඩිමහලු අයට, ගර්භණී මාතාවන්, චුන්ටි පුංචි දරුවන්ට වගේම ඇති වෙන්න පුළුවන්. වැඩිපුර වතුර ටිකක් බොන්න. දැන් අලුතෙන්ම වෛද්‍යවිද්‍යාත්මකව තහවුරුලා තියෙනවා, අපි වතුර බොන්නේ නැතුව වැඩ කරොත්, කාලයක් තිස්සේ වතුර බොන්නේ නැතුව වැඩ කරොත් අපි කියනවා ක්‍රොනික් ඩීහයිඩ්‍රේෂන්, අපි වකුගඩු නරක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා වැඩිහිටියෝ විශේෂයෙන් මේ රස්නේ කාලේට වතුර ටිකක් වැඩිපුර බොනවා නම් හොඳයි. ඒ ස්වභාවික දියර ආහාර ටිකක් වැඩිපුර ගන්නවා නම් විශේෂ අප වතුර ටිකක් අපි හැමෝම වැඩිපුර බොමු. පිරිසිදු වතුර ටිකක් බොනවා නම් හොඳයි. නැත්නම් අපේ දීර්ඝ කාලීනව වකුගඩු හානි වෙන්න තියඩකට තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් මේ දවස්වල වතුර ලීටර් 3ක්වත් බොනවා නම් හොඳයි. ඒ එහෙම නැත්නම් අපි විජලනය වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් තමන්ගේ මුත්‍රාවල පාට තද පාට වෙලාද කියලා. එහෙමනම් අපි වතුර බොනවා අඩුයි. ඒ නිසා අපි වැඩිහිටියෙක් විදියට වතුර ලීටර් 3ක්වත් දවසට පානය කරනවා නම් මං හිතන්නේ ඉතාමත් වැදගත්. ඒ මගින් මං හිතනවා විජලනයේ සහ ඒයින් ඇතුළු වෙන අතුරු ආබාධ අපිට අවම කරගන්න පුළුවන්. සංකූලතාවම කරගන්න පුළුවන්. ඊටත් අමතරව මේ නිවාඩු කාලේ අපි දරුවෝ සරුංගල් යවනවානේ. දැන් අගෝස්තු මාසෙ තමයි සරුංගල් යවන කාලේ. ඉතින් සරුංගල් යවද්දී පුළුවන් නම් කුඹුරේ එහෙම අපි දුවලා සරුංගල් යවන එක කරනවා. නියරක වගේ සරපු දෙයක් දාගෙන යන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් මේ සරුංගල් කාලයට පසුව අපි දකිනවා මී වුණා වගේ තත්ත්වෙනුත් වැඩිවීමක්. ඒකත් වළක්ව ගන්න අපි දැනුවත් වුණොත් මම හිතන්නේ අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ මගින් රෝහල් වලට පැමිණෙන රෝගීන් දරුවන් අපිට අවම කරගන්න පුළුවන් වෙයි.
0: වවුනියාව, බුලතියු, ත්‍රිකුණාබලය, පොළොන්නරුව, බඩකලපුව, අම්පාර සහ මොන්රාගල දිස්ත්‍රික්වල පවතින්නේ දැඩි වියලි කාලගුණයක්. එම ප්‍රදේශවල දැන්ටමත් කුඩා වැව්සියල්ලම් පාහේ සිදී ගොස් ඇති අතර උග්‍ර වියලි කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකටයි පත්ව සිටින්නේ. කිරිඳි ඔයේ අතුගංකාවක් වන රඳාපොළ ආරු ජල මට්ටමද සීග්‍රයෙන් පහළ ගොස් තිබෙනවා. මේ අතරෙන් ප්‍රදේශවල දැඩි වියලි කාලගුණ තත්ත්වයක් පවතිද්දී තවත් ප්‍රදේශවලසකට අදත් වැසි අට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර, සබර්ගමු සහ වයඹ පළාත්වලත්, මහනුවර, නෝරේලිය, ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්වලත් වැසි අට ගන්නා බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව ඌව පළාතේ, අම්පාර සහ බඩකලපුව දිස්ත්‍රික්වලත් සවස දෙකෙන් පසු වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීව්‍ර සහ නාවික ප්‍රජාවට

0: දැනුම් දී තිබෙන්නේ කණකසන්තුරේ සිට බණ්ඩාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා මුහුදු ප්‍රදේශ වෙන්ව මාතර සිට හම්බන්තොට හරහා පොතුමිල දක්වා වන වෙලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශ රළුවන බැවින් දීවිරි සහ ඩාවි කටයුතුවලදී විමසිලිමත් වන ලෙසයි. ගල්කිස්ස සුරුදාගොඩ පටුබග ප්‍රතිශ්වේදී නාදුන්න පුද්ගලින් දෙදෙනෙකු සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදු කර ඇත්තේ ඊ රාත්‍රියේදී. එහිදී 47 පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කළුබොවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිතැබීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගෙඩි අවියක් යොදාගෙන ඇති බවට සැක පළ කෙරෙනවා. පොලිසිය පවසන්නේ සංවිධානාත්මක අපරාධ කලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බවයි. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙනවා. රුපියල් බිලියන 134කට අධික වියදමින් කළුතර ඩාගොඩ ශික්ෂණ රෝහලේ ඒකක කිහිපයක් ඇතුළු යටිතල පහසුකම් රැසක් නවීකරණය කෙරුණා. එම පහසුකම් රෝගී සත්කාරක සේවා සඳහා නිල වශයෙන් එක් කිරීම සිදු කෙරුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. නවීකරණ වැඩපිළිවෙල යටතේ කළුතර ඩාගොඩ ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය ප්‍රධාන ඖෂධාලය සානි වාටු වෙත පිවිසෙන කොරිඩෝ 21 සහ 22 වාටු සෞඛ්‍ය අධ්‍යාපන හා භාෂණ සේවාවන් සිදු කරන ගොඩනැගිල්ල මෙන්ම මනෝ වෛද්‍ය ප්‍රතිකාර වාටු ඇතුළු රෝගී සත්කාරක සේවාවට ඍජුව සම්බන්ධ ඒකක රැසක් නවීකරණය කර තිබෙනවා. ඊට අමතරව වෛද්‍යවරුන්ගේ දේවාසිකාගාර පොදු වේක කාමරය කලිෂ්ඨ කාර්ය මණ්ඩල වේක කාමරයද නවීකරණය කෙරුණා. අලුතින් ඉදිකළ සුළු සේවා පාලක කාර්යාලයද විවෘත කිරීමටයි පියවර ගත්තේ. මෙම පහසුකම් ජනතා ඉදිරිපත් කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ රජයේ මුදල් නිසි කැමරාකරණයකින් හා ප්‍රමුඛතා හඳුනා ගැනීමෙන් වේදම් කිරීම තුළ සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය පහසුකම් විශාල ප්‍රමාණයක් මේ වන විටත් ලබා දීමට හැකි වී ඇති බවයි. කිසිදු රටකට ඩයිඩොවී දේශීය අරමුදල් යොදවමින් මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සිදු කරන ආණ්ඩුවක් පරාජය කිරීමට ජනතාවට අවශ්‍ය නැති බව අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසනවා. ඒ බාතර බලකාවලදී පැවති උත්සවයකදී අදහස් දක්වමින්
1: මහා පරිමාණ ව්‍යාපෘති සිද්ධ වුණේ විදේශ ණය ආධාරවලින් ඩොලර් වලින් ණය අරගෙන අවුරුදු ගානකට ගෙවන ණය වලින් තමයි අපි ව්‍යාපෘති ආරම්භ කරේ. ලංකාවේ මෑත ඉතිහාසයේ ආසන්නතම මෑත ඉතිහාසයේ පළමු වතාවට අපි මධ්‍යම අධිවේගී මාර්ගය රුපියල් වලින් අපේම මුදලින් අපි හදන්න පටන් ගන්න තියෙනවා. මේක තමයි අපි ගෙනාපු ආර්ථික සංවර්ධනය. පිටරටවල් වලින් ණය අරගෙන මේ රටේ කරපු ව්‍යාපෘති වලට අපි අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් අපි ණය ගෙව අපි ලෝකයට ණය වෙච්ච කාලය අවසන් අපේ රටේ අපි උත්පාදනය කරපු අපේ ධනයෙන් අපේ පාරක් හැදෙනවා කියන එක අහන්නත් සතුටු කාරණාවක් නෙමෙයි. කොච්චර ලොකු කාරණාවක්ද. ඒ කරලා තියෙන්නේ අපි පහුගිය අවුරුද්දේ විදේශ ණයත් ගෙවලා තියෙනවා. අතිරික්තයක් අපි ඉතුරු කරලා තිබෙනවා. මෑත මේ අවුරුද්ද වෙනකොට අපි සීග්‍රේන් සංවර්ධනය වන ආර්ථික සංවර්ධනය වන රටවල් පහ අතරේ 4 තැනටත් අපි ඇවිල්ලා තියෙනවා. මේ තමයි අපේ ආණ්ඩුව ගෙනාපු වේගවත් සංවර්ධනය. මේ ආණ්ඩුව පරාජය කිරීමට මහජනතාව හැටියට ඔබ කාටවත් අවශ්‍යතාවයක් තිබෙනවද? අපි විශ්වාස කරනවා මහජනතාවට
0: මානවවාදී සටනකට අලුත් වෙනසකට බාධා කරන්නේ සහ අවමන් කරන්නේ දුර්වලයන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලින් සිල්වා මහතා පවසනවා. දේශපාලඥයා යනු වැඩි වරප්‍රසාදය ලබාගෙන ජීවත් වන අමුතු සත්ව කොටාසයක් නොවන බව වත්මන් රජයේ ක්‍රියාවෙන් ඔප්පු කොට ඇති බවයි ටිලින් සිල්වා මහතා අවධාරණය කළේ.
2: අපිට කාටත් දැන් පැහැදිලි අදහස් තමයි දැන් ලෝකෙ තියෙන ප්‍රධාන අවිය. ෆිදෙල් කාස්ට්‍රෝ එක කිව්වා අපි හොඳ සමාජයක් වෙනුවෙන් හොඳ අදහස් වලින් සටන් කරන්න ඕන. අපි ආණ්ඩුවක් හදලා තියෙනවා. අපිට දුර ගමනක් යන්න තියෙනවා. සමාජ වෙනස්කම් තියෙනවා. ඒ සමාජ වෙනස්කම් ගියාම පැරණි සමාජ බලවේග ඒ වෙනසට බාධා කරන කියලා අපි කවුරුත් දන්නවා. ඒ බාධා තේරුම් අරගෙන ඒ බාධා වලට මුහුණ දීගෙන අදහස් වලින් සටන් කරන මේ ගමන යන එක තමයි අපිට තියෙන එකම උත්තරේ මොකක්ද? ඒකට ධෛර්යය තියෙන්න ඕන. මෙතන ඔබ කවුරුත් දන්නවා. අපි මොන වෙනසක් කරන්න කියලා සමාජයේ ඒ වෙනස කරන්න ගියාම ඒකෙන් තමයි අවාසියක් වෙන පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලෝ වෙනසට විරුද්ධ වෙනවා. හොඳම උදාහරණයක් ගන්නකෝ. අපේ රටේ ප්‍රවාහන සේවයේ බිඳුවට වැටලා තිබුණේ එහෙමනේ. එතකොට දැන් ආණ්ඩුක වගේ මොකද්ද? පොදු ප්‍රවාහනයේ පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසය හදන්න ඕන. ඒක පොදු ප්‍රවාහනයේ මිනිසුන්ට පහසු එකක් වෙන්න ඕන. නේද? පොදු ප්‍රවාහනයේ පහසුකම් ටික හදන්න. එතන මෙට්‍රෝ බස් ගියල්ල දුවන පටන් ගත්තනේ. ඒකෙන් අවාසියක් වෙන පිරිසක් ඉන්නේ. බස් මාෆියා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද? දැන් ඒගොල්ලෝ මොකටද විරෝධය පළ කරනනේ? දැන් ඔයගොල්ලෝ දන්නවද ඒකේ අයිතිකාරයා ළඟදි කියලා තිබ්බනේ මේක ඇවිල්ලා හරියන්නේ නැහැ, මේ යුරෝපයට හරියන්නේ නැහැ, මේ අපට හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ලොරිවල යන්න ඕන. ඒ තමයි සමාජයක් වෙනස් ගන්න කියන ප්‍රශ්නේ. මේ හොඳ ප්‍රවාහණයස්සේ ඒකාධිකාර හදාගෙන මිනිස්සුන්ව මරාගෙන කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ කැමති නැහැ මේ වෙනසට නේ. ඉතින් ඒගොල්ලෝ බාධා කරනවා. අපි මොකද කරන්න ඕන කම තියන්නේ? අදහස් වලින් ඒක වෙනස් කරගෙන ඉස්සරහට යන්න. ඉතින් හැමතැනකම ওই ප්‍රශ්නේ තියෙනවා. අපි මත්ද්‍රව්‍ය නතර කරන්න ගියාම ඊට පස්සේ මත්ද්‍රව්‍ය වලින් ජීවත් වෙන අය විරෝධයක් පළ කරනවා. පාතාලයේ මර්ධනය කරන්න ගියාම පාතාලයෙන් හම්බ කරගත්තු කට්ටිය ඒකට කැමති වෙන්නේ නැහැ. අපි රාජ්‍ය සේවයේ පිළිවෙලක් කරන්න ගියාම අපිලිවෙලට ජීවත් වෙච්ච අය කැමති වෙන්නේ නැහැ පිළිවෙලක් වෙනවට නේද? මොහොනේ තියෙන්නේ. අපි වංචා දූෂණ නතර කරන්න ගියාම ඉතා කුඩා ප්‍රමාණයක් වංචා දූෂණ වලින් ජීවත් වුණානේ ඒගොල්ලෝ එකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම අපිට හොඳ දෙයක් කරන්න ගියාම ඒකට පොඩි ප්‍රතිවිරෝධයක් බාධාවක් වෙනවා. හැබැයි අපේ වගකීම තමයි මොකද්ද? ඒ ප්‍රතිවිරෝධයන් තේරුම් අරගෙන මේ හොඳ දේ සඳහා ධෛර්යයෙන්ම ජීවත් වෙන එක. අමසෝදර කිව්වා වගේ සමහර දේවල් කරන්න ගියාම මොකද්ද අවදානමක් ගන්නම වෙනවා. විදල් කස්ට්‍රෝ මේ ඔක්කොම කරේ අවදානමක් අරගෙන. ඒ නිසා හොඳ දේ සඳහා අවදානමක් ගන්න වෙනවා නම් ඒ අවදානම අරගෙන හොඳ දේ කරන එක තමයි වැඩේ. මොකද ඊට පස්සේ ඒක පැවැත්මට ආවට පස්සේ උරුත් එක පිළිගන්න.
0: ටෙල්වින් සිල්වා මහතා බිබව සඳහන් කළේ සීවසක් පුරා විප්ලවීය ආලෝකයේ ෆිදෙල් තේමාවෙන් කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කැස්ට්‍රෝගේ සේවන උපන්දිනයට සමගාමීව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයට එක්වෙමින් සමාජවාදී තරුණ සංකපයයි එය සංවිධාන කළේ. ශ්‍රී ලංකා කියුබානු තානාපති පැට්‍රිෂියා පෝගෝ ගුවේරා මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් විවාහ සැමරුමට එක්ව සිටියා. මැදිපිරිතික පවතින යුදබේ තත්ත්වය අවසන් වූ විගස වාහන බද පනවා ඇති තාවකාලික බදු සීමා ඉවත් කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. සෑම් පුරවැසියෙකුටම වාහනයක් භාවිත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
3: රජයක විදිහට අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. අපිටත් ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න. ඒ වාහනේ තමන්ගේ ජීවිතයේ සතුටින් ගෙවන්න. ඒ වාහනේ පාවිච්චි කිරීම හරහා තමන්ගේ අවශ්‍යතාවයන් පහසුවෙන් ඉටු කරගන්න. ඒ තත්ත්වය ඇති කරන්න රට ගොඩක් වෙනස් කරන්න ඕනිකම තියෙනවා. මේට අවුරුදු දෙකකට කලින් කිසිදු වාහනයක් ලංකාවට ගේන්න හැකියාව තිබුණේ නැහැ. සම්පූර්ණයෙන්ම වාහන ආනයනය නතර කළා තිබුණා. ඉතින් අපි සමත් වුණා රටක් විදිහට කෙටි කාලයක් තුල වාහන ආනයනය නැවත පටන් ගන්න. අද සීමාවකින් තොරව ඕනෑම වර්ගයේ වාහනයක් ගෙන්වන්න ඉඩ ප්‍රස්තාව සපයලා තියෙනවා. මැද පෙරදිග අනපේක්ෂිත යුද තත්ත්වය නිසා මේ බදුවල යම් යම් සීමා ඇති කරලා තියෙනවා. නමුත් ඒවා తాවකාලිකයි. ඒ తాවකාලික සීමා කිරීම අපි අනිවාර්යෙන් ඉවත් කරනවා මැද පෙරදිග යුදමේ තත්ත්වය අවසන් වූ විගස.
0: අමාත්‍යවරයා බිබව සඳහන් කළේ ලංකා වාහන ආනනකරුවන්ගේ සංගමය සංවිධාන කළ වාහන ප්‍රදර්ශනය හා පෙළපාලියේ ප්‍රධාන ආරාධ්‍ය ලෙසෙක් වෙමින් කුඩා ප්‍රමාණයේ රථවල සිට සුපිරි මෝටරක් දක්වා වූ වාහන රසක් පෙළපාලිට කර තිබූ අතර එය පෝර්ට් සිටි පරිශ්‍රයේ සිට වෝටර්ස් එජ් දක්වා ගමන් කළා. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝීමේ කටයුත්තේදී ගැටලු මතුවැත්තේ සාමාන්‍ය ජනතාවට නොව විපක්ෂ කණ්ඩායම්වලට පමණක් බව නියෝජ්‍ය අමාත්‍ය එරඳ ගුණසේකර මහතා පවසනවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝීම සම්බන්ධයෙන් රජයක තීරණය පිළිබඳ ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව පෙන්වා දුන් බවයි ඒ මහතා කියා සිටියේ.
4: නීති ආධිපත්‍ය පිහිටීම, අපේ රටේ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම සහ මේ සමාජය ගුණාත්මක තැනකට පරිවර්තනය කරන සමස්ත ක්‍රියාවලිය ඇතුලේ එකක් තමයි විනිසුරුවරුන්ගේ වසර දෙක දීර්ඝ කිරීම පිළිබඳව තියෙන්නේ. අපිට ඒකට ජනමරමක් ලැබිලා තියෙනවා. ඒ ජනමරමට අනුව විවස්ථානුකූලව අපි ඒක කරමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා 18 වෙනිදා පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරාට පස්සේ දවස් 14ක කාලයක් ලැබෙනවා මේ පිළිබඳ යම් විරෝධයක් සනිටුහන් කරන්න. ඊට පස්සේ අධිකරණයට ගියොත් අධිකරණයට අදාළ කරන ඊ අදාළ කරන නිර්දේශ දෙයි. අපි බලාපොරොත්තු වෙනවා මේ ජනවරමට අනුව ඒ අධිකරණයෙන් දෙන තීරණයට අනුව පාර්ලිමේන්තුව ඇතුලේ මේක සම්මත කරලා විශේෂයෙන්ම රටේ ජනතාවට නීති ආධිපත්‍ය පිහිටවන්න. මම දැක්කා නාමල් කියමින් යනවා මාර වැඩි වෙන්දන සාමාන්‍ය මේ වගේ නඩුවක් අහදී අවුරුදු 6ක් යනවා. දැන් අපේ නඩු මාස 6කින් අහනවා කියලා. ඉතින් එතකොට ප්‍රශ්නේ පැහැදිලි. අපේ රටේ මේ අවුරුදු දෙක දී ක්‍රීම් පිළිබඳ ඇඟට දාඩිය දාන්න පටන් අරන් තියෙන්නේ, නරක නරක හීන පේන්න පටන් අරන් තියෙන්නේ, ඇප පිටයි සැක පිටයි ඉන්න අපේ රටේ දේශපාලන අධිකාරීන් සහ ඒකට මැදිහත්වමින් ඉන්න යම් ඉතාමත් සීමිත කීප දෙනෙක්ට තමයි. නමුත් ජනවරම තියෙන්නේ ඒව ඔක්කොම ඉතාමත් යහපත් සමාජයක් ගොඩනගන්න මැදිහත්වෙන. ඉතින් අපි ආණ්ඩුවක් විදිහට අපි ඒක කරගෙන යනවා.
0: වයඹ පළාතේ ප්‍රථම ලෝකුරුමෙලේ සැලකෙන අරන්කෙලේ පුරා විද්‍යා ස්ථාන ඇතුළු ස්ථාන 4ක් ලෝකුරුමෙලයි ස්තුවරණම් කිරීමට අවධානය යොමු වෙනවා. එයාලුව ශ්‍රී ලංකාවේ බෞද්ධ භවනාරාම වන රිටිගල බානාකන්ද අරන්කෙලේ සහ මාලිගාතැන්න මෙසේ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශපත් කිරීමටයි අවධානය යොමු වෙත්තේ. ඒ පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙන්රත් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වුවා.
5: වයම පලාතේ දැනට ලෝකෝම ස්ථාන

0: 2020 29 වගේ කාලෙ වෙනකොට තමයි අපිට මේ ලෝකෝරුම් බවට පත් වෙන්න තියෙන්නේ. නමුත් ඊට කලින් විශාල වැඩ කොටසක් කිරීමට අත්‍යවශ්‍යයි.
1: මේ අතර පොළොන්නරුව ඉස්සාන දොරටු වෙන් අනුරාධපුර පොළොන්නරු සංක්‍රාන්ති යුගයට අයත් මැටිපතුරක්ද කැණිවලදී හමු තිබෙනවා. මෙම මැටිබදුර සමග විශේෂ පුද්ගලයෙකුගේ අස්ථි කොටස්ද හමු වූ බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. පරාජිත දේශපාලන කණ්ඩායම් අද වන විටත් බලී සිටියේ නම් ජනතාව වහල් භාවයෙන් යුතුව දේශපාලන ගැත්තන් බවට තවදුරටත් පත්වන බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගාල්ල නගරසභාවේ පැවති හමුවකදී අදහස් දක්වමින්.
2: මේ රටේ තිබිච්ච මහා ජරා ජීර්ණ වෙච්ච ජරා දේශපාලන සංස්කෘතිය අපි අයින් කරේ නැත්තම් අදට ඔබලා ඉන්නේ බේබිලා ආමුල අප්පුල හොඳ නැති බයි කට්ටියකින් සමන්විත වූ යස යස කියමි ඉන්න මා දේශපාලන සංස්කෘතියක් තියෙන රටක් අපි එක නැති කරා. ඒකට තමයි අපි මේ කාලය ගත්තේ. මේ දැන් අපි ඇවිල්ලා ඉන්නවා, ආයි සම්බන්ධ වෙනවා, එකතු වෙනවා, අපි ඉස්සරහට ගෙනියන්න තියෙනවා, ලොකු වැඩක් කරන්න තියෙනවා. ආබාධිත ප්‍රජාව සෑහෙන්න ඉන්නවා. යුද නාවික ගුවන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ඔවුන්ගේ ලොකු ප්‍රශ්න තිබුණා. ආබාධිතයන්ගේ 55 පස්සේ ගෙවීම, ඊට කලින් එව නැත්තම් වැන්දපුවන්ගේ, යැපෙන්නන්ගේ, එව නැත්තම් නිවාඩු නොමැතිව නොපැමිණ සිටි යුද්ධයේදී තුවාල වෙච්ච කට්ටියට ගෙවීම කරලා නැති ඔය සියලුම ආබාධිත සියලුම කට්ටිය විශේෂ කමිටුවක් දාලා පහුගිය මාස 12 ඒක කටයුතු කළා. මේ මැයි මාසේ 26 වෙනිදා කැබිනට් අනුමැතිය අපිට ඒකට හම්බුණා. ඒ අනුව අපේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකයි. ජාත්‍යන්තරයෙන් ලොකු පැසසුම් වෙනවා. අපේ ආර්ථික වර්ධනේ සංවර්ධන වේගයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් හතර ඇතුළට අපි ඇවිල්ලා තියෙනවා. පහුගිය කාලේ කළු රටක් අපෝ යන්න බා, උදේ දවල් රෑ වෙඩි තියෙන උසාවි වලට ඇවිල්ලා වෙඩි තියෙන ඉනී මරණ එහෙම රටක් අපිට තිබුණේ. මට කොච්චර බැන්නද අපෝ පොය දෙකින් ඉවර කරනවා කියන අපි ගණන් ගත්තේ නැහැ. අපි කෑගෙන්නේ නැහැ, වැඩේ කරනවා.
1: අදට ගැලපෙන පරිදි නව ජාතික චිත්‍රපට පනතක් කඩබිත් ගැනීමට කටයුතු කරන බව චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් බහදිවුලව මහතා පවසනවා. ඒ ස්වාධීන රූපවාහිනී වීකෙන් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්
3: සිනමාව සම්බන්ධව විවිධ අය විවිධ කාරණාවල් කියනවා. පහුගිය අවුරුද්ද ගත්තොත් මං හිතනවා මෑත ඉතිහාසයේ තිබිච්ච දීර්ඝ නියගයකට වහින්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ සිනමාවේ යහපත් කාලවකවානුවක් ඇවිදලා තියෙනවා. නැවත මිනිස්සු චිත්‍රපට ශාලාවලට එන්න පටන් අරන් තියෙනවා. තවදුරටත් ෆෝන් එකේ හෝ ලැප්ටොප් එකේ චිත්‍රපටි බලනවා වෙනුවට ශාලාවකට ගිහිල්ලා චිත්‍රපටියක් බලන්න ඕන කියලා තීරණය කරලා තියෙනවා. එහෙම තීරණය කරලා බලන්න ඕන කරන වර්ගයේ චිත්‍රපටි පෙළක් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ අපි පරිස්සම් කරගන්න ඕනේ. මෙන්න මේ එන ප්‍රේක්ෂකාගාරය අවුරුද්දක් නොකඩව අපිට ආපහු චිත්‍රපට ශාලාවට ගෙන්න ගන්න පුළුවන් නම් මං හිතනවා ඒක අබ්බහියක් කියන වචන එච්චර හොඳ එකක් නෙමෙයි. ඒක පොඩි සංස්කෘතික අංගයක් වේ. මාසෙකට සැරයක් පවුලක් පිටින් චිත්‍රපට ශාලාවකට ඇවිල්ලා චිත්‍රපටියක් බලන එක, පොතක් පතක් මිලදී ගන්න එක, ඒගොල්ලෝ කැමති ගමනක් යනවා වගේ ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන අර යහපත් සංස්කෘතික මිනිහෙක් හැදෙන්න ඕන කරන කාරණාවේ කොටසක් විදිහට චිත්‍රපටිය සානගත වුණොත් මං හිතනවා යහපත් චිත්‍රපට සංස්කෘතියක් හැදෙයි කියලා.
1: මහනුවර සිට හැටර දක්වා තරකාරිව ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ ගිනිගත් හේද පේරගොල්ල ප්‍රදේශයේදී. පසුපසින් පැමිණි බස් රථය ඉදිරියෙන් ධාවනය වූ බස් රථය ගැටීමේ අනතුර සිදු වුණා. එහිදී මගින්ට හානියක් සිදු නොවූ අතර බස් රථ දෙකට දැඩි අලාභහානි සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සමග මාර්ග ලිස්සායාමේ ස්වභාවය සහ ඇතැම් මාර්ගවලට පස්කඳු කඩා වැටී අවධානම හේතුවෙන් රථවාහන ධාවනයේදී දැඩි ලෙස විවිසිලිමත් වන ලෙස පොලිසිය රිදුරන්ට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙනවා. එවැනි පසුබිමක් හම්බවී අපරීක්ෂාකාරී ලෙස තරඟයට බස් රථ ධාවනය කළ මෙම රිදුරන්ට එරෙහිව අධික නික්‍රියාමාර්ග ගැනීමටයි ගිනිගත් හෙන පොලිසිය පීවර ගෙන තිබෙන්නේ. කල්ලිකුත් වූ චොකලට් හා රොටේදි තොගයක් පොළොඩරුව ලක්කාපුර ප්‍රදේශයේ කළ වැටලීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සුවගත්තා. ඒ ලක්කාපුර පාබල් ප්‍රදේශයේ වෙළඳසැලි ලක්කර ගනිමින් සිදු කළ විශේෂ සෝදිසි හදිසි පරීක්ෂාවකදී. එහිදී ආපනශාලා සිරිල් වෙළඳසැල් එළවලු සහ පළතුරු අලවිසැල් මෙන්ම හෝටල්ද පරීක්ෂා කෙරුණා. මේ පරීක්ෂාවේදී සුවගත් කල්ලිකුත් වූ චොකලට් හා රොටේදි තොගය සම්බන්ධයෙන් එම වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ.
4: මනුෂ්‍ය ප්‍රවෘත්ති.
1: යුරෝපයේට අධික උෂ්ණත්වයක් සමග හටගත් ලැව්කිරි හේතුවෙන් සහ ඇමරිකා කලාපයට හා ආසියාවේ ඇතැම් රටවලට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ යුරෝපා කලාපයේ අධික උණුසුමත් සමග ලැව්ගිනි අඛණ්ඩව පැතිරෙමින් පවතින බවයි. ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ක්‍රොයේෂියාව, ග්‍රීසිය හා බෙල්ජියමේ දහස්සංඛ්‍යාත ජනතාවක් ලැව්ගිනි හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි සඳහන් වන්නේ. යුරෝප සංගමේ ප්‍රකාශ කළේ බෙවන විටත් යුරෝපයේ වනාන්තර අක්කර බිලියන 1.1කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි. මේ අතර ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ වන විට හටගෙන ඇති ගං වතුර තත්ත්වය වසර 30කට වැඩි කාලයකට පසු එම ප්‍රාන්තයට බලපෑ දරුතම ගං වතුර තත්ත්වය ලෙස සැලකෙනවා. ඉන්දියාවේද හිමාචල් ප්‍රදේශ ප්‍රාන්තයට බලපා ඇත අයහපත් කාලගුණයෙන් දින 47ක් තුළ පුද්ගලයන් 183 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ මරණ 79ක් ස්වභාවික උපද්‍රව සහ අධික වර්ෂාව හේතු සිදු ඇති අතර අනිකුත් මරණ 104 අයහපත් කාලගුණය සමග ඇති වූ මාර්ග අනතුරු හේතුවෙන් සිදු ඇති බවයි. ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කර්ලු ඩවේකින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුර පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවේ නිම සඳහා සියලු දෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 198ක්. ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ පිළ ලකුණු 422ක් ලබා ගත්තා. ඒ අනුව පළමු ඉනිමට වඩා ලකුණු 228ක් පිටුපසින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිළු දිනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 284ක් පමණයි. ඒ සමග තරගය ජය ගැනීම සඳහා ලකුණු 57 ඉලක්කයක් හිම් වූ බංග්ලාදේශයට එක් කඩුලක් පමණක් දැවී තරගය ජය ගැනීමට හැකි වුණා. රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට මහසකරුවනේ අධ්‍යාත්මික බගපෙන්වීම අතිශයින් වැදගත්. අගමැතිනිය කියයි. අගුලාන බොහෝදේ නාවිකාණතුර ගැන සොයන්න විශේෂඥ කමිටුවා. ගල්කිස්සේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් පියයි. ඝාතකයන් සොයා පුළුල් පරීක්ෂණ. යුරෝපයේ ගිනිගනිද්දී ඇමරිකා කලාපයට අධික වැස්සක්. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට. 24 පෑම සීරුවෙන්.

0: Anda Radio ITN.
1: Patta podak tilakala kalal kalave.
2: Aadire unusuma virahave vedanave.
0: Hadutta denna hengime jeevamana utkarshaya.
2: Aadireniya jyoti. Aadireniya jyoti. Irida raatri hatita himalika.
0: Jyotiraraya. සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නිින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජකේෂාධීතයිදය. වැඩි විස්තර සඳහා 0.76 325 25

0: ITN රටට වග කියන රේඩියෝ
1: එයාද දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ
2: කයිකයි මහල්ලා කන්නවන්නනේ මත්
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

විනාඩි 10යි වෙලා වාදනයේ ජෝතිගේ ආදරෙයි උණුහුමයි ඔන්න සුපුරුදු ආදරෙන් අරන් ඇවිල්ලා තිනු රාත්‍රී 9 වෙනකන් අපිට මේ ආදරේ බෙදා ගන්න පුළුවන් ඉතින් 93.5 93.7 ආදරෙන් ඉන්න ලංම වෙලා ඉන්නවා නා කාට ලං කරන් ඉන්නවා නා ආදරණීය ජෝතිව හරි ඉතින් කොහොමද ජීවිතේ හරියටම සතියකට පස්සේ වුණ ආදරණීය ජෝතිගේ ආදරේ විඳින වෙලාවේ මේ වෙලාවේ රටක් විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආදරණීය ජෝතිර ආදරය කරන ආදරණීය හැමෝම එකතු වෙලා ආදරණීය ජෝතිගේ ආදරේ විඳින වෙලාව ඉතින් හරි රාත්‍රී 9 වෙනකන් අපිට මේ ආදරේ විඳින්න පුළුවන් අපිට කතා කරන්න 011-2-775-766 011-2-775-285 ආදරෙන් කතා කරලා ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක පදවල් හතරක් ගායනා කරන්න පුළුවන් ආදරණීය ජෝති වෙනුවෙන් මේ වගේම තමයි ඉතින් ක්‍රියේට් විදිහට මැසේජ් එකක් එවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන් 0703-93-5-93-7 0703-93-5-93-7 ක්‍රියේට් විදිහට WhatsApp එකට මැසේජ් එකක් තියෙන ඉතින් රාත්‍රී 9 වෙනකම් මේ ආදරේ විඳා ගන්න පුළුවන් ළඟින් ඉන්න ඕන මේ ආදරේ කාගේද මේ ජීවමාන ආදරේ ආදරණීය

0: Lakhanda Radio ITN.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: තේක්‍යා සුරැකීම මගතොට.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද. ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි. තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙලා

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಜ್ಯೋತಿ
2: රාත්‍රි 7යි විනාඩි 24යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි තින්ින් ආදරෙන් අපි යන්න හදන්නේ වැඩසටහනේ මුලින්ම අද අපි කුරු පිටට අයිබෝන් කොහොමද ඉතින්
3: හොඳයි ඉතින්
2: රටරොම ඇහෙන නම කියන්න බලන්න
3: සුමනාවති
2: ඉතින් සුමනාවති මහත්මිය කොහොමද ජීවිතේ මොකද කරන්නේ මේ වෙලාවේ
3: මේ වෙලාවේ ඉතින් ජෝති රාත්‍රිය හදගෙන ඉන්නවා
2: මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහගෙන ඉන්න වෙලාවේ මොකද හිතෙන ආදරණීය ජෝතිගේ පදවැල් කීපයක් කිව්වොත්
3: මං කියන්නම්
2: කියන්න
3: තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කේලි ඔබ වන්න පියේ මේ උන්දාලගේ මනමාලි උන්දාල පියේ අත දුන් ලඳකට හුලවාලි අපි යමුකෝ ඉතින් මදුරා පුල පෙම් පෙළ පාලි තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කේලි
2: ආදරණීය ජෝතිගේ ආසම ගීතයද මේ
3: ඔව් ගොඩාක් ආසයි මම
2: හරි කවද ආදරෙන් එකතු කරගන්න අපි ඊළඟ ගීතයට
3: මම එකතු කරගන්නවා මගේ මහත්තයා ගාමිණී තේමීර පුතා ඉන්ද්‍රාණි කිස්සලතා දුව සුබෝධනී සඳමාලි දුව ඒ සියලුම දෙනා එකතු කරන ජෝතිරාජ් ගහන සියලුම දෙනා එකතු කරන
2: මහත්තයාගේ නම කිව්වේ නෑ මහත්තයාගේ නම කිව්වේ නෑනේ
3: මහත්තයාගේ නම විලියම්
2: හරි ඉතින් එහෙනම් අපි ආදරෙන් එකතු කරගෙන පවුලේ හැමෝමත් අපේ ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහමු ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපි කතා කරන්න ඕනා
3: ආ හොඳයි
2: ජෝතිමත් රාත්‍රියක් වේවා එහෙම තමයි ආදරේ කුරු පිටින් තමයි ඔන්න අපි යනද නේ WhatsApp chat එක පැත්තට ඉතකලින් මතක් කරන්න ඕන 0112 7576 0112 7285 285 අපේ සුබුරුදු දුරකතන අංක දෙකම විවෘත රාත්‍රී 9 වෙනකන් අද කතා කරමු ගීතයක කොටසක් ගායනා කළ ආදරණීය ජෝති වෙනුවෙන් නේද මේ ආදරේ වේදාගමු හරි චැට් එක පැත්තට යන්න හදන්නේ සුභ සන්ධ්‍යාවක් වේවා ලක්කණකාරය මණ්ඩලයට ඒ වගේම සෑම ඉරිදාවකම අපි ජෝති රාත්‍රී අහනවා අපි පවුලේ සියලු දෙනා එක්කම ලස්සන ගීතයක් එකතු කරගන්න හැමෝම අනුනුකල බැලැස්සෙන් තමයි මේ මැසේජ් එක එවන්නේ පුෂ්පා නෙමෙයි නේද හරි අනුනුකල බැලැස්සෙන් නංගියෝ පුෂ්පා ආදරෙන් එකතු කරගන්න තමයි කියන්නේ හරි ඒ වගේම මල්ලි උපුල් ඒ වගේම පුතාලා දෙන්න ලෝචනා ඒ වගේම කලන දුව දසුනි ඒ වගේම බිබිලෙන් රෝහිත පුතා පුබුදු දුව සඳරේක සවන් දෙන සියලු දෙනාටම ජෝතිමත් සුභ රාත්‍රියක් වේවා කියලා තමයි කල්යාණි දීප්තිකා වන්න මැසේජ් එකව දින්නේ අද දවසේ මුල්ම WhatsApp මැසේජ් එක හරි අපි ඔන්න බිබිල ඉඳලා යන්න හදන්නේ වේයන්ගොඩ පැත්තට වේයන්ගොඩ පුෂ්පගේ මැසේජ් එක තමයි මේ කියන්නේ සුභ සන්ධ්‍යාවක් වේවා හිමාල් ආදරණීය ජෝතිගේ ලස්සන සින්දුවකට අපිවත් ආදරෙන් එකතු කරගන්න ජෝතිගේ සියලුම ප්‍රබුද්ධ අසන්නන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ඔන්න පුෂ්පා කියන විදිහට ආදරණීය ජෝතිට ආදරය කරන හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ගීතයට වාද්‍ය පැත්තට තමයි යන්නේ වාද්‍යේ කෝපි අවත්තෙන් තමයි මැසේජ් එක ඔන්න නිෂාදිගේ මැසේජ් එක මේ කියන්නේ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි අනෝම නැන්දවයි ජනක මාමා හැරිසන් සීයා ඒ වගේම ලක්ෂ්මී ආච්චි සහ ලංකාවාසී ලෝකවාසී සියලුම ජෝති රසිකයන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි නිෂාදි දුව කියන්නේ නෝන නිෂාදි දුවගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට ආදරෙන් කිව්වේ ඉතින් වාද්දුවේ යාළු ටික අපි ආදරෙන් එකතු කරගමු නිෂාදි දුව හින්දාම හැමදාම ජෝති රාත්‍රිය අහන්නේ හරිම ආසාවෙන් ගලේ වෙලින් තමයි මැසේජ් එක එවන්නේ සමන්ලතා ඉතින් ඔන්න සමලත්තාගේ මැසේජ් එක. ඉතින් අපි අදත් ජෝති රාත්‍රිය අහනවා මගේ මහත්තයවයි එහෙමයි කියලා වෙලදී. මහත්තයවයි දුවලා දෙන්නවයි. මේ වෙලාව ජෝති රාත්‍රිය අහන හැමෝමයි ආදරෙන් එකතු කරගමු සුබ ජෝති රාත්‍රියක් වේවා කියලා තමයි. සමල්ලතා අපිට කියලා එවලා තියෙන මොන වුණා සමල්ලතා? ඊළඟ දවසේ නම් ටිකක් එවන්න ඕන නේද? මහත්තයගේ දුවලගේ නම් මෙව්වොත් ඉතින් රටටම ඇහෙන්නේ. හරි. ඉතින් තාම මැසේජ් එක කියවුණේ දයාලුවන්ට මේ කියන 0703 93 5 93 7ට. ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන ආදරණීය ජෝති වෙනුවෙන් මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

ලාංකේය විශ්වාසදිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ නුතරයින් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලක්ෂණ මොමඩින් දෙස්සල්
1: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
4: රත්‍රි හතයි විනාඩි 37 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව ඉතින් ඔන්න අපි කෑගල්ල පැත්තට තමයි යන්න හදන්නේ අයිබෝවන් අතුරකතනය විසන්දියලා කොහොම වුණත් නේද හරි අදින් ජූලි 7:07 අපට නැතිව ජෝති 39ක් ගෙවි කියා රටට නැතිව ජෝති ඔබේ ගීත නොමරා මරයි සමහර රැළ ජෝති ලක්හඬ සහ හිමාල් ඔබව රකින්වා ජෝති එහෙමයි ඔන්න අපිට පස්සයාලෙන් ජගත් චන්දසිරි මැසේජ් පෝස්ට් කාඩ් එක ඉවර තියෙන්නේ. ඉතින් මතක් කරන්න ඕන පූජා ජගත්සිරි වගේම චමිලා ජගත්සිරි මාජි කල්දේරා සුජානි හෙට්ටිආරච්චි වගේම අනිල් මෙන්ඩිස් ඥානා කුමාරි අනුර කුමාර එවැගේම කුමුදිකා ශිරොන් වෙන්දගම වාරිපුර නිලවාදරෙන් එකතු කරගන්න කියලා තමයි ඉතින් පෝස්ට් එකෙන් අපිට ඉවර තියෙන්නේ. මොනවා වුණත් ඒක තමයි ආදරණීය අව්‍යාජ හැඟීම. පෝස්ට් කාඩ් එකෙන් පස්සේ යන්න හදන ලිපියක් තියෙනවා මාතේ. හිතවත් හිමාල් මල්ලී ලක්කඬ ජ්‍යොතිරාත්‍රය තුලින් මේ සඳහන් සියලු දෙනාව ආදරෙන් එකතු කරගන්න චාර ජ්‍යොතිපාල මහතාගේ සුමියුරු ගීතයක් අපිට ලබා දෙන්න. මේ විදිහට නම් කිහිපයක් මේ වෙලදෙන ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඉතින් ඔන්න අපි ආදරෙන් ඒ අය හැමෝම එකතු කරගන්න අතරේ මේ ලිපිය අපි දෙවන්නේ KDA සමරසිංහ ලක්කඬ ජ්‍යොතිරාත්‍රය වෙනුවෙන් සේරුවාවෙල සිට තමයි අපිට ලිපිය එවන්නේ. ඉතින් ඒ ආදරේ අපිට දැනෙනවා අව්‍යාජ හැඟීම ඔබ ආදරණීය ජ්‍යොති වෙනුවෙන් තියෙන හැඟීම අපිට ඒ ආදරේ නොවඩුව දැනෙන ඔබේ ලිපිය කියෙව්වට පස්සේ ඉතින් අපි තවත් ඇමතුමක් තියෙන බලමු කවුද කියලා. අයිබෝවන්
5: අයිබෝවන් ජ්‍යොතිරාත්‍රියනේ
4: ජ්‍යොතිරාත්‍රියෙන් තමයි. කවුද මේ?
5: මේ වේයන්ගල උතුම් භෝගාවත්තේ එළිදා රූපාලිදෙන්.
4: රේඩියෝ කිසද්ද නම් පොඩ්ඩක් වැඩි අපි රේඩියෝකින් ටිකක් ඈතට යමු නේද?
5: පොඩ්ඩක් ඈතට ආයෙම.
4: හරි. ඉතින් වේයන්ගුලින් කතා කරන්න කවුද කියලා තව පාරක් අපි නම කියන්න බලන්න අපිට.
5: මේ වේයන්ගුලින් එළිදා රූපාලිදෙන්.
4: අද ඉතින් මොකද මේ වෙලාවේ කරන්න ජ්‍යොතිරාත්‍රිය අහන ගමන්?
5: ජ්‍යොතිරාත්‍රිය අහගෙන ඉන්නේ. ටයිකල් අරගත්තේ.
4: ආදරණීය ජ්‍යොතිකේ ගීතයක කොටසක් කියනවද?
5: කියන්න පුළුවන් කියන්න.
4: කියන්න.
5: උඹද ගුමෙන් මාස්ටර් දෙද්දී ඇටි එළම

0: ஒப்புத்தங்களோடு அந்த கிந்தூரிய உபத்திய சிவனின்
1: எக்கத்து கரகான கவுத இலங்க கீதே ஆதரணி ஜோதி வேணுமே ආදරණීය හිතවතේ කිරින් අපි ආදරෙන් එකතු කරන්න අතරේ ඔන්න අපිට අදත් සහේලි මැසේජ් එකක් කියවලා තියෙනවා. ආදරය දුක සතුට යන සැමටම ජෝති ගැයුවා ලස්සන ගීත කිසිදා නොමැකෙන ඒ ගීත සැමගේ හදපතුලේ රැඳිලා තියේ. හිමාලයේ වෙනද වගේම ජෝති රාත්‍රිය අහනවා. මේ වෙලාව ජෝති රාත්‍රිය අහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. සුභජෝති රාත්‍රියක් වේවා. මහියංගනින් තමයි සහේලි මැසේජ් එක ගන්නවන සහේලි. ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. මහියංගනේ ඉඳලා අපි යන්න හදන්නේ. ජෝතිමත් රාත්‍රියක් වේවා ලක්හඬට. අපි තිස්ස මහරාමේ. ඔන්න තිස්ස මහරාමේ තමයි යන්නේ. සම්කුලිය හේනේ යායින් ජෝති ගීයක් ඕනේ. ඩික්සන් පියරිස්සේ වගේම චූටි අයියා සහ ලක්වාසි සියලුම ලක්හඬ අහංගින සියලු දෙනා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට තිස්සමාරාමෙන් කියන්නේ. ඉතින් ඔන්න අපි යාළුවෝ ටික ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. තිස්සමාරාමෙන් දැන් හදන්නේ පොල්පිටිගම අමුණුකොලේ පැත්තට. නිලන්ති කරුණරත්න තමයි මැසේජ් කියවන්නේ පවුලේ සැම. ඒ වගේම වත්තේ ගෙදර අයියා අක්කා ඒ වගේම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපි නිලන්ති කියන්නේ. ඔන්න නිලන්ති වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ආදරණීය ජෝති රාත්‍රියක් වේවා. ජෝතිගේ ඕනම ගීතයක් අපිට දෙන්න වේයන්ගොඩින් වටද්දරින් නේද ගීතානි මහත්තයා හේමන්ත කුමාර නෑ හේම කුමාර හරි. ඒ වගේම පෞලී සියෝදනාම ආදරෙන් එකතු කර ගන්න. ඒ වගේම මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන්න අයත් ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයකට. එහෙමයි අපිට කියලා ඉවර තියෙන. ඉතින් ඔන්න ලස්සන ගීතයකට එකතු කර ගන්න කියලා ඒ අතර කියනවා ගණේ මුල්ලෙන් මර්සි අක්කා ජයල පවුලේ අයත් ගෝණී මිතුරු මිතුරියන් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මර්සියක් අපිට මැසේජ් එකක් දාලා ඉවලා තියෙන. ඉතින් ඔන්න ආදරණීය ජෝති වෙනෙන් මර්සියක්ගේ යාළුවත් ආදරෙන් එකතු කරගන්නවා. 011-2-775-706 ඉරිදා රාත්‍රිය 7 ඉඳලා 9 වෙනකම් කාර්ය බහුලම දුරකථන අංක දෙක නේද? කොහොම වුණත් ඉතින් ඔබ අතාරින්නේ. ආදරණීය ජෝතිගේ ජීවිතෙත් එහෙම තමයි උත්සාහවන්තකම. ආදරණීය ජෝති අතෑරියා නම් අද අපිට මේ විදිහට අහන්න ගීත ඉතුරු වෙයිද? ඉතින් ඔබත් උත්සාහ කරන්න ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

0: τακί μας ενεσύ δεν εσαί.
1: La Kanda Radio ITN.

0: Radio ITN.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: ಉತ್ಕರ್ಷೆಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ
2: රාත්‍රී 7යි විනාඩි 57යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාවේ ඔන්න අවසන් පැයට තව විනාඩි කිහිපයයි තියෙන්නේ. හරිද? වන්න පළවෙනි පැයේ අවසන් දුරකථන ඇමතුමා. අයිබෝවන්.
3: අයිබෝවන් මහත්මයා.
2: කොහොමද මාලි?
3: වර්තාපල මාලි.
2: ඔව්. කොහොමද දැන් ජීවිතේ?
3: ජීවිතේ නම් සුන්දරයි මහත්මයා. මම එදා ඉඳලා දෙනකන් ජෝතිපාහල මහත්මයා කියන්නේ දිව්‍ය පුත්‍රයෙක්. ඉතින් ඒ හැදුව වැඩේ දෙමෝපියන්ගන් කිසිම මේ ලංකාවට මේ වගේ රැත්තරන් බුදු පුතෙක් බිහි කෙරුවාට ඉතින් මගේ ජීවිතේ දුක්මුසුම දවස තමයි මගේ මේ මම මහත්තයත් එක්කලා ආදරය කරන කාලේ මගේ පැත්තෙන් බෑ කිව්වා. ඊට පස්සේ මහත්තයා ලියුම පිළියෙල එරලා කියන ඔය සින්දුව ඉතින් එදා ඉඳලා මම තමයි ජීවිතයක් ඒ සින්දුව මගේ තියෙනවා.
2: අද ඒ සින්දුව මුළු රටටම ඇහෙන්න ඕන කියන්නයි හදන්නේ නේද? හරි, බොහොම ස්තුතියි. ඉතින් ඒ ආදරේ වෙනුවෙන් ඉතින් කවද ආදරෙන් එකතු කරගන්න අපි ඊළඟ ගීතයට?
3: මේ මගේ ළඟ දැන් ඉන්නවා රුවෙනි ඉන්නවා. විදු විදු බබා ඉන්නවා. හිරුන් ඉන්නවා. රැන්ඩි ඉන්නවා. අපි ඔක්කොම එකතු කරන මල් මහත්තයත් එකතු කරලා ජෝති කොයි ලෝකෙ හිටියත් සිංකිද්ද වේවා කියලා හිතන් අපි කියමු.
2: අය දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕනා.
3: ඔව්, හරි කතා කරන්න. අම හැමදාම මේ විලාසෙට මම කතා කරනවා.
2: ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: එසේම වේවා ඔබතුමාට.
2: ඔන්න අපි යන්න හදන්නේ මේ WhatsApp chat එක පැත්තට. වැල්ලවයින් තමයි මේ message එක ඉවන්නේ චාතුරයා. ඔන්න චාතුරයා වගේ message එක තමයි අපි කියන්න හදන්නේ. අපි සද්දරම ජෝති රාත්‍රිය අහනවා. අම්මා තාත්තා ඒ වගේම ලොකු අම්මා ලොකු තාත්තා මල්ලිලා අක්කලා ඊළඟ සින්දුර එකතු කරගන්න කියලා තමයි චාතුරයා කියන්නේ. ඔන්න චාතුරයාගේ message එක තමයි අපි මේ විදිහට කිව්වේ. අයියේ අපි හැම ඉරිදම ජෝති රාත්‍රිය අහනවා. අද අපි නෑදෑ ගෙදරක ඇවිල්ලා ඉන්නේ. ඒත් අපි ජෝතිරාත්‍රිය අහන එක නම් වරද්දන්නේ නෑ. මෙහෙත් අපි සද්දරම ජෝතිරාත්‍රිය අහගෙන ඉන්න අපිට ලස්සන සින්දුවක් දෙන්න. ආච්චි රොසලින්, තුසිත මාමවත්, ඒ වගේම නිරෝෂ නන්දවත්, විනුරු මල්ලිවත්, චනුකු මල්ලිත්, නදුන් මල්ලිත්, සසිනු මල්ලිත්, හසිනි අක්කත්, හිරුණි අක්කවත්, අපේ තාත්තා අතුල රත්, ඔන්න අතුල රත්නසිරිවත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම අම්මා මාරණී, ඒ වගේම පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගෙන ජ්‍යොතිරාත්‍රිය අහන හැමෝමත් එකතු කරගෙන අයවත් ලස්සන සින්දුවර එකතු කරගන්නවා කිය තමයි කුරුණෑගලින් ඔන්න හේෂි කියන්නේ. හේෂි වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වෙන් පවුලේ හැමෝම නේද? පවුලේ ගොඩාක් ඥාතින් ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජ්‍යොති ගීලන් ගීතේර ඔන්න හේෂිගේ මැසේජ් එක තමයි මේ විදිහට කිව්වේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අද දින උපන්දිනය සමරන හැරිසන් අංකල්ට අපි ඔන්න ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ලක්කණෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊළඟ ගීතේට ලක්ෂ්මී ඇන්ටි, ජනකයියා, අනෝමාක්කා, උපුල් ඇතුළු පවුලේ සියදරාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ගංගා කියන්නේ. ඔන්න ගංගා ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ගංගාගේ මැසේජ් එකෙන් පස්සේ අපි යන්න හදන්නේ මීරිකම මදුගේ මැසේජ් එක කියන්න. හායි කොහොමද සද්දරමුණ, අපිත් ජ්‍යොතිරාත්‍රිය අහගෙන ඉන්නේ. මේ වෙලාව ජ්‍යොතිරාත්‍රිය අහගෙන ඉන්න හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මදු කියන්නේ. ඉතින් ඔන්න මදු ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ පැයේ අවසාන මැසේජ් එක විදිහට කිව්වේ. ඉතින් තම මැසේජ් එකක් කියුවේ නැත්නම් අපිට තව පැයක් තියෙනවා මේ ආදරේ බෙදා ගන්න. 0703 93 93 7 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි ඉතින් ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක කොටසක් කියන්න ආසාවෙන් ඉන්නව නම් 0703 93 කියලා හරියන්නේ. 0112 75 766. ඒ වගේම 0112 75 285 අපේ සුපුරුදු දුරගතන අංක දෙකම විවෘතයි රාත්‍රී 9 වෙනකම්. ආදරණීය ජෝති, මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ ඉන්න මේ ආදරෙත් එක්ක ඉතින් රාත්‍රී 9 වෙනකම්.

0: ආදීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
2: රාත්‍රියටයි විනාඩි 10යි වෙලාව. ඔන්න ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්න වෙලාවේ අපි දෙවෙනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ. යනදෙන WhatsApp chat එක පැත්තට නිලබර ආසේ සඳ පායා එයි නැගලා ලක්හඬ ජෝති රසික කැල සමගින් ඉමි රැඳිලා මියගිය ජෝතියේ නොමියෙන ගී අහලා හිත සැනසෙන්න දෙන්නකෝ ලක්හඬ රස කීයක් හොයලා. එහෙමයි ඔන්න අපිට ගිරියුලෙන් ශශිකලා ඉවලා තියන්නේ ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ඔන්න කවියක් නේද ශශිකලායේ. ඉතින් බොහොම ස්තුතියි ආදරණීය ජෝති වෙනුවෙන් එහෙම ගීත ඉල්ලනවට. එහෙම ගීත දෙන එක තමයි ඉතින් ජෝති රාත්‍රිය අපේ වගකීම. හරි ඔන්න අපි යන්න දන්නේ ජෝති රන්වන් හඬ අහන මොහොත ඇලියකොඩ ලක්ෂ්මන් දයාසිරි සමග ආරි. ඒ වගේම වේරහේනේ සිට අහගෙන ඉන්නවා මහකඩවල වැව පාරේ ලක්ෂාන් සමග දිනක්ෂි. ලස්සන සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ. ඔන්න අපි යාළුවෝ ටික ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. අපිට ලස්සන සින්දුවක් දෙන්න ඇමිලි පිටියෙන් ජයනාත් ඔන්න මැසේජ් එකක් එවලා තිනවා. බිරිඳ මදශිකා දුව සුවිනි අම්මා පියසීරි තාත්තා රංජිත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට ඔන්න ජයනාත් කියන්නේ. ජයනාත් වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. එහෙම කියලා අපි යන්න හදන්නේ කහවත්ත පැත්තට. ජෝති ගීතකට කැමති සුනිල් ධර්මදාසේ වගේම නිහල් බණ්ඩාර සමන් ගාල්ලගේ අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝතිගේ ඊළඟ ගීතයට. සුභරාත්‍රියක් වේවා. අද උපන්දිනයේ සමරන මලින්දු අදීෂ චූටි පුතාට ඔන්න අපි ජෝතිමත් සුභ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ජෝති රාත්‍රියෙන්. සිඳුර එකතු කරගන්නලු මීතිරිගල ගීතානිය වේරත්න සහන් ශානිකා සදේශ් ඉන්දික අහේෂිකා ආදරී ලක්කඩ කියලා ඔන්න හාට් ගොඩක් කියලා දෙනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් එහෙම තමයි ආදරේ දරනවා. අපි කෑගල්ලෙන් විමලා වීරිස් තමයි මැසේජ් කියලා දෙන්නේ. අදවත් ඔන්න ලස්සන ගීතයක් එකතු කරගන්න ඒක නම් ටිකක් දුකින් කියලා තියෙන්නේ. කොහොමනත් ඔන්න දැන් නම් දුක තුනී වෙලා යයි. මෙත්න නවාංජලි කාවින්ද ඒ වගේම අචින්ත නිහාරය ඇතුළු පවුලේ සියලු දෙනාවත් සේපාලි ගුණසේකර ඉන්ද්‍රලතා පුංචිවත් සියලු දෙනාවත් ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අපිට දෙන්නකෝ. දුකින් ඉන්නේ නේද ගිය සතියේ මැසේජ් එක කිව්වේ නෑ කියලා මම දන්නවා. එහෙම තමයි. ඉතින් කොහොමනත් ඒ දුක ඔන්න අදින් ඉවරයි. හරි. ජෙදිමල මහත්මයාගේ ලස්සන සින්දුවට අපිත් එකතු කරගන්නෝ. අම්මා සුබානි මැසේජ් එක එවලා තින්නේ මහේෂිකා. ගම්පහෙන් තමයි මැසේජ් එක එවලා තින්නේ. ඔන්නදී මහේෂිකා ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් 011 2765 766 011 2765 285 රාත්‍රි 9 වෙනකම් විවෘතයි. ඉතින් අපි ගීතේ කොටසක් අහමු ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ගීතේ කොටසක් ගායනා කරන්න අපිට ආදරෙන් කතා කරන්න. ඒ වගේම තමයි ඉතින් 0.3 3 5 3 හතර ක්‍රියේටිව් විතර මැසේජ් එකක් එවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ලකන්ඩ රඩියෝ ITN
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ටේකයා සුරැකි මගතොට
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 6 7 9 5 7 9.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
7: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
8: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: ලකඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලකඳ
9: හදුටු දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
10: ආදරණීය ජෝති,
11: ආදරණීය ජෝති,
12: රාත්‍රියටයි විනාඩි 22යි වෙලාව. ආදරණීය ජෝති කියනුවම තමයි තින් ඔබ ඉන්නේ. අපි යන්න හදන්නේ කරන්දෙනිය පැත්තට. ආයිබෝවන්.
13: ආයිබෝවන්.
12: කොහොමද ඉතින් ජීවිතේ?
13: ජීවිතේ මොනින් ඉන්නද? කල්ගෙන නම් ගෙදර ළමයි.
12: නම් මොකක්ද?
13: නම අජිත් චන්ද්‍ර.
12: අපි රේඩියෝ ගෙන් පොඩ්ඩක් ඈතට ගිහිල්ලා කතා කරමු. ආදරෙන් ඉතින් කාවද එකතු කරගන්න ඊළඟ ගීතයට?
13: මම එකතු කරන්න මගේ නෝන සිරන්ති, මගේ දුව නජීෂා, පුතා මිහිඳු, ඒ සියලු දෙනාම එකතු කරලා රේඩියෝ කන්න දෙන්න මට.
12: හරි, ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
13: ඔවේ, මම ඔය මාස ගානක් සයිකල් සමය ගත්තා මචං.
12: එහෙම තමයි ඉතින් නේද? ඒ තරමට ආදරණීය ජීවිතේ මිනිස්සු ආදරෙයිනේ.
13: මම මේ පළවෙනි දවසේ කතා කරන්නේ.
12: එහෙනම් අද ගොඩක් සතුටු දවසක් වෙන්න ඇති නේද?
13: ඔව්, හරි, බොහොම සතුටයි. හරි, පොස්ට්ටි
12: දිය. ජෝතිමත් රාත්‍රියක් වේවා.
13: එහෙම වේවා.
12: ආදරණීය ජෝති, ඔබේ සතුට වෙනුවෙන් තමයි ගීත ගැයුවේ. ඉතින් අද අපි මේ සතුට වෙනුවෙන් ඔබට මේ ගීත අහන්න දෙනවා. ඔබට තවත් සතුටුයි අපිට කතා කරොත්. මම දන්නවා ඒක. ඒක තමයි ආදරණීය ජෝතිගේ අව්‍යාජත්වය නේද? ජෝති වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් එකම දේ ඒක තමයි. තව එකතුමත් ඉන්න, බලමු කවුද කියලා. ආයිබෝවන්.
14: ආයිබෝවන් මත්.
12: කවුද මේ?
14: මම රදාවදුන්නේ ගාමිණී
12: ඉරිතින්. ඉතින් ගාමිණී, කොහොමද ජීවිතේ?
14: වැඩ කරන ගමන් ඉතින් මහත්තයා අන්තරන් ජෝතිත්වයේ හඳන් දෙනවා.
12: මම මේ අහන්න දුවේ එක තමයි. වැඩ කටයුතු කරන ගමන් ආදරණීය ජෝති වාදරෙන් අහගෙන වෙලාවේ කවද ඉක්මනින් කියන්න එකතු කරගන්න කියලා.
14: විශේෂයෙන් ඔබතුමාටත් ලක්ඛණ්ඩ කර්මන්දත් ඒ ඇත්තරම ජෝති රාත්‍රියේ ඔබ ලස්සන ගීත ටික දෙනවා. ඉතින් අපි ඔබතුමාට ස්තුතියන් දෙන මුලින්ම. ඒ තමයි ගීත එකතු කරන ගම්පා මිරිසත්තේ ලස්මන් ගලගම, චන්ද්‍රකාන්ති මදනායක, මාතලේ කුමාරි එරමුදුගොල්ල, පල්වැලි නැණි නංගි, සතුන්ගාජ රාජපස්ස, මාතලේ මාතර කිස්ලිග සිල්වා, නික්කම්බින් දිකානායක අයියා, අලව්ගෙන් සුභාසිනී මන්දිර, විශේෂයෙන් ගෙදරින් සත්‍යක පුතා, රූපවති රෝහිණිත්, කම්මල් පිටියෙන් ගුණරත්න කුමාරි, දංවෝතෙන් සඳුන් ප්‍රභාත්, ඒ සංගම සියලුම දෙනා එකතු කරන අපි ලස්සන ගීත අහමු. ඉතින් ජෝතිරාම තාප්පයක් කියවා.
12: ජෝතිමත් රාත්‍රියක් කියවා. ඉතින් ආයෙත් දවසක මේ ආදරේ බෙදාගෙන අපි කතා කරන්න ඕන.
14: මේ වාරෙන් කතා කරනවා.
12: එහෙම තමයි නේ නේද? වැඩ කටයුතු කරන ගමන් වුණත්, අපිට රාජකාරී කරන ගමන් වුණත් ආදරණීය ජෝති අමතක කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් රාජකාරී දේවකාරී වගේ වුණාට ඊටත් වඩා වටිනා කාර්යයක් තමයි මේක. මම දන්නවා. හරි, අපි ජනදන්නේ චැට් එක පැත්තට. ජෝති මත් රාත්‍රියක් වේවා ලස්සන ගීතයකට අපිවත් එකතු කරගන්න. කෞශල්‍යගේ මැසේජ් එක තමයි මේ කියන්න හදන්නේ. දුව යොවීදී, ඒ වගේ මම්මා උදේනි, තාත්තා ආනන්ද, මාත්‍යා ඉන්දික, එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු. කෑගල්ලේ මොනන්තරින් තමයි කෞශල්‍ය අපිට මැසේජ් එකක් කියලා දෙනවා. කෞශල්‍ය ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ඔන්න ඔගේ පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට අපිත් ලස්සන ගීතයට එකතු කරගන්න. මෙහෙම කියලා එවලක් තියන්නේ විදුලිපුරෙන් මල්කාන්ති, හස්බන් නිහාල්, පුතා මදුවන්ත, ඒ වගේම දුව චතු, ලක්කනහන සිරු දෙනාමත් ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න මල්කාන්ති කියන්නේ. අපි මල්කාන්තිගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුබ රාත්‍රියක් වේවා සිරු දෙනාටම. අපිවත් ජෝති රාත්‍රිය, අපි ජෝති රාත්‍රිය අහන ගමන් මිලානී සහ භද්‍රා දුවය, බිරිඳ අසෝමැණිකේ, වගේම ලක්ෂිත, මහේෂ්, යොවින් පුතාවත්, කුරුම්පිවල විමලනන්දවත් ආදරෙන් එකතු කරගෙන ජ්‍යොතිපුර මහත්මයාගේ ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට රමුංකර රමුකන මුං කොටු වෙන්න ඕන විමලසිරි කියන්නේ. විමලසිරිගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. යන්න හදන්නේ අනුරාධපුරේ මහත්තයා දිසා නායක. අපිවත් ජ්‍යොතිපල මහත්මයාගේ ලස්සන සින්දුවට එකතු කරගන්න. මැසේජ් එක වනේ රීටා. ඔන්න රීටා ඔයාගේ මැසේජ් එක තමයි අපි එහෙම කිව්වේ. ඉතින් මහත්තයාවත් ආදරෙන් එකතු කරගෙන රීටාවත් අපි ඊළඟ ලස්සන ගීත ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. කොහේ කොහොම හිටියත් මා හිත මිතුර, ලක්හඬ සමග එක් වෙමි මම නිරන්තර, සෑම ඉරිදම එක් වී ඔබ හා නිතර, පෙම්බර ජෝති ගී අසන්නෙමි හැඟුම් බර. හිමාල් හයි මල්ලි. ඉතින් කොහොමද නදත් ලක්කන රේඩියෝව අහගෙන ලයිව් එක බලාගෙන ඉන්නවා? පොළොන්නරුව යන නෙමෙයි අද ඉන්නේ අනුරාධපුර මහත්තයයි ගෙදර. කොහොම වුණත් වෙනද වගේම මේ වෙලාවේ මහත්තයා මහින්ද, අක්ක බණ්ඩාර, අක්ක බණ්ඩාර මැණිකේ, ඒ වගේම දුව සිත්මි, පුතා සජිත් සමග මයන්ති තමයි මැසේජ් එක කියවන්නේ. බුදුසරණයි ජ්‍යොතිරාත්‍රියක් වේවා කියලා තමයි ඔන්න අපිට මැසේජ් එක කියවලා තින්නේ. එහෙම තමා නේද? කොහේ කොතන කොහොම කොයි වෙලාවෙ හිටියත් මේ පැය දෙක නම් ආදරණීය ජ්‍යොති වෙනුවෙන් තමයි ඒ ආදරේ ජීවමාන වෙන්නේ. අන්න ඒ හින්දමයි ආදරණීය ජ්‍යොති අපිව දාලා කියලා දශක හතරක් වෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක්. ඒ කොහොම වුණත් ඒ මතකයන් ආදරණීය ජ්‍යොතිව දැකපු නොදැකපු තරුණ මහලු බාල මේ හැමෝගෙම කොයි පරම්පරාව වුණත්, කොයි තරාතිරමි වුණත්, කොයි පන්තියේ වුණත් අපි ආදරණීය හඬට ආදරය කරනවා. ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඒ හඬ ජීවමානයි, ඒ ආදරේ ජීවමානයි. මේ ආදරණීය ජ්‍යොතියේ

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
2: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
3: ඉහිල් දාල මෙහිල් දාල යන අතරින් නවතින්න ඉවිරි ට්‍රයි.

0: ಅವಟ ಹಿನ್ನಾ ಬೆಳಿ ಸಿಂಧು ಅಹನ್ನ ಇವಿ ರಾಯಿ ಚಮ್ ಎಂ ಚಾರು
1: ಸಾದಿಯೇ ದಿನವಲ ಸವಸ ಹತರಟ
0: ಸಮ ಅನುಗ್ರಹಾಯ
1: ಮಾರ್ಕ್ಸ್ಮನ್ ಸಮೂಹ ವ್ಯಾಪಾರಿ ವಿತಿನ್ ಗೆನ್ ವಾಪಿತ ಹರಿನ ದ ನವನಿಮಾವಕಿನ್ ಎನ್ನ ಡೋ ಮಾಸ ಅಂಟ್ರಿ ವಿಕೆಟಿ ಮಿಯಾಂತ್ರಿಕ ಸಾದಂಬರ ಹಿಮಿಕರುವಿಕು ವನ್ನ ಅದು ಮಾವು ತನ್ನ ಬಿಂದು ಏಕ ಏಕ ಹತೈ ಹೈ ಸೇಹತ್ತ ನಮಯೈ ಪಂಕ್ ಸೇಹತ್ತ ನಮಯ
0: ಸಹಯೋಗೀತ ಅನುಗ್ರಹಾಯ ರಂಗ್ ಪೌಮಟ್ ಉಪರಿಮ ಮುದಲ ಅಪೇನ್ ಲಕ್ಷೇಟಮ ಪೊಲಿಯ ರುಪ್ಯಾಲ ಹಾರಸಿಯ ಅಸುವಕ್ ವಿತರಾಯ್ ಗಾನು ದೇನುವಾಯ್ ರಾತ್ತರಾನ್ ಪಲ್ಲಿ ಗುರುಗೆ ರನ್ನಾಯ ಹದಟು ದನಿನ ಹೆಗಿಮೆ ಜೀವಮಾನ ಉತ್ಕರ್ಷಯ
2: ಆದರಣೀಯ ಜ್ಯೋತಿ
3: ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ
4: ರಾತ್ರಿ ಅಟೈ ವಿನಾಡಿ ಹತ್ತಲಿಯಾಯ ವಿಲಾಪ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಆದರೆಂಗ ಹಂಗಿನ್ನ දැන් ඉතින් අවසන් මිනිත්තු කිහිපේ නේද? හරි. කොහොම නැති ඉතින් ඔන්න අපි ආදරණීය ජෝතිට ආදරය කරන කෙනෙක් අපිට කතා කරනවා. අයබෝන්.
5: අයබෝන් මාත්‍යා.
4: කොහෙන්ද මේ කතා කරන්නේ?
5: අපි මේ කුඹුක. හොරණ කුඹුක.
4: හොරණ කුඹකෙන් තමයි කතා කරන්නේ. නමත් කියමු බලන්න නරද මහෙන්න.
5: ආ මගේ නම අමරසේරි.
4: අමරසේරි මාත්‍යා මොකද ඉතින් මේ වෙලාවේ කරන්නේ ජෝති රාත්‍රිය අහගෙන ඉන්න ගමන්?
5: අපි මේ කුරුඳු රස්සාව කරන්නේ.
4: කුරුඳු රස්සාව කරන ගමන් ජෝති රාත්‍රිය අහනවා.
5: ඔව්.
4: අද කුරුඳු තරණවද?
5: ගත්තේ
4: සතුරු ඉනේ තුන්දෙනාටම
5: සතුටුයි පුළුවන්

0: Non, la verità è che se andate a pestare il ranno, non siete mezzi pieni di sindio.
1: A pieni di te? Oh, la verità è che tu mi hai fatto un'altra cosa. E ti hai detto che mi hai detto che mi hai detto che mi hai detto che mi hai detto che mi hai detto che mi hai detto che mi hai detto che mi hai detto che mi hai detto che mi hai detto che mi hai detto che mi hai detto che mi hai detto che කොහොමනත් කුරුඳු තලන ගමන් අනිවාර්යෙන්ම අපි වහන් ඉන්න දවසක අද දවසේ නම් ඔන්න මැසේජ් එකක් කියලා දෙනවා හිමාල අද තාත්තා අසනීපෙන් තාත්තා එක්ක රෝහලේ ඉන්නේ ඉතින් පුළුවන් වෙලාවට හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන යන්තම් හරි ජෝති රාත්‍රිය අහනවා තාත්තත් එක්ක ළඟ ඉන්න ගමන් කියලා තමයි අපිට මැසේජ් එකක් දා දෙන්න වන්න ඉතින් ඔයාව තමතක් කරන්න බෑ ඔබ ඒ වගේ තමයි නේද ආදරණීය ජෝතිට දෙන ආදරේ කොයිම වෙලාවක වුණත් අමතක කරන්න බෑ මේ පැය දෙක ඔබ ලක්කන්ට දෙන ආදරෙත් අමතක කරන්න බෑ අපිට. හරි ඉතින් ඔන්න රුවන් අයවත් මතක් කරන ගමන් අපි යන්න හදන්නේ චැට් එක පැත්තට ආයේ. පස්සෙන් මැදි කැලවත්තෙන් තමයි මැසේජ් එකවන්නේ සුමුතු. අපිට ජෝතිපාල මහත්මයාගේ ලස්සන යුග ගීතයක් දෙන්න. දැන් නම් යුග ගීත කිහිපයක් දුන්නානේ. තව එකක් දෙමු අපි මීට එනනම් ආ. හරි. බිරිඳ දරුවන් ඒ වගේම දරුවන් තුන්දෙනා. ඒ වගේම කමල් පිටින් සුරංජි අක්කා නිහල් අයියා අතුෂාරක්කා සේනේ අයියා නේද? සුනිල් අයියා ලතා අක්කා ජයතිලක මහතා ඉන්ද්‍රාණි අක්කාත් සුගත් අයියවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න අපි සුමුදු කියන්නේ ඔන්න සුමුදු. ඔයගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. කොහොමද හිමාල් පුතේ ආදරණීය ජෝතිගේ සුමිහිරි හනින් ගායනා කරපු සින්දුවක් අපිට ආදරෙන් දෙන්න කියලා තමයි සිල්වටි චොන්න මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා අපි ඊළඟ ගීතේට සිල්වටි චවත් ආදරෙන් එකතු කරගෙන අතරේ යන්න හදන්නේ කටුනායක පැත්තට. සුභ ජෝති රාත්‍රියක් වේවා. කරුණාගේ අපේ මැසේජ් එක ගෙවලා තින්නේ රේණුකා විතානගේ. ලස්සන ගීතයකට අපිවත් එකතු කරගන්න අක්කා වසන්ත විතානගේ ඉන්ද්‍රාණි විතානගේ ඇතුළු මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන් ඉන්න හැමෝම ආදරෙන් එකතු කරගන්න. සුභ ජෝති රාත්‍රියක් වේවා කියලා තමයි මම මැසේජ් එකත් අවසන් කරලා තියෙන්නේ. ඉතින් ආදරෙන් එකතු කරගමු ඊළඟ ගීතයට. ආදරණීය ජෝති රාත්‍රිය අහගෙන ඉන්නවා අපිට. ගිනිගත් හේනේ පුෂ්ප කුමාරේ. පුෂ්පා කුමාරිද පුෂ්ප කුමාරි කොහොමද කමන්නේ හරි කුමාරි ඔන කුමාරි කුමාරිගේ මැසේජ් එක මේ කියන්නේ දුවරිත් මි සංජනා ඒ වගේ පුතා සඳුන් මහත්තයා සමන් හිමාල් මල්ලි ඔයාවත් ලක්කන කාර්ය මණ්ඩලයට ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු එහෙම තමයි කියලා තියෙන්නේ ඔන්න ඒ මැසේජ් එක ගිනිගත් තේනේ අපි යාළුවෝ ටික ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහන්න යන වෙලාවේ තාම මැසේජ් එක කියවු නැති යාළුවන්ට මේ කියන්නේ 0703 93 5 94 4 දැන් මේ වන්න මැසේජ් එකක් තව පොඩි වෙලාවක් තියෙනවා. අපි මේ ආදරේ බෙදාගමු. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: FM 93.7 Lakana Radio ITN
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් දහයට වෙනසක් දහ අටක පෙරලියක් ලංකදීප ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

ජීවිතයේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

රත්‍රියට විනාඩි 54යි වෙලාව. ආදරණීය ජෝතිව ආදරින් අහන් ඉන්න අවසන මිනිත් කිහිපය. ඉතින් චැට් එක විතර තමයි අපි ඉක්මනින් යන්න හදන්නේ. අයිය වෙනස් සින්දුවක් වුණා ගෙදර අයත් එකතු කරන් අහන්න. විහිංගි තමයි මැසේජ් එක එවලා තියෙන නිට්ටමුවෙන්. ඔන්න ගෙදර අයත් එක විහිංගි මැසේජ් එක එවලා තියෙනවා. ගෙදරගේ නම් ටික නම් ඔන්න විහිංගි එවලා නැහැ. ඊළඟ දවසේ විහිංගි මැසේජ් එක එවද්දී අනිවාර්යයෙන්ම ගෙදර අයගේ නමුත් එවන්න ඕන. හොඳද? හරි. යනදන්නේ පොකුණු විට පැත්තර චලන තමයි මැසේජ් එක එවන්නේ. අපිත් ලස්සන සින්දුවක් දෙන්න සුබ ජෝති රාත්‍රියක් වේවායේ. අපි හැම ඉරිදම මමයි තාත්තයි ජෝති රාත්‍රිය අහනවා. අදින් ඔන්න තාත්තවයි චලන ඔයාවයි අපි ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟ දවසේ අනිවාර්යෙන් තාත්තගේ නමත් එවන්න ඕන නේද? හරි. මමයි නෝනා කාංචනයි දුව ඩිනායයි පුතා සිනෙත්ව එකතු කරගෙන ඔයාවයි එකතු කරගෙන හොඳ ජෝති මහත්තයාගේ සින්දුවක් දෙන්න. ඒවදයි මැසේජ් එක තියෙන්නේ. කවුද මේ මම කියලා ඔන්න ඉතින් එවල නැහැ. ඊළඟ දවසේ අනිවාර්යෙන් මැසේජ් එක එවද්දී නමත් එවන්න ඕන. ඉතින් ඉදරයි ආදරෙන් එකතු කරගන්නවා. ආදරණීය ජෝති වෙනුවෙන්ම ආදරෙන් එකතු කරගෙන මේ ලස්සන ගීතයක් අහමු. අවසන් ගීතය සුබ ජෝති රාත්‍රියක් වේවා. හිමාලයි බවන් පාලු සුසානේ ඈත මාහිමේ ඔබ නිසලව නිතර මාචෝති පහන් ටැඹයට ඔබේ සොහොන් කොතේ දුක් ගීයක් ලියන්නම් චෝති අකාලේ ඔබ අප අතරින් සමු අරන් රත්තරන් චෝති හිමාල්ගේ ජෝති රාත්‍රියෙන් ඔබව ජීව මානව දකිනවා චෝති. රත්නපුරේ තමරා කුමාරි හාමි තමයි මේ විදියට ආදරණීය චෝති ගැන ඉතාම හදවතට දැනෙන වදන් ටිකක් අපිට එවලා තියෙන. ඉතින් එහෙම තමයි. ජෝති ගැන කතා කරනකොට ඉතින් හදවතේ තැනක අපි කොහෙද කොනක රඳවගත්ත දුකක් එක තමයි කතා කරන්න වෙන්නේ. හරි, කොහොමවත් ඉතින් අපි ආදරණීය ජෝතිගේ ගීතයක් අහමින් සතුටෙන් ඉන්න ඕන. සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා පුතේ. මම තලාවෙන් කියලා මැසේජ් එක අපිට එවලා තියෙන හිරිගොල්ලාගමින් විමල දාස. අපේ පාළුව මහන්සිය මකන ජෝති රාත්‍රියේ සින්දුව අහන අද අහන්න අද අපි එකතු කරගන්නවා නෝනා. ඒ වගේ නෝනා සීතා, ඒ වගේම පුංචි පුතා සාලින්ද, දුව සඳුනි, මිනිබිරිය බිනායා, මුණුබුරා මිහෙන්, පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන ලස්සන ජෝති ජෝති ගියක් දෙන්න තමයි කියලා තමයි කියලා තින්දිගෙන. එහෙම තමයි. ඉතින් අපේ මහන්සිය දුක මේ හැම හැඟීමකම සතුට ආදරය විලහව කොයි හැඟීම වුණත් ආදරණීය ජෝතිගේ ගීතය ඔබේ හැඟීම් අසල ඉන්නව නේද? හරි. අපිත් ලක්කන ජෝති රාත්‍රිය අහන්න ගමන් මේ මැසේජ් එක වන්නේ පොතු හැරෙන්. අද දවසේ අවසන් ගීතය අපිට අවසන් මැසේජ් එක අපිට ලස්සන ගීතයක් දෙන්න. ඔන්න අවසන් ගීතයට අපි අවසන් මැසේජ් එකකින් ලක්ෂ්මන් අයියා, ඒ වගේම අනිකුත් අපේ සෙට් එකත් ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. කවුද සෙට් එක කියලා තින් ඔන්න කියලා නැහැ. කොහොමනත් අපි ආදරණීය සෙට් එක පොතු හැර සෙට් එක ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන් අවසන් ගීතයට. ඉතින් ජීවිතේ හමුවුණොත් අපි වෙන් වෙන්න වෙනවාම තමයි නේද? කාලය වගේ තමයි. ඉතින් අපිට කාලය අල්ලගෙන ඉන්න බැහැනේ. කොහොමනත් කාලය අපව හැරදා යනවා. හරියටම තව දින 7කින් ඉරිද රාත්‍රියේ 7ට අපි ආදරණීය ජෝතිගේ ආදරෙයි උණුහුමයි අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. පරිස්සමෙන් සතුටින් ඉන්න 93.5 93.7 මේ ලක්කන ජෝති රාත්‍රිය.

රාත්‍රී 9 වෙනාඩියකයි

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: රාත්‍රී 10යි වෙලාව. ඉතින් ඊයේ දිනේදී මෙතිගත ලොතරැයි පත්‍රය හතට අරගෙන බලන්න ඔයාගේ දිනුම් වාසනාව මේ වෙනකොට ඔයාලඟ තියෙන්න පුළුවන්. ඉතින් මේ බලන්න හදන්නේ ඔයා මෙතිගත ලොතරැයි පත්‍රවල දිනුම් වැදීම් වාරය.
2: අයිබෝවන්, ඔබේ ජීවිතය දිනවන්න, ඔබේ ජීවිතය වාසනාවන්ත විදිහට වෙනස් කරන්න හොඳම පෑභාගයක් තියෙනවා කියලා ඔබ දන්නවා. ඒ නිසාම ඔබ අතේ දැන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වර්ග 8ක්ම තියෙනවා. අපි ආරම්භ කරනවා වාසනාවේ සුබ අඩහෝරාව. NLB ජාතික ජයවර්ධනය ඔබට වාසනාව උදා කරන්න. තමන්ගේ ළඟ තියෙන, තමන්ගේ අතේ තියෙන වාසනාව කිසිම ලෝභකමක් නැතුව ඔබේ අතට දීලා ඔබේ ජීවිත වාසනාවන්ත කරන්න උරදෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ අලවිජාලයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහනක් ක්‍රියාවට නැංවෙමින් තියෙනවා. ඉතින් මේ සමාරම්භක උත්සවය අගෝස්තු මාසේ 23 වෙනිදා ඉරිදා අනුරාධපුර නගරයේ කේන්ද්‍ර කරගෙන ආරම්භ කරන බව ඔබට බොහොම සතුටින් අපි දැනුම් දෙනවා. ඉතින් පහුගිය දවසකදී මෙම වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දෙන මූල්‍ය දායකත්වය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අධිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා ලබා දුන් අවස්ථාවයි ඔබ දැන් දකීදී. මේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා වගේම සහකාර සාමාන්‍ය අධිකාරීවරුන් සහභාගී වුණා. අද NLB ජාතික ජයවර්ධනයේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා ක්‍රිෂාන්ති ද සිල්වා මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ඉෂාරා සංදීපනී තිලකරත්න මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කින්ස්ලි ගුණසේකර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී T නිර්මලන් මහතා අද දවසේ අපිත් සමගින් එකතු වෙනවා. වාසනාවන්ත පෑ භාගය අපි ආරම්භ කරන්නේ NLB ජයෙන්. මේ අවුරුද්දට විතරක් 500,000 300කට වඩා බිහි කරපු NLB ජයලොතරැයියේ අදත් ඔබ වාසනාවන්තයෙක් කරන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 549 වෙනි දිනුම් මැදීමේ වාරය. ප්‍රධාන දිනුම් මැදීමෙන් ₹100,000 තෑගිත් සෙසු තෑගිත් දිනා ගන්නට අමතරව අද ඉරිදා නිසා Sunday bonus විශේෂ දිනුම් මැදීමේ වාරයෙන් ₹10,000 තෑගිත් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් පරක්කු කරන්න නැතුව අපි දිනුම් මැදීමට යොමු වෙනවා. NLB ජයෙන් අද ඔබට ජය ලැබෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F, ජයග්‍රහී අංක 6191. ₹10,000 තෑගි ඔබට දිනා දෙන Sunday bonus සංඛ්‍යයි දැන් අපි තෝරගන්න. අද ජයග්‍රහී Sunday bonus සංඛ්‍ය 2198. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට ₹105,000 ජයග්‍රහකින් 301 දෙනෙක් එක්ක ₹50,000 ජයග්‍රහකින් 7,610 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද දවසේ වාසනාවේතරතුරු. අද NLB ජය තුලින් ₹105,000 ජයග්‍රහකෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයි පත මහියංගනේ මනෝජ් කුමාර මහතා අලෙවි කරනවා. ඒ වගේමයි ₹50,000 ජයග්‍රහකින් 33 දෙනෙකුත් අපි බිහි කරනවා. Sunday bonus සංඛ්‍ය ගලපා ගැනීමෙන් වාසනාවන්තයින් 59 දෙනෙකුත් අද දවසේ අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ NLB ජය තුලින් වාසනාවන්තයින් 68,318 දෙනෙකු අතරේ ₹64,89,880 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ වාසනාව බලවත් කරන හඳහනෙන් මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් බිහි කරලා තියෙනවා. මීළඟට බිහි වෙන සුපිරි ත්‍යාගලාභියා ඔබ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආරම්භ කරනවා හඳහන 1590 වෙනි දිනුම් මැදීමේ වාරය. නියත දනයෝග හඳහනේ වාසනාව අපි දැන් බලමු. ලග්න සංකේත 12ක් අතරින් අද දවසේ හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතයයි දැන් අපි තෝරගන්නේ. අද ජයග්‍රාහී ලග්න සංකේතය මිතුන. ඔබේ වාසනාව බලවත් කරන ජයග්‍රාහී අංක 4යි මීළඟට අපි තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 3. මීළඟ ජයග්‍රහී අංකය අංක 33. මීළඟට ඔබට වාසනාව ගේන්නේ අංක 18. අද හඳහනේ අවසන් ජයග්‍රහී අංකය අංක 38. ක්‍රීඩා අරමුදල සහ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභීන් 156 දෙනෙක් බිහි කරලා තියෙනවා. අද ඔබත් එක්ක රටපුරා බිහිවුණු වාසනාවන්තීන් ගැනයි දැන් අපි මේ කියන්නේ. බොහොම ස්තුතියි. අද හඳහනෙන් රුපියල් ලක්ෂ 10ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා තෙල්දෙනිය සීතා කුමාරි හාමි මහත්මිය. අද හඳහනේ සමස්ත වාසනාවන්තීන් 116209 දෙනෙකු අතරේ රුපියල් 80,44,400 මුදලකුත් බෙදා දෙන්න අපිට හැකියාව ලැබුණා. නියත ධනයෝග හඳහනෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග රුපියල් 36,61,227. දිනම ජයනියත ගොවිසෙත අදත් වාසනාව උදා කරන්න සූදානම් 4523 වෙනි ජයග්‍රහී දින මැදි මෙවරේ රුපියල් කෝටි 7ක් වූ සුපිරි තෑග්ගක් ඔබේ කරගන්න දැන් සූදානම් වෙන්න. ගොවිසෙතෙන් ඔබට වාසනාව උදා කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G. ජයග්‍රහී අංක 4න් මුල්ම ජයග්‍රහී අංකය අංක 34. මීළඟ ජයග්‍රහී අංකය අංක 15. බලන්න ඔබේ අතේ තියෙන ගොවිසෙත ලොතරැයි පත්වල අංක 70 සඳහන් වෙනවද කියලා. අවසන් ජයග්‍රහී අංකය අංක 58. 2026 අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 67 දෙනෙක් රුපියල් 250,000 වාසනාවන්තීන් 902 දෙනෙක් බිහි කරපු ගොවිසෙතෙන් ඔබ දන්නවා රට පුරාම ගොවිදෑත් ශක්තිමත් කරන්න අපි දායකත්වය ලබා දෙනවා කියලා. ඉතින් බලමු අද දවසේ ගොවිසෙතේ වාසනාව ගැන. බොහොම ස්තුතියි. ගොවිසෙතෙන් 20 ලක්ෂපති වාසනාවන්තයෙක් අපි බිහි කරනවා ලොතරැයිපත අලෙවි කරනවා මාරවිල පද්මසිරි පීරිස් මහතා. ඒත් එක්කම 250,000 වාසනාවන්තීනුත් 4 දෙනෙක් අපි බිහි කරනවා ලොතරැයිපත අලෙවි කරනවා KG සුනිල් කලුතර සරත් කුමාර වරුණගම ධනංජය රත්නායක ගලහ මොනිකා සිරිමාන්න ඇහැලියගොඩ. ඒ අනුව අද ගොවිසෙතේ සමස්ත වාසනාවන්තීන් 103,889 දෙනෙකු අතරේ රුපියල් 92,68,680 මුදලක් අපි බෙදා දුන්නා. වාසනාවේ සිරිකත කැන්දෙන ගොවිසෙතෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග රුපියල් 7,82,14,070,736. දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයියෙන් ඔබට පුළුවන් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105 තෑග දිනා ගන්න. රුපියල් 50,000 තෑගි එක්ක ප්‍රවර්ධන තෑග අංකයට රුපියල් 25,000 තෑගිත් සෙසු තෑගිත් මදි නොකියන් ඔබට දිනා ගන්න පුළුවන්. ඉතින් අදත් ඔබට සුබ දවසක් උදා කිරීම නිමිත්තෙන් 397 වෙනි දිනු මැදි මේ වාරය අපි ආරම්භ කරනවා. එහෙනම් දැන් තෝරගමු සුබ ලග්නයත් එක්ක සුබ අංක 3. සුබ දවසක් සුබ ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ඔබට වාසනාව ගැන සුබ ලග්නය තුලා. මේ තෝරගන්නේ සුබ අංක 3. මුල්ම සුබ අංකය අංක 10. මීළඟ සුබ අංකය අංක 27. අවසන් සුබ අංකය අංක 56. රුපියල් 25,000 තෑගි දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 4,633. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 284 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 1,482 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් කියන්නම් අද සුබ දවසක් වාසනාව ගැන. අද සුබ දවසක් තුලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකෙක් අපි බිහි කරනවා ලොතරැයිපත අලෙවි වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 6 දෙනෙකුත් අපි බිහි කරනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් වාසනාවන්තීන් 35 දෙනෙකුත් බිහි කරනවා. ඒ අනුව අද දවසේ වාසනාවන්තීන් 95,125 දෙනෙකු අතරේ රුපියල් 83,52,220 මුදලක් අපි බෙදා දුන්නා. තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව උදා කරන්න දැන් සූදානම් ඉන්නවා රසිකා සමගින් රාධිකා.
3: මීලකට මෙගා පවර්.
2: ලොතරැයි වෙළඳපළේ දැවැන්ත මෙගා සුපිරිතෑගි ඔබට ලබා දුන්නේ මෙගා පවර් ලොතරැයෙන්. රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් ඔබට ලබා දුන්නු මෙගා පවර් ලොතරැය අදත් සුපිරිතෑගි තුනක් සමගින් ඔබේ සිහින සැබෑ කරන්න අපි සූදානම්. මෙගා පවර් බ්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදිහට සුපිරි මෝටර රථයක් දෙන්න අදත් අපි සූදානම්. එහෙනම් ඔබේ සිහින සැබෑ කරන මෙගා පවර් අද දිනුම් වාරයේ 2629 දිනුම් වාරයට අපි දැන් සූදානම්. මෙගා පවර් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින්ම අපි තෝරනවා. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. මේ තෝරන්නේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 14. වාසනාවන්ත අංක 4ක් දැන් තෝරා ගන්නවා. පළමු ජයග්‍රහණ අංකය අංක 8. දෙවන ජය අංකය අංක 9. තුන්වන ජය අංකය අංක 20. හතරවන ජය අංකය අංක 40. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 62 දෙනෙක් අපි බිහි කළා. බලමු මෙගා පවර් අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද මෙගා පවර් ලොතරැයියේ රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 3 දෙනෙක් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. සරත් කුමාර වරුණගම, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් උත් ජයග්‍රාහි ලොතරැයිපතක් අලෙවි වෙනවා. වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාවෙන් උත් ජයග්‍රාහි ලොතරැයිපතක් අලෙවි වෙනවා. ඒ අනුව අද වාසනාවන්තයින් 1,06,498 දෙනෙක් අතරේ රුපියල් 66,99,201 මුදලක් අපි මෙගා පවර් වෙතින් බෙදා දුන්නා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය යලි යලි තහවුරු කරගත් මෙගා පවර් හෙට සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,20,114ක්. පවර් සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක්. බ්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ සුපිරි මෝටර් රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය. අද ඉරිදා සන්ඩේ බෝනස් වාසනාව ඔබට තියෙනවා. රුපියල් 10,000 බැගින් ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවත් ඔබට තියෙනවා. ධන නිධානය 2311 වන දිනුම් වාරයට දැන් අපි සූදානම්. ධන නිධානය අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. ජය අංක 4ක් දැන් තෝරා ගන්නවා. පළමු ජය අංකය අංක 61. දෙවන ජය අංකය අංක 81. තුන්වන ජය අංකය අංක 46. ධන නිධානය හතරවන ජය අංකය අංක 15. රුපියල් 10,000 බැගින් ත්‍යාග ලැබෙන සන්ඩේ බෝනස් සංඛ්‍යාව මේ තෝරන්නේ. අද සන්ඩේ බෝනස් සංඛ්‍යාව 0.424. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක්, 120 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බලමු ධන නිධානය අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 2 දෙනෙක් වී වෙනවා. මේ ජයග්‍රාහී ලොතරැයිපත් ඔබට අලෙවි කරා ඒ නරෙන්දන් නල්ලූර්, සසිතු විසාංග, ජා එල. ඒ වගේම සන්ඩේ බෝනස් විශේෂ ත්‍යාගලාභීන් 61 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ අනුව වාසනාවන්තින් 79,623 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන්න රුපියල් 54,22,680ක මුදලක්. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, ඒ වගේම රුපියල් කෝටි 9ක් සහ රුපියල් කෝටි 8ක සුපිරි ත්‍යාගි ඔබට ලබා දුන්නු ධන නිධානය හෙට ඔබේ වෙන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,60,50,181.60ක්. ලොතරැයිලොව රජ කිරුළ මහජන සම්පත අද දිනුම් වාරයේ 6,281. මහජන සම්පත ලොතරැයි අතට ගන්න අපි යනවා දිනු මැදීමට. මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 6 මේ තෝරන්නේ. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ W, ජය අංක 2, 5, 4, 2, 1 සහ 8. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 13ක්, රුපියල් 125 ත්‍යාගලාභීන් 252 දෙනෙක් අපි බිහි කළා. බලමු මහජන සම්පත අද වාසනාව. බොහොම ස්තුතියි. අද මහජන සම්පතෙන් රුපියල් 125 ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත අලෙවි උනේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම රුපියල් 100 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 22 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. ඉන්ද්‍රානි ස්වර්ණලතා කතුරුවෙල, නන්දන ප්‍රදීප් මුලටියන, KGM සේනාරත්න පොල්කහවෙල, තරංගනි වීරසිංහ රිදීකම, අනිල් රණසිංහ මාවතකම, S කනකලිංග ව්‍යාපනය, දයාපරන් චාව කච්චේරි, AK මොහිදීන් එරාවුර්, TP තම්බර පිල්ලේ එරාවුර්, ධම්මික ක්‍රිෂාන්ත ආණ්ඩියම්බලම, TFDන් කොටිකාවත්ත, ML ජස්ටින් ලැම්බර්ට් මන්නාරම, සුනිල් රුද්දිකෝ හැඳල, W1 ගේ වේයන්ගොඩ, BA වීරසිංහ පිළියන්දල, කුමාරි හාමි පිටවල නෙදිමාල තිලක් පුෂ්ප කුමාර රුවන්මැල්ල, HG ප්‍රියන්ත ඇඹිලිපිටිය, ඩොක්ෂාන් අබේසූරිය ඇඹිලිපිටිය, ඒ වගේම මුලතිව් දිස්ත්‍රික්කයනුත්, ගම්පහ දිස්ත්‍රික්කයනුත් ජයග්‍රහී ලොතරැයි පත බැගින් අලෙවි වෙනවා. ඒ වගේම වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාවෙනුත් ජයග්‍රහී ලොතරැයි පතක් අලෙවි වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 233,328 දෙනෙක් අතරේ අපි අද මහජන සම්පතින් බෙදා දුන්නා රුපියල් 1,95,50,280 මුදලක්. දිනක ජය නියත මහජන සම්පත හෙට ඔබට ගෙනෙන සුපිරි ත්‍යාගය රුපියල් 2,74,80,240. අද වියදමට අද සම්පත අද දිනුම් වාරය 856. ඔබ දන්නවා මහජන සම්පතින් තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජය අංක 4ත් අද සම්පතින් ඔබට වාසනාව ගෙනෙනවා. ඒ අනුව අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ W ජය අංක 4, 2, 1 සහ 8. ඒ අනුව රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් දෙදෙනෙක් අද බිහි වෙනවා අද සම්පතින්. ඒ ජයග්‍රහී ලොතරැයි පත් ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. සරත් අමරසිරි බදුල්ල, නිල්මිණි ජයතිලක බියගම. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 43 දෙනෙක් බිහි වෙනවා. අද සම්පතින් සමස්ත වාසනාවන්තයින් අතරේ අපි බෙදා දුන්නා අද රුපියල් 1,05,26,480 මුදලක්. අද වාසනාවේ සුබ අඩ හෝරාවෙන් ලොතරැයි වර්ග 8කින් සමස්ත වාසනාවන්තයින් 826,266 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 7,43,53,821 මුදලක්. ඒ අනුව හෙටත් වාසනාවේ සුබ අඩ හෝරාවෙන් ඔබ හමුවට අපි එනවා. එතකන් හිතේ තියාගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය. NLD

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය අපට සිටින

මට සිටීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසි භාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක්

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා.

අනන්ත දුක්ක වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමුඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණික.

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරුවේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමා

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින් ඔබයේ සජ්ජායනා කිරීම තුලින් ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවක්ඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුවප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

시즌을 사사토에 안 믿대대 미카하시에 비리디 라얀 미트나데 스나요 바다티에 비밀이 있대대 우디리 발자타토에 대대 마나세크 그 상인디아와 애티비이면 හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.